සුබුදසනක් වාසනාවන්ත සුන්දර දවසක් අද ජූලි මාසයේ 12 වෙනිදා ඉරිදා දවසේ දවසේ ප්‍රධාන පුවත්පත්වල සිරස්තල කියන්න සූදානම් වන්නේ ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මිනිමැරිමේ චෝදනාවට මීගමු රැඳවියෝ 200කට නඩු අවිගබඩාව ගැනත් විමර්ශනයක් බන්දනාගාර තදබදය ගැන බලධාරීන්ට කලින් දැනුම් දුන්නා මානව හිමිකම් කොමිසමයි මෙහෙම කියන්නේ හිරගෙවල් වල ඉඩගන්න අවුරුදු 70 ඉක්ම වූ සිරකරුවන් මුදා හරිද්ද හැකරු සිද්ධියේ වහර්තාව මැති සමයේට ආයතන කීපයක අසාර්ථක භාවයේ සමස්ත ප්‍රතිඵලයක් හැටියටයි එය ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ අලස් කොමිසම 500කගේ වත්කම් සොයයි හිටපු මැති ඇමතිලාත් ඒ අතර

മൗബിമെ അത് പ്രധാന സ്ഥിരസ്ഥലെ വാർത്താക്കറാന്നെ ബന്ധനാകാർ സിദ്ധിയ ജിനീവായായി. ගන්නේ යලකන්නේ වී විතරයි ගොවින් ළඟ වීටොන් ලක්ෂ 8ක් හිරවේයි. විනිසුරු පුරප්පාඩු ගැන නීතිඥ සංගමය ජනාධිපතිට දෙවනි වරටත් ලියයි. මේ අවුරුද්දේ ඖෂධ ආනයන වියදම 33%කින් ඉහළට. සිලුමිනාද ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. යලකන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5 ඉක්මවයි. වී ගොවියාට ආණ්ඩුවෙන් කෝටි 4600ක්. ගමන 143ක් සූදානම්. වී මිලදී ගැනීම හෙට ඇරඹේ. මිලියන 8කට පානීය ජලය සපයන කැලණිගඟ රකින්න වැඩපිළිවෙලක්. විනිසුරු මඩුල් හරි බැඳුම් කර නඩුවට දින දෙයි. මීගමුවේ සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පුළුල් විමර්ශනයක්. දෙක නැමැති දෙරෙහිව විශ්වාස භංගයක්. අපි ඔක්කොම එකතු කරනවා සජබ කියයි. සෞඛ්‍ය ආරක්ෂිත රටක් ලස්සන ජීවිතයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැපතිගොල්ලාව, හොරූපතන සහ කාටගස්දිගිලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල පවුල් ලේකක 67,000ක් සඳහා පිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක. අනුරාධපුර උතුර ජනසම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට සිකුරාදා එක් වූ ජනාධිපති අනුකුමාර දිසානායක රැස්ව සිටි පිරිස සමග සුවද කතාබහක නිරතව සිටින ආකාරය තමයි ඡායාරූපික වාර්තා කරලා තින්නේ. මේ ප්‍රදේශවල විශාල ජනතාවක් පීඩා විඳිනවා හඳුනාගත නොහැකි වකුගඩු රෝගයට පිරිසිදු පානීය ජලය නැතිකම ප්‍රධාන හේතුවක් බව මේ වන විට අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි සිලුමින ජනාධිපතිතුමා සහභාගී වන ඡායාරූපයක් ජනතාව සමග සුවද කතාබහක නිරත වන ආකාරය දකින්න ලැබෙන්නේ.

සලේට පක්ෂ අතරමැදි පෙත්සම් කැඳවීමට දින දෙයි. ප්‍රමිතියෙන් තොර LED බල්බවලට වැට බඳී 2020 ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භයි. අලුත් විපක්ෂයක් හදන්න නාමල් වැඩට බසී.

දෙවයින ඉරිදා සංග්‍රහයද ප්‍රධාන ස්ථිරස්ථලේ වාර්තා කරනවා. මිනිමෙරු හිරකරුවන්ට මිනිමෙරුම් නඩු නම්ගම් ඇතුළු 75 දෙනෙකුගේ තොරතුරු හෙලි කරගනි. මාරුකල රැඳවියන්ගේ නඩු ඔන්ලයින් ක්‍රමයට. ඔබමයි අපහදවතේ සතුටු සිනාවන් මතු කළේ. මරිසෙල් ජීවන ගීතය නිමා කරයි. කලින් ක්‍රිකට් ලොක්කෝ 106,800ක නඩු කියලා. ලබන කන්නේදී වීමිල නැග්ගන්නේ යයි. ඩෙංගු තවත් නපුරු වෙයි. වෛද්‍ය විශ්‍රාම වයසත් 67 කරන්නලු. සේවා ව්‍යුක්තිය පහළ බසේ. 121,000කින් දරුපත් අඩු වෙලා. ගාම නිලධාරීන්ට ගම එපාවන ලකුණු. මන්ත්‍රීලා 13කට ප්‍රභු ආරක්ෂාව. කබීර් හෂීම් සහ අශෝක රන්වලත් ඒ අතර ඥානසාර හිමිටත් ලැබී. නිගම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරී SMP චන්ද්‍රවංශ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා සවස තලායින පොදු සුසාන භූමියේදී සිදු කරනවා. එදී චන්ද්‍රවංශ මහතාගේ සේවා කාලයේදී ලබාගත් පදක්කම් සහ හිස්සසුම් බන්ධනාගාර නිලධාරියෙකු විසින් අවමංගල පෙරහැර ඉදිරියෙන් රැගෙන යන ආකාරය අද මුල්පිටුව වාර්තා කරනවා ඡායාරූපයක් සහිතව. වෙලා වූ දැසන 6:09 ඔබ ලක්කඩ සමගය.

0: වෙලා උදෑසන 6යි විනාඩි 12යි.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
6: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අතම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

වෙලාව උදෑසන 6යි විනාඩි 16යි. දිට්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග යුද්ධය හේතුවෙන් නැති වූ ගැටලුකාරී තත්ත්වයක් මත රජයගත් සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 2026 යල සහ මහ දෙකන්නේ විනිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5 ඉක්මවනු ඇතැයි හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පරිශ්‍රණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සන්දික මහත්තයා සඳහන් කරනවා. රජයේ වී ඇලවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6000ක් උඩපන ණය ක්‍රමයේ යටතේ වී මිලදී ගැනීමට මිලියන 10000ක් දිට්වා වගා හානි පූර්ණයේ සඳහා රුපියල් මිලියන 8866ක් වැව්වමුණු ඇල මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 5788ක් පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 13492ක් සහ එම සහනාධාරයෙන් නිශ්චිත මිලට ලබා දීම සඳහා තවත් අමතර රුපියල් මිලියන 1840ක් ඇතුළුව මිලියන 46000කට ආසන්න මුදලක් කෝටි 4600ක් මේ වෙනකොට වියදම් කර ඇති බව ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කළා කියලා තමයි සිළුමින මුල් පිටුවේ අද ප්‍රධාන සිරස්තලයේ හැටියට යලකන්නේ වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් මිලියන 5 ඉක්මවයි වී ගුවියාට ආණ්ඩුවෙන් කෝටි 4600ක් කියලා වාර්තා කරන්නේ. මිලියන 8කට පානීය ජලය සපයන කැලණිගඟ රකින්න වැඩපිළිවෙලක් කොළඹ ගම්පහ කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ජීවත් වන මිලියන 8කට ආසන්න ජනතාවකගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන කැලණිගඟ ආරක්ෂා කිරීම සඳහා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනට නුවරඑළිය සිට අඹතලේ දක්වා කැලණිගඟ දිගේ ස්ථාන 24කින් ජලයගෙන පවුල් මිලියන 2කට පමණ පානීය ජලය සපයනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හිටපු මුදල් ඇමති රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11කට එරෙහිව ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරලා තියෙනවා. ප්‍රියන්ත ලියනගේ විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ නඩු විභාගය සඳහා නම් කරලා තියෙන්නේ. මිගමු බන්ධනාගාරය ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සහ ඉන්පසුව වෙනත් බන්ධනාගාරවල හටගත් සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. මේ විමර්ශනය ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ සිදු කරන බවත් එහිදී මිගමු බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් සාධක සහ එහි බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් මිය යාම හා තුවාල ලැබීම පිළිබඳව විමර්ශනය කරන බවත් කොමිෂන් සභාව සඳහන් කරනවා. වොට් 60 හෝ ඊට අඩු නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ ආනයනය කිරීම, ගබඩා කිරීම මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවධාරණය කරනවා. වෙලාව උදැසන 6යි විනාඩි 19යි. සතියක පත්තරවල විස්තර සමග ඔබ ලක්කඩත් එක්ක.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

0: ඩෙංගු රෝගය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කාලයක් ඒ නිසා අපට වටපිටාව පිරිසිදුව තබා ගන්න මදුරන් බෝන ස්ථාන ඉවත් කරන්න කියන පණිවිඩය විටින් විට අපි ලබා දෙනවා. ඉතින් ඒ ලබා දෙන පණිවිඩත් එක්ක කොහොම වුණත් ඒ පණිවිඩය නිසිලෙස යම් ප්‍රමාණාත්මකව සිදුවනවාද මේ පිළිබඳව සොයා බලමින් තිබෙන වකවානුවක ඩෙංගු තවත් නපුරු වෙයි. ජීවිත 46ක් බිලිගත් මාරාන්තික ඩෙංගු රෝගය ඉදිරි සති 3 ඇතුළත තවදුරටත් මාරාන්තික වෙන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ විදිහට අනතුරු අඟවනවා. ඉතින් පෙරේදා වෙන විට ඩෙංගු රෝගීන් 66,064 දෙනෙකු වාර්තා වූ බවත් ජීවිත අහිමි වූ රෝගීන්ගෙන් බහුතරය කාන්තාවන් බවත් ඒ අමාත්‍යාංශය සඳහන් කරනවා. වාර්තා වූ රෝගීන්ගෙන් 52.07% බස්නායර පළාතෙන් හඳුනාගෙන තියෙනවා. දැන් මේ පිළිබඳව ලක්කඩ ප්‍රවෘත්ති අංශයත් සොයා බැලුවා. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,143ක් දක්වා ඉහළ ගිහලා තියෙනවා. ඉතින් එයින් වැඩිම පිරිසක් වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ පිරිස 13,795ක් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 13,563 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරනවා මෙන්න මේ වගේ කතාවක්.
1: පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 67,143ක් සහ මරණ 47ක් වාර්තා වෙලා තියෙනවා. තව දුරටත් බස්නාහිර පළාත, දකුණු පළාත සහ සබරගමු පළාත වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. අපි තව දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සතියන්තයේ ඔබ නිවසේ ඉන්න දවසේ තමන්ගේ පරිසරය පිරිසිදු කරගන්නා ලෙසත්. ඊට අමතරව සියලුම පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලින් ඉල්ලා සිටිනවා තරුණ දූදරුවෝ ඉන්නේ. ඔවුනුත් මේ සමාජ මෙහෙවට එක් කරගෙන ඩෙංගු මර්ධනය සඳහා සහාය වෙන ලෙසත් විශේෂයෙන්ම මදුරුවන් බෝවන තැන් රෝග ලක්ෂණ ඒ දේවල් ඔවුන් හරහා මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි විශ්වවිද්‍යාලවලින් ඉල්ලා සිටිනවා. තව දුරටත් යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා උණ තියෙනවා නම් ඇඟපත කැක්කුම, වමනේ ඔක්කාරය, ඔළුව කැක්කුම එවැනි රෝග ලක්ෂණ එක්ක තම තමන් ප්‍රතිකාර කරගන්න නැතුව සුදුසුකම්ලත් වෛද්‍යවරේ කම්මු වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගෙන ඒ සඳහා ප්‍රතිකාර වලට යොමු වෙන ලෙසත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටි.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: වෙලාව උදෑසන 6:27යි.

0: සතියක ලක්හඩ
1: වෙලාව දසන 6යි විනාඩි 30යි.
0: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මොකද ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි වල ප්‍රතිඵල බලන්න නොහැකි වුණු අයට අවස්ථාවක් තියෙනවා. මහජන සම්පත, ගුවිසිත, මෙගා පව, ධන නිධානය, හඳහන, අද සම්පත, ජය සහ සුබ දවසක් ලොතරැයි අතට ගන්න. මුලින්ම මහජන සම්පත ලොතරැයි 6245 වන වාරයේද කියලා බලන්න. කිව් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 223.4 ජයග්‍රහයි අංක සටහනේ සටහන් වුණේ. 6245 වන වාරයේ මහජන සම්පත ලොතරැයිය කිව් අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 223.4 තමයි ජයග්‍රහයි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ගොවිසෙත 4487 වන වාරයේදී අයි අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 5711013. ගොවිසෙත 4487 වන වාරයේදී අයි අක්ෂරයේ ජයග්‍රහණය කළ අංක 5711013 අංක සටහනේ සටහන් වුණේ. මෙගාපව ලොතරැයි 2593 වන වාරයේදී ඉසෙඩ් අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය වුණා. සුපිරි අංක වුණේ අංක 7, අංක 20, අංක 25, අංක 39 සහ 61. 2593 වන වාරයේ මෙගාපව ලොතරැයි ඉසෙඩ් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 7, අංක 20, අංක 25, අංක 39, අංක 61 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධන නිධානයේ 2275 වන වාරයේදී එන් අක්ෂරය, ඒ වගේම අංක 6, 30, 35, 45 ජයග්‍රහී අංක සටහනේ සටහන් වුණා. ධන නිධානයේ 2275 වන වාරයේදී එන් අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 6, අංක 30, අංක 35 සහ අංක 45 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. හඳහන ලොතරැයියේ 1554 වන වාරයේදී මකර ලග්නයයි ජයග්‍රහණය කළේ අංක 14, අංක 26, අංක 54 සහ අංක 59 වාසනාවන්තයන් බිහි කළා. 1554 වන වාරයේ හඳහන ලොතරැයියේ මකර ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා. අංක 14, 26, 54 සහ 59යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. අද සම්පත 820 වන වාරයේදී රටාව වුණේ 04, 9.4, 39.4 Q අක්ෂරය. 820 වන වාරයේ අද සම්පත ලොතරැයියේ 04, 9.4, 39.4 Q අක්ෂරයයි රටාව ලෙස සටහන් වුණේ. ජය ලොතරැයියේ 513 වන වාරයේදී M අක්ෂරය අංක 4679. 513 වන වාරයේ ජය ලොතරැයියේ M අක්ෂරය අංක 4679 ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. සුබ දවසක් ලොතරැයියේ 361 වන වාරයේදී කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණේ අංක 45, 63, 65 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී 38.55 ප්‍රවර්ධන අංකය ලෙස හඳුනාගත්තා. 361 වන වාරයේ කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණා අංක 45, අංක 63, අංක 65 වාසනාවන්ත අංක ලෙස හඳුනාගනිද්දී 38.55 ප්‍රවර්ධන අංකය ලෙසයි හඳුනාගත්තේ. ජයග්‍රහී වාසනාවන්තයන් බිහි කළ සුබ දවසක් ලොතරැයියේ ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි අතර ජය ලොතරැයියේ අද සම්පත, අඳහන, ධන නිධානය, මෙගාපව, ගොවිසෙත, මහජන සම්පත, මෙන්න මේ ආකාරයට තමයි ජයග්‍රහී වාසනාවන්තයන් බිහි වුණේ. වෙලාව උදෑසන 6:35.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වාගෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වාගෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සතියක ලක්හඩේ

ලංකාදීපදය මුල්පිට වාර්තා කරනවා. බොහෝ බන්ධනාගාරවල පවතින අධික තදබදය සහ පහසුකම් අඩුකම හේතුවෙන් විවිධ ගැටලු මතුවිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව අධික නමාත්‍යංශයට සහ බන්ධනාගාර ප්‍රධානීන්ට මිගම සිද්ධියට පෙර අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබුණාද ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැන නොතිබු බව ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි අද මුල්පිට වාර්තා කරන්නේ. මිනිමරුම් චෝදනාවට මීගමු රැඳවියෝ 200කට නඩු අවිගබඩාව ගැනත් විමර්ශනයක් මීගමු බන්ධනාගාරයේ නිලධාරීන් 8 දෙනා ඝාතනය කළ රැඳවියන් 200කට ආසන්න පිරිසකට මිනිමරීමේ චෝදනාව යටතේ ඉදිරියේදී නඩු පැවරුණ ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දැන් මේ නඩු පැවරීම පිළිබඳව මේ සුරේෂ් සහ බුරුමුණ ඇතුළු අපරාධකරුවන් 13 දෙනෙකු විසින් මෙහෙයුම් ලැබ ඇති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි උසස් පොලිස් නිලධාරී කිරිදා ලංකාදීපයට සඳහන් කළා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කීපයක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ

පවත්තුමින් ඉන්නවා පරීක්ෂණවලදී අදාළ සැකකරුවන් හඳුනා ගැනීමත් වීඩියෝ දර්ශනද උපයෝගී කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දෙවයින පුරා විවිධ තරාතිරම්බල 500කට වැඩි පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විමර්ශන ආරම්භ කළ තියෙනවා කියලා සඳහන් වෙනවා. විමර්ශන ආරම්භ කරන මෙම පිරිස අතර ඉටපු මැති ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්බල දේශපාලඥයන් 60කට ආසන්න පිරිසක්ද රජයේ උසස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක්ද ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට අල්ලස් කොමිසම් 500කගේ වත්කම් සොයයි කියලා ලංකාදීප මුල්පිටුව වාර්තා කරනවා. ටීනියා සමෙලෙඩේ හැදුනොත් නිසි ප්‍රතිකාර ගත යුතුයි කියලා දැන් මේ දිනවලදී ලංකාවේ බහුලව පැතිර යන ටීනියා නැමැති දිලීර රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නුවන්ගික ශිවන්ති සඳහන් කළා තියෙනවා. චර්ම රෝග වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගෙන් 20%කටත් පමණ මෙම ආසාදනයට ලක් වූවන් බව තමයි සඳහන් වෙන්නේ. වෛද්‍ය උපදෙස් නොමැතිව හිතුමතයට හෝ මිතුරන් කියන පරිදි ඖෂධ වෙළඳසල් වලින් ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ අඩංගු ආලේපන කිරීම යෝග්‍ය නොවන බවත් ඇය සඳහන් කරනවා. ප්‍රවාහන කටයුතු වල නිරත රියදුරන් උද ස්තරවරුන් විෂ මද්‍රව්‍ය භාවිත කර ඇද්දයි පරීක්ෂා කිරීමේ ජංගම වැඩසටහන මුළු දිවයින ආවරණය වන පරිදි ක්‍රියාව නංවන බව ජාතික ප්‍රවාහන ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆඩ් පෙරේරා සඳහන් කරනවා. පොදු ප්‍රවාහන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන මාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන පද්ධති මගින් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වමින් තමයි මේ තොරතුරු අනාවරණය කරන්නේ. බත්තරමුල්ල කොස්සත් මගනැගුම මහමැදුරේ පැවති එම මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සඳහන් කළේ මද්‍රව්‍ය භාවිතා කර රිය දහවණය කිරීම නිසා මහමග අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුවන බවයි.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් හානියට පත් කෘෂිකාර්මික බිම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු අවසන් වෙමින් පවතින බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා. ගොවීන් 2,225 දෙනෙකු සඳහා රුපියල් මිලියන 12,341කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා අවසන් කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දුම්රිය හපනශාලා නියමිත මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කටයුතු කළා දිනවා. දුම්රිය ඇතුලේ වැඩි මිලට වතුර විකුණලා වෙලාව උදැසන 6:49 සතියක පත්තර විස්තර සමග ඔබ ලක්කනත් එක්ක.

0: ai taşıma paha, anlatın ay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN.
2: Velavu desana hayai vinadi 53.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න

මේගමුව ගැටුමින් මියගේ බන්ධනාගාර නිලධාරීන්ට ලක්ෂ 10 බැගින් වන්දි. මේගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කලාකාරී සිද්ධි අතරතුර රැඳවුවන්ගේ පහර කැමට ලක්ව ජීවිතක්ෂර පත් වූ බන්ධනාගාර නිලධාරීන් 8 දෙනා වෙනුවෙන් රුපියල් දසලක්ෂයක වන්දියක් ලබා දීමට රජයේ අවශ්‍ය පියවර ගෙන ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහත්තයා සඳහන් කළ වග මවුබිම වාර්තා කරන. හෙට සිට තැන් 143 දී වී යල මණ්ඩලයේ වී මිලදී ගන්නවා. යලකන්නේ වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව වී යල මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහත්තයා සඳහන් කරන්නේ. බොහෝ ප්‍රදේශවල මේ වන විට යලකන්නේ වී අසුණු නෙලීම ආරම්භ වෙලා තියෙන බවත් වැඩිම අසුණු නෙලීම සිදුවෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් වී ගබඩා විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරනවා. යනුව දිවෙන පුරා ස්ථාන 143 පිහිටි ගබඩා මගින් වී මිලදී ගැනීමට කටයුතු කරන බව තමයි සඳහන් වෙන්නේ. ගබඩා ධාරිතාව සම්පූර්ණ වුවහොත් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා භාවිතයට ගැනීම සඳහාත් සාකච්ඡා පවත්වා ඇති බවත් ඇතම් වීමෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා නොමිලේ ලබා දීමට එකඟතාවය පළ කළ තියෙන බවත් සඳහන් වෙනවා.

මේගම බඳනාගාර කැරල්ලෙන් සිරකරුවන් ඝාතන වීමේ සිද්ධිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දක්වා ගෙන යාමට මෙරට සිවිල් සංවිධාන කීපයක් සැරසෙනවා. විශේෂයෙන් බඳනාගාර සිරකරුවන් රැසක් බඳනාගාරයේ තුල වෙඩි තබා හා වදින් සපමුණුවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ පැමිණිලි කිරීමට සූදානම් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මව්බිම මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් වාර්තා කරනවා ඇතුල් පිටුවල.

0: everyone. Good morning. உதய ஹதாய் வினாடி தேக்காய் வேலா. Good morning, Rani.
1: Hi, one. சுபுதாசனக் சிலுத்தை நாட்டு மதுசங்க கியுவா வகேம் அப்பி அது மே சத்தியக லக்கண்ட பட்டங்கன் ஹதான் மே அது ஜூலி மாசே
0: தொலஸ்வின் தொலிசா தொல
1: தொலஹஸ்வின் தாகினே இந்த தவச அப்பி ஒன்று தேங் மே அது மே வெளியே பட்டங்கன் கூட முலிம முகாது மதுசங்க கியன்னை தங்க
0: කියන්නේ නැතුව ඉන්න කියලා හිතන් ඉන්නේ අද. දැන් මේ වෙලා තියෙන්නේ. දැන් ජීවිතයේ සමහර දඟවල අපි හිතනවා අපි තමයි එකම මේ උත්තරය කියලා. හැමතැනම අපි හිතනවා අපි තමයි මේක නියෝජනය කරන්න ඕනේ. මේ අවස්ථාව මට ලැබෙන්න ඕනේ වගේ තැනක අපි ඉන්නවනේ. ඉතින් ඒ වගේම අපි බහැර කරන්න ඕන තැන් ටිකත් අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතරණේ. හරි. සමහර වෙලාවට අපි හිතනවා මේ එයාගේ මගුල් ගෙදර මට කිව්වේ නැහැ. මං එයාගේ හොඳ යාළුවෙක්. හරි. එයාගේ ජීවිතේ වටිනම දවසට මට ආරාධනා කළේ නැහනේ. මං එයා වෙනුවෙන් කුච්චර කැපකිරීම කළා තියෙනවා. එහෙම අපි නිකන් හිත රිදිච්ච, දුක හිදිච්ච එහෙම අවස්ථා අපිට ඕන තරම් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ පාඩමක් තිබුණා. අපි ඒ පාඩම් ගහලා තමයි අල්ලගත්තේ නැත්තේ. අර කතාවට කියනවා මිනිහගේ මරණයකට අනිවාර්යෙන් යන්න. කිව්වත් නැතත්. හැබැයි නොකිව්වොත් ජීවිතේ සතුට හිතන තැන් කිසිම දැනකට යන්න එපා කියලා. ඒක පුරුද්දක් කරගන්න කියලා පොඩි කතාවක් තියෙනවා. ඒක ඇත්ත. සමහර තැන්වල සමහර මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සමහර තැන්වල මේ ප්‍රතික්ෂේප කිරීම ආශිර්වාදයක් කරගෙන අත්‍යවශ්‍ය මිනිහෙක් වෙන එක ඔබේ වගකීමක්.
1: ඔය කතාව කියනකොට මට මතක් වුණේ මේ එක දැනග තියෙනවා මේ කවියන් කියනවා හරි කාටවත් නොකිය සංචාරය කරන්න කියලා. හරිද? ඒ කියන්නේ අපන් යන සංචාරය යන තැන කාටවත් කියන්න එපා කියලා. කාටවත් නොකිය සැබෑ ආදර කතාවක ජීවත් වෙන්න කියලාත් කියනවා. හරි. කාටවත් නොකිය සතුටින් ජීවත් වෙන්න කියලා අවසානෙ කියනවා. මිනිස්සු ලස්සන දේවල් විනාශ කරනවා. ඒක නිසා තමයි මේ කාටවත් කියන්න එපා කියලා කියන්නේ. ඒකෙන් දැන් ඒක ආයෙ මුලට කියලා බැලුවොත් එහෙම දැන් බලන්නකෝ සමහර සංචාරක ස්ථාන හැමෝම දැනගත්තට පස්සේ
0: ඒක විනාශ වෙනවා.
1: විනාශ වෙනවා.
0: අපි මතකන හොටන් දැන්නේ මල් බෙබුණා. එක්කෙනෙක් ගිහිල්ලා ලස්සනයි මෙතන කියලා ෆොටෝ එකක් සමාජ මාධ්‍යෙම උදා හැරියා. ඊට පස්සේ නිකන් අර මේ හරක් කෑව කුරක්කන් හේනක් වගේ තමයි සතියකට විතර පස්සේ. ඒකේ මලුත් නැහැ, කොළත් නැහැ. හරි. අතුරු රිගිලි ඔක්කොම අරගෙන ඇවිල්ලා මේ අනුරාධපුරෙන් ගිය කට්ටිය ඉතින් ඉන්නවා හැටන් වල නේද? හොටන් දැන්නේ මොරිලි දිනේ අපේ ගෙදර හිටවන්න ඕනේ කියලා. ඉතින් මේ
1: ඒක එහෙම වුණාම
0: හරි අවුල්. චරක අපිට කියන්න දෙන්න.
1: ඒ ආදර කතාවටත් ඒක තමයි වෙන්නේ. ඔබේ ආදර කතාව ඔබ තනියෙන් විඳිනකන් නේ. ඈ ඔබ තනියෙන් රැකගන්නකන් හරි ඔබ දෙතුන් දිනාට කියලා ඔබ හැමතැනම ගිහිල්නකොට ඈ කේලං ඈ දුරකට නැමතුන් මූ මෙහෙමයි. ඔය ළමයි ගෑනු ළමයි දෙනවද ඔහොමම තමයි ඔහොම තමයි වැඩේ වෙන්නේ. මේ ඇත්ත කතාවනේ. ගැමුරින් හිතලා බලමුට අවසානේ කියනවා. ඔය සතුටින් ජීවත් වෙනවා කියන එක ඔයා විඳගත්තාම ඇති. ඒක ලෝකෙට කියන්න යන්නේ අපි හැම දැක්කනි උදාහරණ ඕන තරන්නේ. සතුටින් ජීවත් වෙන මිනිස්සු සතුටින් ජීවත් වෙනවා කියලා ලෝකෙට කියන්න ගිහලා අන්තිමට ඒ කතා ඔක්කොම එතනම කඩාගෙන වැටුණා.
0: මිනිහෙක් සතුටින් ඉන්නවා දකින්න මේ ලෝකයේ බොහෝ වෙලාවට කැමති නෑ. අපිට ආස කරන්නේ අපිට ඕන කරන්නේ හැම මිනිස්සයෙකුම සතුට නිදහස අගය කරන සමාජයක් හදාගන්න. හැබැයි ඒක දීර්ඝ කාලයක් තිස්සේ අපි උත්සාහ කළාට අපේ අතිමුත් සමහර තැන්වලදී අඩුපාඩු සිදු වෙනවා වෙන්න පුළුවන් නේද? මේ මොන කතන්දර කිව්වත් අපිටත් සමහර වෙලාවට කෙනෙක් ගැන තරහක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක් එහෙම හිතෙන තැන් ඕන තරම් මේ ලෝකයේ ඇතුළේ දෙන. මොකද අපි කෙලස් ප්‍රහීණ කරපු මිනිස්සු නෙමෙයි. අපිට නැති දෙයක් තව කෙනෙක් දිනාගනිද්දී සමහර වෙලාවට හදවතින්ම සතුට වෙන්න බැරි තැන් අපි හැමෝටම තියෙන්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරමු පුළුවන් තරම් හැම කෙනාගේම ජයග්‍රහණයක් දැක්කම අපොඩියක් ගල් විසිල්ලක් ගහලා ඒකමනට සුබ පතන්න පුළුවන් යහපත් මානසිකත්වයක් හදාගන්න. අර තරංගේ අපිට තියෙන්නේ අපිත් එක්ක කියන එක විතරක් ඔළුවේ තියාගෙන අනිත් අය කොයි තරම් දිනුවත් අපිට කමක් නැහැ. මම දිනන්නේ මගේ සීමාව ඇතුළේ කියන හැඟීමෙන් වැඩ කරමු. ජය වේවා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Light Night.
1: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Search Light. සමාජ කමිෂනය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොඩින් ඉස්සල්.
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සමහර මිනිස්සු ඉන්නවා කට ඇරියොත් කියන්නේ බොරු. හරි. බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා වැඩ කරනවා මහන්සි වෙලා. වෙයි හරි පාඩුවේ නිදහසේ ඉන්නවා කිසිම කෙනෙක් ළඟ ලකුණක් දාගන්නවත් මේ වැඩේ කලේ මම කියන්නේවත් එහෙම මොනවත් නැහැ. එයා යාගේ පාඩුවේ වැඩේ කළ නැත්තකටලා ඉන්නවා. තව කොටසක් ඉන්නවා. බොරුවෙන් ජීවත් වෙනවා කියලා මං කිව්වේ. වැඩ කරන්නේ නැහැ වැඩේ කරා වගේ පෙන්නලා පොඩි ගේමක් ප්ලේ කරගෙන ජීවත් වෙන කොටසකුත් තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්න. වාගේ ගෙදර ඉන්න පුළුවන්, වාගේ ඔෆිස් එකේ ඉන්න පුළුවන්, උගලන් ගමේ ඉන්න පුළුවන් නේ. ඒක දැන් වෙලින් එක එක විදිහයි. ඔය ලෝකෙ කොහේ ඔය වැඩේ උනත් කරන්න පුළුවන්. දැන් බොස් කෙනෙක්ට ඕන නම් බොරුවක් කියලා ගොට්ටක් අල්ලලා එහෙම ගේමක් ගහගෙන යන්න පුළුවන් යම් කාලයක් හරි. හැබැයි ඔය වැඩේ කරන්න බැරි තැනක් එනවා නිරණිය. ඔව්. මම මේ කතා කරන්නේ හස්බන්ඩ්ලාට. බොරුවෙන් ජීවත් වෙන්න හරි අමාරු තැනක් තමයි බිරිඳත් එක්ක ජීවත් වෙන පවුල් වටපිටාව. හරි. එයාට ගම හැරෙනකොට තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ. මොකද්ද වෙන්න තියෙන්නේ. හරි. ඉතින් මේ විශේෂයෙන් පවුල් ජීවිතයක් ගත කරන අය නේද? ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද පුංචි දෙයක්, පුංචි විස බීජයක් ඇති ඔයාගේ සම්පූර්ණ කුටුම්බයම විනාශ වෙලා යන. සමහර දැන්වල අපි දැකලා තියෙනවා මේ සම්බන්ධතා ගිලිහෙන්න සමහර වෙලාවට ඒවා හේතුද කියලා හිතෙනවා. හරි. ඒ කියන්නේ මේ මහා දරුණු ප්‍රශ්න වෙලා හටි මුට්ටි පොළවේ ගහලා පාවෙන බීරිසි එහෙට මෙහෙට දුවලා හරි ඔක්කොම ඉවර වෙලා එනවනේ මේ අපනද කියන්නේ අයසීස් එකක් එනවනේ. යුද මුක්ත කලාපයක් එනවා. ඒ කලාපේ වුණාට පස්සේ මේ තේ හදලා දීන් බොනවනම් බොන්න.
1: නිහඬ කාලයකට පසු.
0: හරි. ලොකු පුතා කනවනම් කන්න කියන්න. හරි.
1: ළමයා තමයි පණිවිඩ කරා. සාමුදූතයා.
0: පුතේ. කඩේ යනවා බඩු මොන හරි ඕන්නම් කියන්න කියන්න. ඔහොම ඔහොම ඉඳලා ආයෙ කොහොම කොහොම හරි හවස යාම වෙනකොට දෙන්න දෙමහල්ව අතර පොඩි නේද? අර යට ගිහිල්ලා දිවිච්ච ප්‍රේමයේ උඩට ඇවිල්ලා එහෙම පොඩි අවබෝධයක් ඇති වෙනවා. හරි. සමහර තැන්වල ඔය කෑල්ල අපිට මේ ආවේගශීලීත්වය නිසා මගහැරිලා අපි අර සාමගිවිසුම් කෑල්ලට යන්නේ නැහැ. සමහරට උපාය දූතයෝ මේ වැඩේට සහභාගී වෙන්නේ නැහැ. එහෙම තැන්වල කෙලින්ම මේ මොනවද කියන හෝමුස් වගේ තමයි. හරි. එහෙන් ගහනකොට මෙහෙන් ගහනවා, මෙහෙන් ගහනකොට එහෙන් වහනවා. අන්තිමට දෙදරා යන්න පුළුවන්. මේ හොඳට හොයලා බැලුවොත් එහෙම මොකද්ද මේ යුද්ධවලට හේතුව කියලා. අනේ රනිල් මේ තේකට සීනි පොඩ්ඩක් වැඩි. හරි. නෝනට කොච්චර කිව්වත් එයා අදින් හැමදාම සීනි ටිකක් වැඩිපුර වැටෙනවා. පරිප්පු හොද්දට නිවිති දාන්න එපා. හරි. මේ නිවිති දැල්ලක් ඉඳ තමයි සමහර ලාඩ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. සමහර ලාඩ ලුණු වැඩි නැත්නම් ලුණු මදි. හරි. ඒවට තමයි අර දඩස් ගාලා හට්ටියම ඔළුවේ ඉඳන් වැටෙන්නේ කරමාල දැම් වගේ හට්ටි පොළවේ යාලේ එම සෙල්ලම් දාන්නේ.
1: රජ කාලේ ඉඳන් එහෙම වෙලා තියෙනවනේ.
0: ඒ කාලේ ඉඳන්ම එහෙම තමයි. ඉතින් මේ සමහර විට මේ අපි නිකන් ලෝකෙට පේන්න එහෙම නිකන් අපි නන්නේ අනිත් අය එහෙම වෙන්නේ නැති වගේ හිටියට එහෙම තමයි ඉතින්. ඒක රනිල්ගේ ගෙදරත් වෙන්න පුළුවන්, නලින්ගේ ගෙදර වෙන්නත් පුළුවන්, මගේ ගෙදර වෙන්නත් පුළුවන්. සමහරට මේ අහගෙන ඉන්න හිනා වෙවි නේද? අපි අහගෙන ඉන්න ඔබේ ගෙදරත් ඊයේ දවසේ එහෙම අඳුරු මතකයන් තියෙන්න පුළුවන්.
1: දැන් මෙහෙමයි මේ සමහර කියන ඔය ඔය මොනසංකු දේවානුර ඇවිල්ලා ඌවා කියවට අපේ ගෙදර එහෙම වෙන්නේ නැහැ. අපේ ගෙදර නම් මට නම් කවදාවත් මේ කර්මාලයක් වගේ මේ හට්ටියක් වැටෙන්නේ නැහැ බෙල්ල වටේ කියලා. ඔව්. බලනකොට මොකද වෙලා තියෙන්නේ? ගෙදර තියෙන ඇලුමිනියම් බඩු.
0: ආ ඒකයි.
1: මැටි මුට්ටි නෑ. ඒකට කර්මාලය වගේ නෑ. නිකන් ඇතුළට එබෙනවා විතරයි මුට්ටි මේ. මේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අද මේ අපි මං උදේම අහනවා. මොකද ටිකක් ගණන් හදාගන්න අමාරුයි. කට්ටිය අහනවනේ මේ හැමදාම. එක එක අපි විවිධ ප්‍රශ්න අහනවනේ. ඉතින් රට රටවල් ගැන, ක්‍රීඩා ගැන එහෙම අපි අහනකොට අද ප්‍රශ්න හොඳට අහගන්න ලියාගන්නත් වෙයි සමහර විට. ඒ නිසා හොඳට අහගන්න. අපි යාළුවෝ ප්‍රශ්නට උත්තර දෙන්න බලන් ඉන්නේ යාළුවෝ. ෂෙනික උත්තරේ වාගන්න බැරි වෙයි. හරි. ඒ නිසා ඉක්මනට අහගෙන මේ ප්‍රශ්නේ ඔයා පිළිතුරක් ඉවන්න. මේක තමයි ප්‍රශ්නේ. හොඳට අහගන්න ඕනේ. තරුෂගේ නංගි නෙත්මිය. තරුෂගේ නංගි නෙත්මිය නෙත්මිගේ පුතා පිනිදුය. පිනිදුගේ මල්ලි හසිතය. තරුෂ නෑකමට හසිතගේ කවුද? කොහොමද?
0: සමනල ගැටයක් ඔල්ලුවට වැටලා දින්නේ.
1: නෑ මේ මේ වගේ අපි කියමු ඈ. ලියා ගන්න නැත්නම් අහගන්න තියාගන්න. තරුෂගේ නංගි නෙත්මිය.
0: තරුෂ කියලා හාදේ කින යාට ඉන්න නංගි කෙනෙක් නෙත්මි කියලා.
1: ආ නෙත්මිගේ පුතා පිනිදුය.
0: නෙත්මිට පුතෙක් ඉන්නවා පිනිදු කියලා.
1: ආ පිනිදුගේ මල්ලි හසිතය.
0: පිනිදුගේ මල්ලි කෙනෙක් ඉන්න හසිත කියලා.
1: තරුෂ නෑකමට හසිතගේ කවුද කියලා.
0: තරුෂ නෑකමට හසිතගේ කවුද? ඔන්න ප්‍රශ්නේ. ඉක්මනටම උත්තරයක් හොයාගන්න. කට්ටියම කතා කරන්න. අපේ ගෙදර කට්ටියට ආදේශ කළ බෑන කියලා. එතකොට ඔයාට ඔකට හරි උත්තරයක් හොයාගන්න පුළුවන්. උත්තරේ හොයාගත්ත ගමන් ඔයාගේ ගම, ඔයාගේ නම සඳහන් කරන්න. ඊට පස්සේ අදාළ පිළිතුර දාලා නේද? අච්චි අම්මද, සීයද, බාප්පද, පුංචිද, නැන්දද, මාමද, තාත්තද, ඕන එකක් අදාළ පිළිතුරු සඳහන් කරන්න. ඊට පස්සේ 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට මැසේජ් එකක් දෙන්න. හරි, දැන් ඔය නෑකම් පටලවා ගන්න ගියාමත් සමහර ලාට ඉතින් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හස්බන්ඩ් එක උත්තරයක් කියනවා, පිස්සු දෙයි.

0: ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 676 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: සතියක ලක්හඩ.
1: අනේ දෙයිනේ, අපිට නෑනි කිසිම වාසනාවක්. උදේ පාන්දර මොහොම සිතුවිලි අපේ හිතට එනවා. නෙගටිව් වලින් අපි පටන් ගන්න. අපිට වාසනාවක් නෑ නෙමෙයි, අපිට උත්සාහයක් නෑ. මොකද මේ ටිකට් එකක් හුලඟි ගිහිල්ලා ඒ ටිකට් එක පාවෙලා පාවෙලා ඇවිල්ලා හින්දි ෆිල්ම් වල වගේ අපේ සාක්කුවට වැටිලා ඒකේ අංග ටික ගැලපිලා කෝටි ගානක ජයමල්ලක් හෙට උදේට නේද
2: ඇදිලා ඒක අරගෙන නේද ජයමල්ල ළඟට ගෙනත් දෙන. එහෙම ඒවා නෑ,
1: එහෙම ඒවා හීන. හරි, හැබැයි එහෙම ඇත්තටම වෙන ඒවා තියෙනවා. ඒකට ඉතින් පොඩි රුපියල් 40ක් දීලා ඔය ටිකට් එකක් ගන්න. අන්න එහෙම ටිකට් අරගෙන වැඩේට ලැස්ති වෙච්ච ජයග්‍රාහකින්ට තමයි මේ පණිවිඩය කියන්නේ. ඇත්තරම නිකන් මේ දැනුත් අහගෙන ඉඳලා 9 හමාරටත් කන්ෆර්ම් කරගන්න අය අහන්න බලන් ඉන්න වාසනාවන්තයෝ මේ කතාව අහගෙන ඉන්න.
2: ජූලි මාසයේ 11 වෙනි සෙනසුරාදා දිනුම මෙදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. මහජන සම්පතෙන් අපි පටන් ගමු. Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 223.94. Q 223.94. ගොවිසෙද ලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5711.13. I 5711.13. මෙගාපව ලොතරැයියේ Z ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක 20 25 39 සහ 61. Z ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක 20 25 39 සහ 61. ධන නිදානේ N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 6 30 35 සහ 45. N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 6 30 35 සහ 45. ඊට පස්සේ කියන්නේ හඳහන්. මකර ලග්නය වාසනාවන්ත අංක 14 26 54 සහ 59. මකර ලග්නය වාසනාවන්ත අංක 14 26 54 සහ 59. අද සම්පතේ අංක රටාව 04 9 04 39 04. Q 04 9 04 39 04. Q NLB ජයලොතරැයියේ M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 6 7 9. M 4 6 7 9. NLB සුබ දවසක් ලොතරැයියේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 45 63 සහ 65. කන්‍යා ලග්නයේ කන්‍යා 45 63 65. විශේෂ අංකය 38 55. දැන් 3 8 5 5 38 55 තමයි විශේෂ අංකය. අදත් තියෙනවා රන්කාසි, තියෙනවා කෝටි ගණන් ජයමල්ල, තියෙනවා ලොතරැයි වර්ග 6ක් තියෙනවා. ඔබට වැඩි වැඩියෙන් මිලට ගත්තොත් වාසනාව වැඩි වැඩියෙන් ළඟා කරගන්න පුළුවන්.
1: දැන් මේ මොකද වෙන්නේ? ලක්හඬ ගායක ගායිකාවන් තේරීමේ තරඟය. හරි, මොකක්ද වෙන්නේ කියලා අපිට මැසේජ් කරපු කෝල් කරපු ගොඩක් අය ඉන්න නිසා මේ පණිවිඩ අපි මතක් කරන්න ඕනේ. සංගීතයට පුළුවන් ඔයාගේ ජීවිතේ රිදම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ලංකාවම දන්න චරිතයක් වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ලියාපදිංචි කිරීම අවසන් අධීරේ තියෙන මේ වෙන විට සමහර විට ඔබට ඔබේ WhatsApp අංකයේ ඔස්සේ, ඔබේ දුරකථන ඔස්සේ පණිවිඩයක් ලැබිලා ඇති. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් අපිව දැනුවත් කරපු නේද? අපිට තොරතුරු ලබා දුන්නු දුරකථන අංගයේ පරීක්ෂා කරලා බලන්න. හරි, මේ වෙනකොට ඔබට පණිවිඩ කීපයක් ලක්හඬ අපේ නිෂ්පාදක කණ්ඩායම ලබා දීලා තියෙනවා. ආයමත් ඉතාම දක්ෂ විදිහට ඔබ හඳුන්වා දීමේ හඬපටයක්. එතකොට ඔබේ ගීත ගායනා කිරීමේ හැකියාව ලෝකයට වෙන්නන්න ලක්හඬ ඔස්සේ ඇහෙන්න පුළුවන් විදිහේ ලස්සන ගීත කණ්ඩයක්, එතකොට ඔබේ මෑතක දිගත්ත ලස්සන ඡායාරූපයක්, මේ ආදී තොරතුරු අපිට ලබා දෙන්න කියලා ලියාපදිංචිය සාර්ථකව තහවුරු කරගත්ත පිරිසට අපි කියලා තියෙනවා. දැන් පළවෙනි වටේ තරඟ මේ වන විට ආරම්භ වෙලා නැතිනේ රනිල්. හරි, ආයුධම්පත් 35,000කට අධික ප්‍රමාණයකින් ලංකාවේ සුපිරිම හඬ පෞරුෂය හොයාගෙන තමයි අපි යන්නේ. ඉතින් මේ පිරිසට එකතු වෙන තවමත් ඔබට chance එක තියෙනවා. හරි, තවමත් ඔබට අවස්ථාව තියෙනවා. ඔබට ගායනා කරන්න හැකියාව තියෙනවා නම්, එහෙම නැත්නම් ඔබ දන්න කෙනෙක්ට ගායනා කිරීමේ හැකියාව තියෙනවා නම්, ඉක්මනටම ලස්සන ගීතයක් ගායනා කරලා ඔබ කවුද කියන එක හඳුන්වා දීලා ඔබේ ඡායාරූපයක් එක්ක ඉක්මනින්ම 0706 366 166 කියන දුරකථන අංකයට WhatsApp කරන්න. 0706 366 166 තමයි WhatsApp කරන්න ඕනේ. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න එපා කියලා තමයි අපි කියන්නේ.
2: ෆෝන් ආන්සර් කරන්න ඕනේ. හැබැයි එක පාරක් දෙපාරක් ෆෝන් එක ඔබට ආන්සර් කරගන්න බැරි වුණොත් සමහර විට ඔබේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. මොකද ඒ තරම් කිරිසක් බලන් ඉන්නවා මේ චාන්ස් එක ගන්න. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඔබ දෙතුන් පාරක් ආන්සර් කරන්න තුනත් අපේ නිෂ්පාදක කණ්ඩායමට ඔබ මැත්තේම ඉන්න බෑනේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔබ ෆෝන් එකට ආන්සර් කරන්න රිප්ලයි කරන්න ඔබේ අවස්ථාව තබා ගන්න අවශ්‍ය නැහැ.
1: රයිට්. ඔන්නේ බණිඩිට මතක් කළා.
2: ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ ඊග විරාමෙදී ආය අහන්න හුඟක් අයද ප්‍රශ්නේ ආය අහන්න කියලා තිබ්බ ගොඩක් අය උත්තරේ වල
1: ප්‍රශ්න අහලෙම.
2: හරි. අපි ප්‍රශ්නේ අහන්නම් මුචංක මේ අපි අහුව ප්‍රශ්න ගොඩක් මම ඉක්මනට ප්‍රශ්නේ හොයාගෙන මටත් එක පාට අමතක වෙනවා. හා හරි.
1: තරූෂගේ.
2: ඔව්. මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. තරුෂගේ නංගි නෙත්මි නෙත්මිගේ පුතා පිනිදු පිනිදුගේ මල්ලි හසිත තරුෂ නෑකමට හසිතගේ කවුද කියලා අහන්නේ මං ආයි කියනවා
1: මේ ගැන හසිතයි තරුෂයි අතර තියෙන සම්බන්ධය
2: මොකක්ද කියලා අහන්නේ තරුෂගේ නංගි නෙත්මි නෙත්මිගේ පුතා පිනිදු පිනිදුගේ මල්ලි හසිත තරුෂ නෑකමට හසිතගේ කවුද කියලා අහන්නේ වාගේ නමගම අනිවාර්යෙන් ඉස්සලා සටහන් කරලා පිළිතුරු එවන්න 07.03 93.5 93.7

0: ලකඩ අහගෙන ඉන්නේ උදේ 7:42.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: සත්‍යයක ලකඩ.

0: අහිමිවෙලාන. අනිත් එක තමයි නොසන්සුන් අවස්ථාවලදි පවා සංසුන්ව ඉන්න පුළුවන්න. එන ප්‍රශ්න, පීඩනයන්, ව්‍යාකූල තත්ත්වයන් ජීවිතයේ සාමාන්‍ය කොටසක් කරගන්න. ඔයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා, එහෙම නැත්නම් ඔයාට මානසික අතතියක් තියෙනවා, මට හරි ප්‍රෙෂර් එකක් තියෙන කියලා ඔයා ඒ හැම එකම ඔළුවේ දාගෙන මට බෑ දරා ගන්න, මට මේ ශබ්දය දරා ගන්න බෑ, මට මේ මිනිසුන්ගේ හිනාව දරා ගන්න බෑ, මට මිනිසුන්ගේ අඬන එක දරා ගන්න බෑ, මිනිසුන්ගේ දුකක් දරා ගන්න බෑ. ඒක සාමාන්‍යකරණය කරගන්න ඔයාගේ ඔළුව ඇතුළෙම ඔයාට පුළුවන් නම්. එතකොට එහෙම ඒ ඉන්සිඩන්ට් එකක් එහෙම ලොකුවට තමන්ට බලපෑමක් ඇති කරන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. يعني නොසන්සුන් අවස්ථාවලදී පවා තමන් සංසුන්ව ඉන්න තීරණය කරන්න
1: ඕනේ. ඔව්, ඔක තමයි කියන්නේ. අර කීක කතාව කියනවා ඔකට. හරි. يعني කලබල වෙන්නේ නැති පිරිසක් ගැන කියනෝනේ.
0: අනිත් එක තමයි රනිල්, දේවල් පෞද්ගලිකව බාරගන්න එක අපි නතර කරලා දාන්න.
1: ඔව්, අපි හිතනවා කට්ටියක් එකතු වෙලා කසුකුසු ගන්නකොට මේ මං ගැන තමයි කියන්නේ. අපිට ඒ වෙන මානසික තත්ත්වය. ඔක්කොම එකතු වෙලා මේ ප්ලෑන් කරන්නේ මාව ජොබ් එකෙන් අයින් කරන්න. ඔක්කොම මට අංචිය අදිනවා.
0: හරි. ඊදර ඔක්කොම එකතු වෙලා නැන්දම්මලා, ලේලිලා, නංගිලා, මාමලා, බාපලා, පුංචම්මලා ඔක්කොම එකතු වෙලා මගේ පවුල කඩා දාන්න හදන්නේ. අපි අනවශ්‍ය සැකයක් නිර්මාණය කරගෙන පොඩි දෙයක් වුණොත් එහෙම ඒක තමන්ගේ එකක් කරගෙන මේක දැන් මේක නිසා මට මේක වෙයි අයියෝ කියන දරන අපි ඔළුව හදා ගන්නවා. එහෙම නැතුව අයියෝ අතහැරලා දාන්න.
1: දැන් හින් ගහනවා කියලා කියනවනේ.
0: ඔව්.
1: ඒව තමයි අපි කියන ඉල්ලන් රිද්ද ගන්න දේවල්. අවුරු කතා වෙන එකක් ආ මේ මට තමයි මේක කියන්න ඇත්තේ. ඈ මමගේ මමට රිද්දන්න තමයි මේක කරලා තියෙන්නේ. මේ පෝස්ට් එක දාලා තියෙන්නේ මට රිද්දන්න එහෙම කියලා අපි ඉල්ලගෙන හිත රිද්දෝ ගන්නවා. ඒක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කියලා පස්සේ ඕවා ප්‍රශ්න මේ කතා වුණාට අපි ඉල්ලගෙන හිත රිද්ද ගන්නවා. එහෙම වෙන්න එපා. ඒක පෞද්ගලිකව බාර ගන්න එපා කියලා තමයි ඊළඟට ඔය කියන්නේ.
0: දැන් ඔය ටොක්සික් මිනිස්සු කියලා කොටසක් ඉන්න විශේෂ සහිතය. ඒ අයව අතහැරලා දාන්න. ඔබට තේරෙනවා නම් මේ මිනිස්සුත් එක්කලා කතා කිරීම, මේ මිනිස්සුත් එක්ක හිනා වෙන එක ඇතුලේ අන්තිමට වෙන්නේ මාට රිදමන එක, මගේ සතුට නැති කරන එක කියලා. ඔබට දැනෙච්ච මොහොතේම ඔවුන් අයින් කළා දාන්න. සමහර මිනිස්සු ඉන්නවා නිතරම ඔයාගේ ජීවිතේට ඍණාත්මක දේවල් තමයි අරගෙන ඉන්නේ. අනවශ්‍ය ප්‍රශ්න, එහෙම නැත්නම් තමන් ගැනම සැකයක් ඇති කරන සිතුවිලි විතරක් අරගෙන ඉනවා. ඉතින් එහෙම අයට ඔබේ ළඟම නතර වෙන්න ඉඩක් දෙන්න එපා. හරි. ඒක ඇතුලේ වෙන්නේ ඔබ විශේෂහිත මිනිස්සුන්ගේ විෂ ටික තමන්ගේ ඇඟ ඇතුළට දාගන්නේ. අනිත් ඒ තමයි ප්‍රශ්න ගැන නෙවෙයි හැම වෙලෙම විසඳුම් ගැන හොයන. ප්‍රශ්න ගැනම හිත හිතා ඉන්නකොට ප්‍රශ්න තවත් ලොකු වෙනවා රණිල්. ඒ ප්‍රශ්න වෙනුවට මම දැන් මොකක්ද කරන්න ඕනේ කියලා ඔයාට හිතන්න පුළුවන් නම් ඒක ඔයා ඔයාගෙන්ම අහනවනම් පොඩි හරි විසඳුමකට උත්සාහ කිරීම ඇතුලේ ඔබේ මානසික ආතතිය ගොඩාක් අඩු කරගන්න පුළුවන්. හරි. මානසිකව ශක්තිමත් මිනිස්සු ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේ ඒගොල්ලන් අර කිසිම ප්‍රශ්නයක් දනිස්සෙන් උඩට ගන්නෙ නෑ. හරි. ඒ අයට ලෝකෙ මොන දේ වුණත් ඒක තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් විදිහට ගන්නෙ නෑ. හරි. කාටවත් මෙසිවිලි නගන්නෙ නෑ. කාලේ නාස්ති කරන්නෙ නෑ. ඔවුන් තමන්ගේ ශක්තිය යොදවන්නේ තත්ත්වය යහපත් කරගන්න. ඔබට පුළුවන් නම් මේ කියන කාරණා ගලප ගන්න. මොකද ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා රනිල් අපි කාර්යාල පරිශ්‍රයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි ගෙදර පරිසරය ඇතුලේ වෙන්න පුළුවන්. පුංචි පුංචි දේවල් වලට හරියට අපිට තරහ යනවා. හරි. කිසිම වෙලාවක හිතාමතාවත් හස්බන්ඩ් හරි වයිෆ් හරි නොකියපු දෙයක්, නිකම්මට කියවෙච්ච දෙයක්, පරණ කතාවක්, මොකක් හරි එකක්, හරි ඒක හින්ට් එකක් විදිහට බාර අරගෙන අනවශ්‍ය වෛරයක් හිත ඇතුලේ, ක්‍රෝධයක් හිත ඇතුලේ හිර කරගෙන දවසම ගෙවන්න උත්සාහ කරනවා. ඒක අර මේ දැන් අපි කතාවට කියනෝනේ, ප්‍රශ්නයක් තියෙනවනම් බැනලා හරි ඉවර කරන්න. හරි. ගෙවල් වල පවුල් වල හුඟක් රණ්ඩු විදිහට ගිහිල්ලා විසඳෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සු ගැන නේ මන් දන්නේ. මුන් දෙන්න මරා ගන්නවා, ඊළඟට දෙන්නම පොන්දර ලෑස්ති වෙලා ෂොපින් යනවා. මුන්න පුදුම මිනිස්සු කියලා. ඒ පුදුම වෙන්න එකක් නෙවෙයි. ආව පීඩනය කොහොම හරි පිට කරනවා. පීඩනය හිර කරගෙන ඉන්න එක ඇතුලේ තමයි ගොඩක් වෙලාවට ওই පීඩනය දරා ගන්න බැරි තැන්වල පූර්ලා ගිහිල්ලා මහා විනාශයක් සිද්ධ වෙන්නේ. හරි. සමහර පොඩි පොඩි රණ්ඩු තියෙනකොට නෝන මහත්තයා බයිනවා, මහත්තයා දරුවන්ට බයිනවා, දරුවෝ නේ තනියම වෙන වෙන ඉන්නවා. මේ දෙන්න රණ්ඩු කරනවා. අන්තිමට අපෙන් තමයි අපි තමයි ගුටි ගන්න ඕනේ. හරි. හැබැයි මේ ඔක්කොම ඇතුලේ අවසානයේ ආය ආදරය කියන ඊට වඩා වේගෙන් ඉහළට මතුවෙලා යනවා. හිතන්නකෝ අපි මහා දාර්ශනිකයෝ නෙමෙයි. හැබැයි මේ කියන ඒවා අපේ ජීවිතවලට හරි ළඟයි.
1: පොඩි හරි කැලලක් නෙමෙයි ගන්න තියෙනවා.

0: සතියක ලක්හඩ
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: ශි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Madina. Rhino Premier Roofing Sheet. Very stressful. Tahatunai Anuhayamatan.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: හරියට නිකන් වංගගිරියේ ගියා වගේ හිට පැන්න මෙහෙට පැන්න උත්තරේ හොයාගන්න බැරි මහා අමාරු බරසාර ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඔය ප්‍රශ්නේ අඩුම තරමේ තව දෙපාරක් තුන් බාරක්වත් කියන්න මහත්වෙ නැත්නම් අපිට උත්තරේ හොයාගන්න බෑ කියලා කීප දෙනෙක් කෝල් කළාම කිව්වරන්.
1: හරි.
0: ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ අහන්න වෙනවා.
1: එහෙම එහෙම එකක් නෑ මේක මේ පුංචි වයසට අහන ගණිත ගැටලුවක්. තරුෂගේ නංගි නෙත්මිය, නෙත්මිගේ පුතා පිනිදුය, පිනිදුගේ මල්ලි හසිතය, තරුෂ නෑකමට හසිතගේ කවුද?
0: හරි සරලයි වගේ පෙන්වන්නට මේක ටිකක් සංකීර්ණයි ඇත්තටම. උත්තරයක් ඉක්මනට හොයාගෙන ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කළ 0703 935 937 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ. උත්තරේ ඔබ කීප දෙනෙක්.
1: ඕ යාළුවෝ දැන් මේක නෑකන් ඔක්කොම ටිකේ වෙලා තියෙනවා. හරි කියන්නේ හැමෝම බෙදාගෙන උත්තර ටික එවලා තිනවා. ආච්චි, සීයා, නැන්ද, මාමා, පුඩප්පච්චි ඔය ලෝගිනදී නම් එවලා තිනවා. ඒ තරම් උත්තර විවිධයි. මේ ටික දෙනෙක් කියන්නම්. ගලේවෙල අංජලි ඔයා එවලා තිනවා. දරණී ගලින් ආශ්මී, ඊට පස්සේ අයේෂා ලියනගේ හොරණින්, හරි, ඊට පස්සේ සිරාණි මඩහපොලින්, කොරියාවේ කසුන්. සමහර අය ඉතින් අපි කියපු විදිහට ඔයාගේ නමයි ගමයි එවන්න නැතුව පිළිතුරු එව්වට එහෙම පිළිතුරු ගොඩක් තියෙනවා. අපිට කියන්න වෙන්නේ, අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. එතකොට මේ ආනන්ද නාන්වත්තෙන්, බුද්ධිකා කෑගල්ලෙන්, ඊට පස්සේ වසන්ති මොරොන්තොටින්, කාංචන අනුරාධපුරෙන්, නිරෝෂණී පොතුහැරෙන්, ඊට පස්සේ හංගුරංකෙටින් චමිලා, අනෝම මාවතගම, රේණුකා කොට්ටාවේ, හැලීගොඩ සුජිත්, ජයන්ති මාතලේ, එතකොට ශ්‍රියානි තලපත් පිටිය, සුජීව හැලියගොඩ, හොහොව ගොඩක් අය ඉන්නවා. හරි, මේ සමහර ඊටත් වඩා ගොඩක් පිළිතුරු තියෙනවා. මේ අපි ඉන්නවල චන්දි ඊටත් වඩා පිළිතුරු තියෙනවා. මේ උත්තරේ විතරක් කියවපො. හරි, ඒකත් මතක තියාගන්න. ඒ නිසා ඉක්මනටම උත්තරේ එවන්න. ඔයාගේ පළවෙනි මැසේජ් එක වෙන්න පුළුවන් මේ එවන්නේ. ඔයා මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙම අගාරින්න එපා. හරි, වගේ හිතට වද දෙන්න ප්‍රශ්නයක් කරගන්න එපා. මේක හරි සරලව හිතලා මේක කොහොම හරි මං උත්තරේ හොයනවා. අයි මටත් උත්තරයක් ඉවන්න බැරි. මේ අහගෙන ඉන්න දැන් කේක දැන් මෙහෙමනේ, කේක බුද්ධි මට්ටම් වල, කේක තරාතිරම් වල ඕන තරම් අය ඉන්නවා. මං කියන්නේ මේක විනෝදෙට ගන්න. හරි, මේක මේ මට උත්තර දෙන්න බෑනේ. මේ පොඩි ප්‍රශ්න වලට මම මොකටද උත්තර දෙන්නේ වගේ ඒ ලොකු ඒවා හිතන්න එපා. මේක පොඩි විනෝදකාමී වැඩක්. මේකට හැමදාම ඉදිරිපත් වුනහම නේද, ඒක වෙන සතුටක් ඇති කරගන්න පුළුවන් කාරණයක්. එහෙමයි ඉන්නවා අපිත් එක. මොන බැරි වුණත් ට්‍රයි කරලා ප්‍රශ්නෙට උත්තරේ වෙනවා. මම කොච්චර මේ පොඩි අයගේ ප්‍රශ්නයක් වුණත් මම මේක ට්‍රයි කරනවා. මට පුංචි කාලේට යන්න පුළුවන්. ඇත්තට මෙහෙම අය ඉන්නවා ගොඩක් අපිත් එක. ඒ වගේ ඔබත් මේ පළවෙනි මැසේජ් එක වෙන්න පුළුවන් අපිට එවන්න. අපි ආයි ප්‍රශ්න අහන්නද? තරුෂගේ නංගි නෙත්මිය, නෙත්මිගේ පුතා පිනිදුය, පිනිදුගේ මල්ලි හසිතය, තරුෂ නෑකමට හසිතගේ කවුද?

0: උදේ 8යි විනාඩි 3යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB

0: ஹாய் போன் வாசனவந்த உதாசன குதே அடை வினாடி பாய் வேலாவ அப்பி சமஸ்த ரட்டே மே கிரியாவலிய வினஸ் வியே துயி கேன தன இன்னும் மே ராஜ சேவைய இதாம காரியக்ஷம சூதசீலி மாணவ ஹிதவாதி යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අවශ්‍යතාවක් පසුගිය කාල පරාසය තුළ නිර්මාණය වුණා. දූෂණය වංචාව පිරී ගිය රාජ ආයතන පද්ධතියක් තියෙන මේ පද්ධතිය පිරිසිදු කරන්න ඕනේ. මේක තමයි ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල ඇතුලේ ආරම්භ කරපු විශේෂම කාරණාව. මේ වර්තමාන රජයට මේ රටේ තරුණ කණ්ඩායම ඇතුළු සමස්ත ජනතාව බලය ලබා දුන්නේ මේ සිස්ටම් එක චේන්ජ් කරලා දෙන්න. මේ ක්‍රමවේදය අපේ රට තවදුරටත් පවතින සුදුසු ක්‍රියාවලියක් නේ මේක වෙනස් කරගන්න ඕනේ. ඒ බලාපොරොත්තුව සාක්ෂාත් කරන වැඩපිළිවෙලක් රජයේ සතුව තිබෙනවාද කියන කාරණේ පිළිබඳව අද අපි කතා කරන්න සූදානම්. තනතුරු නාමයන් ගණනාවකින් හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා හරි පහසුවෙන් අපි හැමෝටම පුරුදු විදිහට මට එතුමන් හඳුන්වා දෙන්න පුළුවන් මහාචාර්ය එස් තිලකසිරි මහත්මයා අයිබෝවන්.
1: බොහොම ස්තුතියි අයිබෝවන්. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ITN එකට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මං අද ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලමනාකරණයේ තියෙන ප්‍රධාන මාතෘකාවක් පදනම් කරගෙන වෙනස්වීම් කලමනාකරණය, වෙනස්වීම් හඳුන්වා දීම. එනිසා මේ අපේ බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දේශනාවලදී ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණයි. බුදුහාඳුරු කියනවා සියලු සත්‍ය සියලු දේවල් වෙනස් වෙනවා. එතකොට අපේ රට පෝසත් රටක්, ලස්සන ජීවිතයක් ලබා දෙන්න මිනිසුන්ට පෝසත් රටක් වෙන්න නම් ප්‍රධානම වශයෙන් වැදගත් වෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා. දේශපාලන කණ්ඩායමයි, දේශපාලන නායකත්වයයි, රාජ්‍ය සේවකයෝ සහ අර්ධ රාජ්‍ය සේවකයෝ. දැන් ITN ආයතනය අර්ධ රාජ්‍ය ආයතනය. එතකොට මේ දෙගොල්ලෝ වෙනස් වෙන්න ඕන. එතකොට අපේ මේ 2023න් පස්සේ අපේ දේශපාලන නායකත්වය වෙනස් වෙලා තිනවා. ජනාධිපතිතුමා වෙනස් වෙලා තිනවා. ඊළඟට අපේ පාර්ලිමේන්තුව වෙනස් වෙලා තිනවා. නව රජයට 159ක බලයක් හම්බෙලා තිනවා. එතකොට දේශපාලනය වෙනස් වෙලා තිනවා, දේශපාලන නායකත්වය වෙනස් වෙලා තිනවා. එතකොට රට සංවර්ධනය වෙන්න අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය වෙනස් විය යුතුමයි. රාජ්‍ය සේවය වෙනස් නොවි මොනතරම් දේශපාලන නායකත්වය ඇවිල්ලා දේශපාලනේ වෙනස් වුණත් රටක් සංවර්ධනය වෙන්නේ
0: නැහැ. ඔය පහුගිය කාලේ මේ මහජනතුමා අපි දැකපු කාරණේ තමයි සමහර සංසිද්ධීන් වලදී ජනතාව චෝදනා කළා වැඩේ තියෙන්නේ මේ ආණ්ඩු වෙනස් කරගත්තට රාජ්‍ය සේවය තාම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තවමත් අර ඉස්පිරිතාලේ ලෙඩා බලන්න යනකොට එතන ඉන්න සිකියුරිටි මහත්තයාට කීයක් හරි දීලා යන්න වෙලා තියෙන්නේ. ඒ අය මේ වැඩේට අනුගත වෙලා නැහැ. ඔය චෝදනාවත් පහුගිය කාලේ මේ මේ අපි කතා කරන තප්පරය වෙනකන් සමහර වෙලාවට තියෙන තාම මේ රාජ්‍ය සේවය ඒ සිස්ටම් එකට වැටිලා නැහැ. මේක ඇදලා ගන්න ඕනේ.
1: ඔව්.
0: එහෙම තැනගෙන අපි කතා කරමින් ඉන්නේ.
1: ඔව්. අපි එහෙම තමයි කතා කරමින් ඉන්නේ. ඔබතුමා කිව්ව දේ මම පිළිගන්නවා. හැබැයි යම් යම් වෙනස්වීම් නැතුවම නොවේ.
0: වෙමින් යනවා. දැන් පරිවර්තනය වෙනවා.
1: පරිවර්තනය වෙමින් තියෙනවා. ඒක අපි ඊට වඩා වේගින්, ඊට වඩා උසස් මට්ටමින් සිදුවිය යුතුයි. ඉතින් ඒක සිදුවෙන්න අනිවාර්යයෙන්ම අපේ දේශපාලන නායකත්වයේ ඉතා වැදගත් වෙනවා. රාජ්‍ය සේවය වෙනස් කිරීමට මඟ පෙන්වීම, ඒ වගේම රජයේ ආයතනවල මෙහෙවන අපේ ජනාධිපති ලේකම්තුමාගේ ඉඳලා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට තියෙනවා ලොකු කාර්යභාරයක් මේ කටයුත්ත කරන්න. එහිදී ලොකුම වැදගත්කමක් එනවා අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාට මේ වෙනස ඇති කිරීම සඳහා. එතකොට ඒ වෙනස ඇති කිරීමේදී දැන් රාජ්‍ය සේවය ගත්තොත් එහෙම මේ මධුසංක අපි තියෙන ඕනම රජ ආයතනයක පෞද්ගලික ආයතනයකත් මේ එකට අපි කියනවා 7S කියලා. දැන් ඔබ අහලා තියෙනවා 5S. ඒ වගේ එක එක සංකල්ප හදලා තියෙනවා. 7S කියන්නේ ආයතනයක තිබෙන ITN වෙන්න පුළුවන්, ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලන 7S. ඒ කියන්නේ S අකුරෙන් පටන් ගන්න සංකල්ප හතක්. පළවෙනි එක තමයි ස්ට්‍රැටජි, උපාය මාර්ග. දෙක structure, view, තුන systems, methods, තිබෙන ක්‍රම සහ විදි සහ පද්ධතිය. ඒ තුන අපි හඳුන්වනවා මේ hard elements කියලා, ඝන කොටස්, දෘඩ කොටස්. ඊළඟට තියෙනවා මිනිසු සම්බන්ධ වෙන S4ක්. පළවෙනි එක තමයි staff, කාර්ය මණ්ඩලය staff. ඊළඟට ඒගොල්ලන්ගේ ස්කිල්ස්, ඒගොල්ලන්ගේ
0: කුසලතා,
1: ඊළඟට ඒගොල්ලන්ගේ ස්ටයිල්ස්, නායකත්ව ශෛලීන්, ඊළඟට ඒගොල්ලන්ගේ ෂෙයාඩ් වැලියුස්, ඒගොල්ලන්ගේ වටිනාකම් හරයන්. මෙන්න මේ ආයතනයක් රාජසේවයක් වෙනස් වෙන නම් මේ ඔක්කොම වෙනස් වෙන්න ඕන. එතකොට ඒ වෙනස් වීමේදී අනිවාර්යෙන් අර මුල් කොටස් තුන, ස්ට්‍රැටජි එක, ස්ට්‍රක්චර් එක, සිස්ටම්ස් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒක ඉන්න මිනිසුන්ටනේ, නායකයොන්ටනේ. ඒ නිසා අපි මේ වෙනස් වීම කිරීම සඳහා විවිධ වැඩපිළිවෙළවල් රජය ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර ඉතා හොඳ වැඩපිළිවෙළක් තමයි ජාත්‍යන්තර ලෝක කම්කරු සංවිධානය ලෝකෙ අනික් රටවලත් හඳුන්ලා දීලා තිබෙන ක්‍රමවේදයක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා මේ අපේ නව අගමැතිතුමිය මුලින්ම ආපුවාම රාජ්‍ය පරිපාලන ඇමති විදිහට කටයුතු කළෙත්
0: එතුමිය.
1: එතකොට එතුමියගේ කාලෙදී කැබිනට් පේපර් එකක් දාලා මේ කැබිනට් අනුමැතියක් ගත්ත මෙන්න මේ කියන නව වැඩපිළිවෙල රජයේ ක්‍රියාත්මක කිරීමට වෙනසක් ඇති කිරීම සඳහා. මොකද්ද ඒක? ඉංග්‍රීසියෙන් මං කියලා සිංහලට කියන්න, Social Dialogue and Workplace Cooperation Forum. සමාජ කතිකාව සහ සේවාස්ථාන සහයෝගීතාවය ඇති කිරීමේ වැඩපිළිවෙල. දැන් ඔබට වචනින්ම තේරෙනවනේ රජයේ ආයතනවල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ සමාජ කතිකාව හරියට නැහැ. ඉහළ අය පහළ අය සමග, පහළ අය පහළ අය අතර, ඒ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත්, තිරස් අතටත්, සිරස් අතටත්, හරස් අතටත් අපේ මේ කතිකාව බොහොම අඩුයි. සමාජ කතිකාව අඩුයි, ඊළඟට සහයෝගීතාවේ අඩුයි. ඒ නිසා මේ සෝෂල් ඩයලොග් එකක් ඇති කරලා, සමාජ සංවාදයක් කතිකාවක් ඇති කරලා සියලු දෙනාම කලමනාකාරීත්වයක්, වෘත්තීය සමිති නායකයෝ, සේවකයෝ නියෝජනය කරන්න වෘත්ති සමිති නායකයෝනේ රජයේ නියෝජිතය කරන්න පත් කරලා තියෙන රජයේ නිලධාරීන්. ඒ නිලධාරීනුත් වෘත්ති සමිති නායකයෝ එකතු වෙලා සමාජ කතිකාවක් කරලා සහයෝගීතාවයක් ඇති කරගෙන රාජ්‍ය සේවයේ ඵලදායීතාවයේ ගුණාත්මක භාවය සහ සුරක්ෂිත භාවය වැඩි කිරීමට ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා අයෙල්ලෝ එක. ඒ ලෝකේ විවිධ රටවල ක්‍රියාත්මක කරනවා. අපේ රටෙත් මේ පිළිබඳව 2014 ඉඳන්ම මේ පිළිබඳව අධ්‍යයනය කරලා පරීක්ෂණ කරලා කටයුතු කරගෙන ගිහිල්ලා 2011 තමයි මේකෙදී මුලින්ම කැබිනට් පේපර් එක දාලා අනුමත වුණේ දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන ඇමති කාලේ. ඒකේ තිබුණු අඩුපාඩුත් හදලා අගමැතිතුමිය අලුත් කැබිනට් පේපර් එකක් දාලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් දාලා අනුමත කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න බාර දීලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා 5/2024 කියන චක්‍රලේඛන නිකුත් කළා. රජයේ ආයතනවල පිහිටවන්න කියලා සේවාස්ථාන සංසද, ඒ වැඩ කරන තැන්වල, ඊට උඩින් අමාත්‍යාංශ මට්ටමින් සෙක්ට සංසද නැත්තම් ආන්සිය සංසද සහ රටටම ජාතික මට්ටමේ ජාතික සංසද පිහිටවන්න කියලා ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදය දැන් ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ පහක ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙලා දැනට බොහෝ අමාත්‍යාංශවල තියෙන ආයතනවල ITN එකක් ඇතුළු ආයතනවල පිහිටවල තියෙනවා දැනට 68ක් සේවාස්ථාන සංසද, සේවාස්ථාන සහයෝගිතා සංසද. ඊළඟට දැනට අමාත්‍යාංශ මට්ටමින් සෙක්ටර් මට්ටමින් ආන්සිය සංසද පිහිටවල තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශේ, සෞඛ්‍ය අමාත්‍යාංශේ මූලික වශයෙන්ම පිහිටවල තියෙනවා. ඊළඟට වරායහ නාවික කටයුතු අමාත්‍යාංශේ පිහිටවල තියෙනවා. ඊට අමතරව අපි දැන් පිහිටවන්න යනවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශේ සහ ප්‍රවාහන අමාත්‍යාංශේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශේ. ඒ සංසද වල ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන්න ආන්සිය සංසදේ වගේම නුදුර අනාගතයේදී පිහිටන ජාතික සංසදේ. ඒතොර මට ඔබත් එක්කට ඔබට කියන්න පුළුවන් මේ සේවාස්ථාන සංසදය කියන්නේ මොකක්ද, ඒකෙන් කෙරෙන්නේ මොනවද, ඊළඟට ආන්සිය සංසද කියන්නේ මොනවද, ඒකෙන් කෙරෙන්නේ කුමක්ද, සහ ජාතික සංසදය කියන්නේ මොකක්ද, සහ ඒකෙන් කෙරෙන්නේ මොකක්ද? රාජ්‍ය සේවයේ ඵලදායීතාවයයි, රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවයයි, රාජ්‍ය සේවයේ සුරක්ෂිත භාවයයි ඇති කිරීම සඳහා.
0: මේ කතාබහ ආරම්භයේ සිටම හරි පැහැදිලිව මහාචාර්යතුමන් පැහැදිලි කරමින් ඉන්නවා මේ රටට වෙච්ච දේ, රට ඊළඟට තියන්න ඕන පියවර කොතෙන්ටද පෙළගැහිලා තියෙන්නේ. ඒ සඳහා දේශපාලන නායකත්වයේ පමණක් ලැබිලා මදි. මෙරටේ සාමාන්‍ය පුරවැසියා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. වගේම රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම අර්ධ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සේවා ස්ථානය තුල සුරක්ෂිත වෙන්න ඕනේ. උන්ගේ සුරක්ෂිතභාවය හැදීම ඇතුලේ පළදායි ජාතික මෙහෙවරක් සමාජයට ඉටු කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේ කාරණාව, මේ කතිකාව අපේ සමාජයට අත්‍යවශ්‍යම මොහොතක. හැබැයි හැම වෙලෙම දේශපාලනික හේතු නිසා සමාජයට මේක මගහැරලා තිබුණා. අපි දකින්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කියන්න තැනක් තිබුණේ නැහැ. මට මෙන්න මෙහෙම සමහර තැන් වල දිනන HR ඩිවිෂන් එකක් නැති ආයතන ඕනතරම් තියෙනවා.
1: ඔව්.
0: හරි. ඒ තිබුණත් HR එක නිවාඩුවක් ගන්න ගියහම බැනලා එළවන එහෙම සංස්කෘතියක් නේ අපේ රටේ ඇතුළේ තියෙන්නේ.
1: ඔව්.
0: එහෙම තැනක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. දැන් මේ කියන අපි සේවා ස්ථාන සහයෝගිතා සංසදයක් නිර්මාණය කරගත්තොත් අපේ ආයතනය ඇතුළේ අපිට තියෙන ගැටලු ටික සාකච්ඡා කරලා විසඳා ගැනීමේ ඉඩකඩක් තියෙනවද? මොකක්ද මේ
1: ගැටලු? ඔව්. ඒකම තමයි අපේ පරමාර්ථය. ඒ කියන්නේ මත්සංක දැන් අපේ මේ රජයේ ආයතන ක්‍රියාත්මක වෙන විදිය අපි හඳුන්වන්නේ බියුරොක්‍රසි කියලා. බියුරොක්‍රසි කියන්නේ මේ කියපු ගමන් නිලධාරිවාදී කියපු ගමන් මිනිසුන්ට හැඟෙන්නේම මහා කරදරකාර මේ මොකද්ද ඒකාධිපති ක්‍රමයක් කියලානේ. මැක්ස් වේබර් කියන කලමනාකරණ විශ්වඥයා හඳුන්ලා දුන්නා මේ පොදු දේපළ පාවිච්චි කරන ආයතනවල පාලනය සඳහා ක්‍රමයක්. ඒ ක්‍රමය හඳුන්වන්නේ නිල බල ක්‍රමය, එහෙම නැත්නම් බියුරොක්‍රසි. එතකොට මේ බියුරොක්‍රසි එකේදී ඉහළම නිලධාරියෙක් ඉන්නවා. ඒකේ view එකක් හදලා තියෙනවා. ඒකේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. හරි, නීති රීති තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් රාජ්‍ය සේවී බියුරොක්‍රසි ගන්න අපේ රටේ රාජ්‍ය සේවය පාලනය කරන ප්‍රධාන ආයතන මේ මූලික ડોකියුමන්ට් දෙකක් තියෙනවා. ආයතන සංග්‍රහයයි මූල්‍ය රෙගුලාසි. එතකොට ඒකට අනුව තමයි මේ කටයුතු කරන්නේ. එතකොට තීරණ ගැනීම සහ ගැටලු විසඳීම සිදුවන්නේ ඉහළ සිට පහළට. top bottom approach එක. ලේකම්වරයාගෙන් අතිරේක ලේකම්වරුන්ට, ලේකම්වරුන්ගෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගෙන් සහකාර ලේකම්ට, AO ට ඒ මෙහෙම පල්ලෙහාට එනවා. ඒ කටයුතු යන ධූරාවලියක්
0: තියෙනවා.
1: ඊළඟට දෙපාර්තමේන්තුවක් ගත්තොත් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමා නැත්නම් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අතිරේක අධ්‍යක්ෂක ඒ විදිහට එහෙම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රමේ නැති කරන්න බෑ. මොකද පොදු දේපළ හොඳට පාවිච්චි කරලා රටට සේවයක් කරන්න එහෙම ධූරාවලියක් සංවිධාන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක තියෙනවා. ඒ තියෙන අතරතුරේ අර ඔබ කිව්ව ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඉහළ සිට පහළට පාලන ක්‍රමේ යන ගමන්ම පහළ සිට ඉහළට ගැටලු හඳුනගෙන, ප්‍රශ්න හඳුනගෙන, කතිකා කරලා ඒවා විසඳා ගැනීමේ ක්‍රමවේදයක් තමයි අපි මේ හදන්නේ. පහළ සිට ඉහළට යන්න. ඒ කියන්නේ සේවා ස්ථාන මට්ටමේ ගැටලු විසඳ ගන්න පුළුවන් දේවල් විසඳ ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අර ඔබ කිව්ව විදියට හොඳ HR එකක් නැත්නම්, හොඳ HR ප්‍රැක්ටිස් එකක් නැත්නම්, සේවක සහයෝගිතාවයක් නැත්නම් නිතරම ආයතනයේ තියෙන ගැටුම්. ඒ ගැටුම් ඉවර වෙන්නේ බොඩු දුවලා ස්ට්‍රයික් එකකින්. සමාජයේ ස්ට්‍රයික් එකකින් අවසාන වශයෙන් මිනිසු මැරෙන්නත් පුළුවන්. දේපළ විනාශ වෙන්නත් පුළුවන්. කොච්චර එහෙම වෙලා තියෙනවද?
2: මහාචාර්යතුමනේ මේ කතා කරමින් ඉන්නකොට මට අහන්න තියෙන ප්‍රශ්න තමයි දැන් සමහර ආයතනවල HR කියන නැත්නම් මානව සම්පත් කළමනාකරණය කියන විෂය පිළිබඳව මේ එච්චර උනන්දුවක් නැහැ. ඒක සේවකයන් පිළිබඳ එච්චර තැකීමක් නැහැ කියලා හිතෙන අවස්ථා තියෙනවා. සමහර ආයතනවල මේ පාලනංශය කියලා එකක් තියෙනවා. පාලනංශයෙන්ම තමයි මිනිස්සු කළමනාකරණය කරන්නේ. එතනට මානව සම්පත් කළමනාකරණය කියන විශේෂය ඒගොල්ලන්ට අදාළ
1: නැහැ.
2: අරකෙම්ම කරගෙන කොහොම හරි වැඩේ ගොඩ දාන්න
1: බලනවා. මොකද මගේ විශේෂඥ භාවය තියෙන එක පැත්තක් තමයි ස්ට්‍රැටජික් HR එක. උපාය මාර්ගික මානව සම්පත් කළමනාකරණය. මානව ප්‍රාග්ධන දැන් අපි සම්පත් කියලා ඊට තවත් යහට ගිහලා මානව ප්‍රාග්ධන කළමනාකරණය. ඔබතුමා කිව්ව එක හරියටම හරි. රාජ්‍ය සේවයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අර්ධ රාජ්‍යවත් බොහෝ වෙලාවට තියෙන්නේ මේ පාලනංශය.
2: ඔව්, ඇඩ්මින් එකක් තියෙනවා. HR එකක් නැහැ.
1: ඇඩ්මින් එක සහ සිංහලෙන් කිව්ව පාලනංශය. ඒතර පාලනංශයෙන් කරන්නේ මිනිසුන්ව පාලනය කරන
2: එක. හරි.
1: නමුත් වෙන්න ඕනේ එක නෙමෙයි මිනිසුන්ව අභිප්‍රේරණය කරලා
0: මිනිසුන්ව
1: දායක කරගෙන මිනිසුන්ගේ එන්ගේජ්මන්ට් එක වැඩි කරගෙන ඒගොල්ලන් සුව කැමැත්තෙන් වැඩ කරන ග්‍රේට් ප්ලේස් ටු වර්ක් කියන තත්ත්වෙ ඉන්න ඕනේ. ග්‍රේට් ප්ලේස් ටු වර්ක්. ඒ කියන්නේ වැඩ කරන්න විශිෂ්ට තැනක් මෙතන. ආන් ඒක ඇති කිරීම පාලනංශෙන් කරන්නේ නැහැ. නමුත් ඒක ඇති කිරීමේ කාර්යභාරය තියෙන්නේ නවීන මානව සම්පත් කළමනා කරන මූලධර්ම පදනම් කරලා.
2: ඒක තමයි. මේ මූලධර්ම පදනම් වෙපයි මේක ගොඩනගන්නේ.
1: දැන් අපි ගත්තොත් එහෙම මම ඒ කාලේ 10 කුණා ගොඩක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තමයි විශාලම සේවක පිරිසක් ඉන්නේ. ඒ ආයතන දෙකේම තිබුණේ නැහැ මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරුවේ හිටියේ අතිරේක ලේකම් පාලන, අධ්‍යක්ෂ පාලන එමිටියේ. එතකොට ඒගොල්ලෝ අර ආයතන සංග්‍රහයේ නීති රීති ක්‍රියාත්මක කරනවා විනා මානව සම්පත් කළමනාකරණයක් සිදුවන්නේ නැහැ. එතකොට කොහොමදවත් මේ මානවයා සම්බන්ධ වෙන්නේ නැහැ.
2: මොටිවේට් වෙන්නේ නැහැ.
1: වෙන්නේ නැහැ සම්බන්ධ. ඒකට තමයි මේ අපි මේ අලුත් වැඩපිළිවෙල ගේන්නේ. අලුත් වැඩපිළිවෙලෙන් අපි කරන්න යන්නේ සේවා ස්ථානයේ අපි පිහිටවනවා පහළම කළමනාකාරීත්වයයි වෘත්ති සමිති නායකයෝයි එකට එකතු කරලා සංසදයක්. ඒ සංසදයේ හැදීමේ ව්‍යුහයක් තියෙනවා. ඒක ILO එක විසින් හදපු ක්‍රමයක් තියෙනවා. ඊළඟට රැස්වීම පවත්වන ක්‍රමයක් තියෙනවා. ඊළඟට එකිනෙකා අතර අදහස් වමාරු කරලිවල ගැටු විසඳීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව දැන් ITN එකේ ගමුකෝ. ITN එකේ කළමනාකාරීත්වයයි ITN එකේ වෘත්තීය සමිති නායකයෝ එකතු වෙලා ඒ කට්ටියම එකතු වෙලා අර ව්‍යවස්ථාව හදා ගන්නවා ITN එකට ගැලපෙන විදිහට. අපි ආකෘතියක් දීලා තියෙනවා. ඒ ආකෘතිය හැමතැනටම ඒකම පිළිපදින්න ඕනේ
2: නැහැ.
1: ඒකට ගැලපෙන විදිහට
2: වෙනස් කරගන්න
1: ඕනේ. වෙනස් කරලා ව්‍යවස්ථාව හදා ගන්න ඕනේ. ඒ ව්‍යවස්ථාවට අනුව නිලධාරි මණ්ඩලය පත් කර ගන්න ඕන. ඒ නිලධාරි මණ්ඩලයේ සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්, කාරක සභිකයෝ ඒ අය තෝර ගන්න ඕනේ. එතකොට මේ අය යාඩි වෙන්න ඕනේ රවුන්ඩ් ටේබල් එකක. ඒ කියන්නේ මෙතනට ආපුවාම මේ සේවකයා අපි මේකට අපේ පහළම ශ්‍රේණියේ ඉන්න කම්කරු මහත්මයාගේ සිට
2: නියෝජනය
1: අධ්‍යක්ෂක දක්වා නියෝජනයක් වෙන්න ඕන. එතකොට මෙතනට ආවම අපි ඔක්කොම අපේ මේ ආයතනයේ සේවකයෝ නිලතල පිළිබඳ කතන්දරයක් නැහැ. ඒ නිලතල තියෙනවා. ඒවා ඒ වැඩ කරන ස්ථානේ තියෙනවා. නමුත් මේ සංසදයේ රැස්වීමේදී අපි ඔක්කොම එක සමාන විදියට ඉඳගෙන අපි එකිනෙකාට වැදගත්ම දේ මම කියලා දෙන දේ තමයි මේ හැම කෙනෙක්ම පුරුදු වෙන්න ඕනේ සවන් දෙන්න. එවුන්කම් දෙන්න. දැන් ඔබතුමා කතා කරනකොට මමත් කතා කරන්න ගත්තොත් එහෙම මෙතන
0: වැඩියාවක්
1: පළදායිත්වයක් ඇති වෙන්නේ නෑනේ. එතකොට අපි පුරුදු කරනවා හොඳ ක්‍රියාකාරී එවුන්කම් දෙන්නෙක් වෙන්න. එතකොට ඔක්කොම ඇවිල්ලා එක්කෙනෙක් කතා කරනට අනික එවුන්කම් දෙනවා. ඒ වගේම ඒ හැම කෙනෙකුටම කතා කරන්න අවස්ථාව දෙනවා. නිදහසේ අදහස් දක්වන්න අවස්ථාව දෙනවා. ඒ වගේම හොඳට සවන් දීලා අවබෝධයෙන් කතා කරන්න අවස්ථාවක්. මේ දෙකොල්ලම රැස් වෙලා අපි කතා කරන්නේ ආයතනියම් ගම් ගැටලු තියෙන්න පුළුවන්. සේවකයෝගේ සේවා කොන්දේසි සම්බන්ධ ගැටලු තියෙන්න පුළුවන්. සුබ සාධනේ සම්බන්ධයෙන් ගැටලු තියෙන්න පුළුවන්. ඊළඟට යාට වැඩ කිරීමට අවශ්‍ය පරිසරය නොමැති වෙන්න පුළුවන්. පහසුකම් නොමැති වෙන්න. විවිධ විදිහේ ගැටලු ප්‍රශ්න තියෙනවා ආයතන වල. මං සංක ප්‍රශ්න නැති ආයතන නැහෙනේ. ගැටලු නැති ආයතන ලෝකෙ කොහෙවත් නැහැ. හැම ආයතනයකම තියෙනවා. අපේ රාජසේවයේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ ගැටලු අපි එකතනක ඉඳගෙන සියලු දෙනාම මැදිහත් වෙලා විසඳීමේ චේතනාවෙන් කතා නොකිරීම, සාකච්ඡා නොකිරීම. එතකොට අපි මේ සංසදයේ ප්‍රධානම දේ තමයි අර නිලබල ක්‍රමයක් නැතුව, නිලධාරිවාදයක් නැතුව වෘත්තීය සමිති කළමනාකරණයේ පැත්තෙනුත් බලලා ආයතන පැත්තෙනුත් බලලා කතා කරලා අදහස් දක්වනවා. කළමනාකාරීත්වය වෘත්ති සමිති පැත්තනොත් බලලා, නායකයන්ගේ පැත්තනොත් බලලා, ආයතනයේ පැත්තනොත් බලලා කතිකාව කරනවා. එතකොට මේ අපිට හුඟක් ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙලා තියෙන්නේ ප්‍රධාන මූලධර්ම දෙකක් කැඩිලා තියෙනවා. මොකද්ද මූලධර්ම දෙක? පොසිෂන් ඇන් ඉන්ට්‍රස්ට්. මම ඒක පැහැදිලි කරන්නම්. පොසිෂන් ඇන් ඉන්ට්‍රස්ට්. ඒ කියන්නේ තමන්ගේ ස්ථාවරය සහ අභිලාෂය. ඒ කියන්නේ මම කියනවා මට පරිවැඩි කරන්න ඕන. දෙන්න නැත්නම් අපි ස්ට්‍රයික් කරනවා. ඒ තමයි වෘත්තීය සමිති වල පොසිෂන් එක, ස්ථාවරය. ITN එකේ කළමනාකාරීත්වය කියනවා බෑ, පරිවැඩි කරන්න බෑ, සල්ලි නෑ, ආදායම නෑ. ඒ නිසා පරිවැඩි කරන්න බෑ. එතකොට ITN එකේ කළමනාකාරීත්ව ස්ථාවරය තමයි දෙන්න බෑ. අරගොල්ලන්ගේ වෘත්තීය සමිති වල ස්ථාවරය තමයි වැඩි කරන්න ඕන. එතකොට දැන් දෙගොල්ලොම ඔය ස්ථාවරයේ ඉඳගෙන කටයුතු කළොත් කවදා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ස්ට්‍රයික් කරලා කෑ ගහලා ගේට්ටු කඩලා නොඑක් විදිහේ ප්‍රශ්න ඇති කරගන්නවා. දැන් එතකොට මෙන්න මේ ස්ථාවරයේ දෙපෙකටම තියෙනවනේ. ඒකේ පිටිපස්සේ තියෙනවා අභිලාෂයන්. ඉන්ට්‍රස්ට්. ඒ කියන්නේ ඇයි මේ පඩි වැඩි කරන්න කියලා කියන්නේ. වෘත්ති සමිතියේ ස්ථාවර ඒක සමහරට ජීවන වියදම ගොඩක් කියලා. ණයක බා ගන්නවත් බෑ හම්බෙන එකෙන්. හරිද? මන්ට ඒ ජීවත් වීම සඳහා කොස්ට් ඔෆ් ලිවින් එකට මදි. ඒකයි මේ ඉල්ලන්නේ. එතකොට ඒවා තමයි ඉන්ට්‍රස්ට්. එතකොට ආයතන පැත්තෙන් කියන්නේ පඩි වැඩි කරන්න බෑ කියලා ආදායම අඩුයි. වියදම් වැඩි. ඒ නිසා පාඩු ලබන්නේ කොහොමද වැඩි කරන්නේ? ඒක තමයි ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එක. එහෙමනම් දැන් දෙගොල්ලොම වෘත්තීය සමිතිය තමන්ගේ ස්ථාවරය වගේම කලමනාකාරී ස්ථාවරයේ පිටුපස තියෙන අභිලාෂයන් මොනවද? ඉන්ට්‍රස්ට් මොනවද? ඒ වගේම කලමනාකාරීත්වයක් වෘත්තීය සමිතියේ මේ ස්ථාවරය මත පිටිපස්සෙන් තියෙන අභිලාෂයන් මොනවද? දෙගොල්ලොම කතිකා කරලා වෘත්තීය සමිතිය කතා කරලා පෙන්නු කරන්නේ රයිට්. අපි ආදායම් මෙහෙම වැඩි කරමු. අපි වියදම් මේ විදිහට අඩු කරගමු. ඔව්. අපි එහෙම කළොත් අපි ආරම්භක පියවර වශයෙන් 5% වැඩි කරගමු.
0: පොදු එකඟතාවයකට
1: කතිකා කරලා සාකච්ඡා කරලා මේ පැත්තෙන් මහන්සි වෙලා වැඩ කරලා වියදම් අඩු කරලා ආදායම් වැඩි කරන්න දායක වෙනවා. එහෙම කරනකොට කලමනාකාරීත්වය අදාළ තැන්වලින් අවසර අරගෙන ඉවර වෙලා මේ අයට අවම වශයෙන් දෙන්න පුළුවන් අවම ප්‍රමාණයවත් දෙන්න කටයුතු කරනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට දෙගොල්ලොම දෙගොල්ලන්ගේ ස්ථාවරයේ වගේම අභිලාෂය පිළිබඳවත් අවබෝධයක් ඇතුව කටයුතු කළොත් අන්න එවිනි ක්‍රමයක් ඇතිකරන. එතකොට දැන් අර දැන් ඒ අභිලාෂය ගැන හිතන්නේ නැතුව තමන්ගේ ස්ථාවරයේ මතම හිටපුවාම ඇති වෙන්නේ අර්බුදයක්, ගැටුමක්, එහෙම නැත්නම් ආරවුලක්. එතකොට මේ අපේ මේ සංසදවල පරමාර්ථය ආරවුල් නිවාරණය. සහ ආරවුලක් ඇති වුණොත් නිවාරණය කරන්න හැදුවත් ආරවුලක් ඇති වුණොත් ඒක විසඳීම. ආරවුල් වැළැක්වීම, එහෙම නැත්නම් ආරවුල් නිවාරණය. ඒ ආරවුල වැළැක්වීම නිවාරණය කරන්න කටයුතු කළත් ආරවුල ඇති වෙන්න පුළුවන්. එහෙමනම් ඇති වුණොත් අපි ස්ට්‍රයික් කරලා පිකටින් කරලා කඩාගෙන විනාශ කරන්නේ නැතුව සාකච්ඡාවෙන් කොහොමද, සම්මුතියෙන් කොහොමද, නෙගෝෂියේෂන්ස් වලින් කොහොමද මේක විසඳගන්නේ? win win situation එකක් ඇති කරන්න. දැන් වෙලා තියෙන රාජසේවි හුඟක් වෙලාවට තමන්ගේ අභිලාෂය මතම අභිලාෂය හිතන්නේ නැතුව දෙපැත්තෙම තමන්ගේ ස්ථාවරය ඉඳන් කටයුතු කරනකොට වෙලා තියෙන්නේ එක්කෝ I win you lose. වෘත්තීය සමිතියේ දිනනවා කලමනාකාරීත්වය පරදිනවා. නැත්නම් කලමනාකාරීත්වය දිනනවා වෘත්තීය සමිතිය පරදිනවා. එහෙම නැත්නම් කලමනාකාරීත්වයත් පරදිනවා වෘත්තීය සමිතියත් පරදිනවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. වෙන්න ඕන කලමනාකාරීත්වයක් දිනලා වෘත්තීය සමිතියක් දිනලා ජය ජය සංකේතයට යන්න ඕනේ. ඒ නිසා මේ රාජසේවයේ ජය ජය සංකේතය ඇති කිරීමට සඳහා තමයි මේ අපේ සෝෂල් ඩයලොග් ඇන් වර්ක් ප්ලේස් කෝඔපරේෂන් ෆෝරම් සිස්ටම් එක ක්‍රියාත්මක කර තින්නේ. සමාජ කතිකාව සහ සේවාස්ථාන සහයෝගීතාවය ඇති කරලා ඉවර වෙලා හැමෝටම සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් ඇති කරලා රට පොහොසත් රටක් බවට පත් කරන්න රාජසේවයේ දායක කරගන්න.
0: හොඳයි, බොහොම පැහැදිලිව මේ කාරණේ රණිල් අපි තවදුරටත් කතා කරමු. මේ සම්බන්ධයෙන් ජනතාවටත් යම්කිසි අදහසක් ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද රටේ රාජ්‍ය සේවකයා එක පැත්තකින් මෙහි ප්‍රබල බලකණුවක් විදිහට ක්‍රියාත්මක කරනවා, අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වලින් සේවය ලබා ගන්න මේ රටේ පුරවැසියා මේ පිළිබඳව දැනුවත් භාවයකින් ඉන්න ඕනේ. මොකද අපි දැකලා තියෙනවා දිගින් දිගටම ජනතාවගේ පැත්තෙන් ආවදී තමයි ඔෆිස් එකකින් වැඩක් කරගන්න ගියාම අදේ මිස් නැහැ ආවෝ යන්න. මේ ෆයිල් එක අසම් කරන්න සති 2-3-4-5 මිනිසුන්ට රස්තිය අද වෙන්නුනා. ඒකට සමහර හේතු කාරණා තිබුණා. හඳුනාගත්ත ප්‍රශ්න ටිකක් අර HR ඩිවිෂන් එකක් නැතුව මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න බැරුව මේ මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන්න හදනවා වගේ හැඟීමක් ඇතුලේ මිනිස්සු පළදායි දායකත්වයක් රට වෙනුවෙන් ලබා දෙගිද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා අපි පසුගිය කාලේ කතා කරපු. මේ සියල්ල පිළිබඳව කතා කරමු. රටේ ජනතාව විදිහට ඔබට යම් අදහසක් ඇති මේ විදිහට සේවාස්ථාන සහයෝගීතා සංසද නිර්මාණය කිරීම කාලෝචිතද නැතිද, එහෙම නැත්නම් එහි යම් කිසි වෙනසක් අවශ්‍යද, මේ සියල්ල පිළිබඳව අපි තර්ක කරමු. ඔබට කතා කරන්න පුළුවන් 0112-775-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1-2-1 අපි කතා කරනවා මහාචාර්ය එස් තිලකසිරිමැතිතුමන් සමග. එම් තිලකසිරි මැතිතුමන් එක්ක අපි කතා කරනවා. මේ කතා කරන්නේ අපේ රටේ අනාගතය කොයි විදිහටද වෙනස් විය යුත්තේ කියන කාරණාව පිළිබඳව. 2:30යි.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කරියද හරියද
3: අසත තුනට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලේ

0: සර්ච් ලයිට් අහගෙන ඉන්න වෙලාව බලමු. උදේ 8යි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රටම දකිනා නාගත හිමේ
1: සර්ච් ලයිට්
2: හෙට දිනන්නේ මම බිමයි අපගේ
0: රටේ අනාගතයේ දිනන අනාගතයක් බවට පරිවර්තනය කරන්න අද අපි ගන්න තීන්දුව තීරණ 100%ක් දායක වෙනවා. ඒ නිසා අද ගන්නා තීරණ යහපත් තීරණ විය යුතුයි, ඵලදායී තීරණ විය යුතුයි. එහෙම තීරණයක ක්‍රියාකාරීත්වය පිළිබඳව අද අපි සොයා බලන්නේ, මේ පිළිබඳව විවේචන කරන්න, මේ පිළිබඳව ජනතාවගේ අදහස් එකතු කරන්න. මේ සියල්ල වෙනුවෙන් තමයි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළේ මහාචාර්ය එම් තිලකසිරි මැතිතුමන්ට. එතුමන් මේ වැඩේ පිටිපස්සේ ඉතාම ශක්තිමත් නායකත්වයක් ලබා දෙන චරිතයක්. එතුමන්ට පුළුවන්කම තියෙනවා ගාක් රාජ්‍ය ආයතනවල, පෞද්ගලික ආයතනවල, සාමාන්‍ය සමාජයේ ලබාගත් අත්දැකීම් එක මිනිස්සුන්ගේ මනෝභාවයන් තේරුම් ගන්න, මිනිස්සු තෘප්තිමත් වීම ඇතුලේ තමයි රාජ්‍ය සේවයේ යහපත් අතට හරවන්න පුළුවන් කියන විශ්වාසය තියෙන කෙනෙක් මේ වැඩේ පිටිපස්සේ ඉන්න එක ඉතාම වටිනවා. අපි ඔබට ආරාධනා කරන ඔබේ අදහස් දක්වන්න 0112 775 285 0112 775 266 අපේ දුරකථන අංක. ඉතින් අද අපි කතා කරන මාතෘකාව තමයි මේ සේවාස්ථාන සහයෝගීතා සංසද, ඊට පස්සේ මේක ජාතික සංසදයක් දක්වා දීර්ඝ වෙන ක්‍රියාවලිය අපි කතා කරමු. හැබැයි මේකේ ජාතික සංසදයේ හැදෙන එකටත් එහෙම නැත්නම් දෙපාර්තමේන්තු මට්ටමින්
3: ආංශික
0: සංසද නිර්මාණය වෙන එකටත් වඩා අපිට දැනෙන්නේ රාජ්‍ය සේවකයෝ විදිහට අපේ ආයතනය ඇතුලේ කොහොමද මේ සේවාස්ථාන සහයෝගීතා සංසදය හදාගන්නේ. දැන් මේකේ මෙකැනිසම් එක දිහා බලනකොට මහාචාර්යතුම අපිට පේන කාරණා තියෙනවා. වෘත්තීය සමිතිත් මේ වැඩේ ඉන්නවා, පරිපාලනයත් මේ වැඩේ ඉන්නවා. හැබැයි වර්තමානයේ වෙනකොට දැන් මිනිස්සු දේශපාලනික වශයෙන් සහ පොලිටිකල් ගේම් එක තේරුම් ගත්ත පිරිසක් ඉන්නේ රාජ්‍ය සේවකයෝ. විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය සේවාවේ ඉන්න අය දැන් දන්නවා මිනිස්සු යම්කිසි අවබෝධයක් තියෙන මේ හැමදේම ගැන. අද වෙනකොට වෘත්තීය සමිති නායකිනුත් විශ්වාස නොකරන තැනට මිනිස්සු ඇවිල්ලා ඊට වඩා හොඳයි පාලන අධිකාරියත් එක්ක ඍජුව ගනුදෙනු කරනවා කියන තැනට මිනිස්සු ඔළුව හදාගෙන තියෙනවා. මේ දෙක කොහොමද ගලපා ගන්න? ඇත්තම මේ දේශපාලනයෙන් ආයතන එක පැත්තකින් විනිර්මුක්ත වෙන්නත් උන සමහර වෙලාවට මේ ආයතන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න බැරි වෙන්න සමහර තැන්වලදී අපි දැක්කා වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය ඉතාම දරුණු විදිහට බලපාන තැන්. ඉතින් ඒ නිසා මම කැමති ඔබතුමාගෙන් දැනගන්න, දැන් කාර්යාලයේක එහෙම නැත්නම් ආයතනයක වැඩ කරන පිරිසට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් හරි අසාධාරණයක් නෙවෙයි. දැන් අපි දේශපාලන වශයෙන් මේගොල්ලෝ කඳවුරක් බැඳගෙන ඒකෙත් සභාපතිවරු වෙලා ලේකම්වරු වෙලා සමතුරු ගහගෙන ඉන්නවා. ඒ මිනිස්සු ටික මේ කරත් රිංග ගත්තම අන්තිමට ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙයිද මේක ඇතුලේ? මෙහෙම පොඩි සැකයක් කුකුසක් ඇති වෙන්න පුළුවන්. අපි පොඩක් පිළිතුරක් දෙමුකෝ මේ සම්බන්ධයෙන්.
3: ඔව්, බොහොම හොඳ වටින කාලෝචිත ප්‍රශ්නයක් ඔබතුමා මගෙන් ඇහුවේ. මම ඒ නිසා පොඩ්ඩක් මේ වෘත්තීය සමිති කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් කියලා මෙතනට ඉන්න.
0: ඔව්.
3: දැන් මම මේ මධුසංක ඉංගලන්තේ මගේ MBA උපාධිය හදාරන කාලේ එක විෂයක් මම ඉගෙන ගත්ත වෘත්ති සමිති වාදය. ඒ වෘත්ති සමිති වාදයට අනුව වෘත්තීය සමිතියක් කියන්නේ ට්‍රේඩ් යුනියන් නැත්නම් වෘත්ති සමිතියක් කියන්නේ යම් වෘත්තියක නියැලී ඉන්න පිරිස තම වෘත්තියේ සංවර්ධනය සඳහා සහ එයා වැඩ කරන ආයතනේ සංවර්ධනය

0: ඉංජිනේරුවෝ කියලා. ඒ ඉංජිනේරුවෝ විසින් තමන්ගේ ඉංජිනේරුවන්ගේ වෘත්තිය සංවර්ධනයට පිටව ගන්නව නම් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධතාවයක් නැති ස්වාධීන සංගමයක් ආංගික තමයි නියම වෘත්ති සමිතිය. දැන් එහෙම වෘත්ති සමಿತಿ හරිම අඩුයි අපේ රටේ. අපේ රටේ තියෙන බොහෝ වෘත්ති සමಿತಿ එක එක දේශපාලන පක්ෂවලට අනුබද්ධිතව තියෙන්නේ. ඒ වගේම දේශපාලන පක්ෂ තමන්ගේ සමාජික වැඩි කරගන්න වෘත්ති සමಿತಿ පිටවලා
1: භාවිතා කරනවා.
0: වෘත්ති සමಿತಿ පිටවලා
2: පිටවලා තියෙනවා.
0: ඒ පක්ෂෙන් පදනම් කරගෙන. එතකොට අපේ රටේ යනුව හැම දේශපාලන පක්ෂයකටම අනුබද්ධ වෙලා නැත්නම් ඊ දේශපාලන පක්ෂයේ විසින් ස්ථාපිත කරපු වෘත්ති සමಿತಿ තමයි තියෙන්නේ. එතකොට ඉතින් අවාසනාවකට ඒ පක්ෂයේ බලයේ ඉන්නකොට ඒගොල්ලෝ බලවත් වෙලා ඒගොල්ලෝ වෘත්තිය සංවර්ධනයට නෙමෙයි ඒ තම තමන්ගේ පෞද්ගලික දේවල් ඉටු කරගන්න කටයුතු කරනවා. මේ පොදුවේ ඒ වෘත්තිය සංවර්ධනයට දායක වීම අඩුයි. මට කියන්න බෑ එහෙම නෑමයි කියලා. වැඩිපුර තියෙන්නේ අර දේශපාල ඒ බලයේ එවකට ඉන්න දේශපාලන පක්ෂයේ අභිලාෂය. හරිද? එතකොට දැන් අපේ ජනාධිපතිතුමා මේ අගමැතිතුමා JVP එකේ වෘත්ති සමිතියක් තියෙනවා. ඒ පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ මේ රට සංවර්ධනය කරන්න. ඒ කියන්නේ ජනාධිපතිතුමා මට මතකයි කිව්වා අවස්ථා කීපෙදිගම මං අවුරුදු 30 පොරබැදුව බලය ගන්න. දැන් මට පොරබදන්න වෙලා තියෙනවා රට පොහොසත් රටක් බවට පත් කරන්න. හරිම හොඳව කියමන්නන්නේ 30 පොරබදලා ගත්තා දැන් පොරබදන්න වෙලා තියෙන්නේ බලය ගන්න නෙමෙයි රට සංවර්ධනය කරන්න. එතකොට මේ ආණ්ඩුවේ සම්බන්ධ තියෙන වෘත්ති සමිතියේ ලොකුම කාර්යභාරය වෙන්න ඕනේ මොකක්ද?
2: ඒ වැඩේට උදව් කරන්නේ
0: ජනාධිපතිතුමාගේ පොරබදණයකට උදව් කරලා ඉවර වෙලා අර වැරදි අයව බිම පෙරලා පිට පොළවේ ගාවන්නේ. පොරබදණවලදී මේ ජයග්‍රහණ තීරණ වෙන්නේ පෙරලා ඉවරලා පිට පොළවේ ගාපු ගමනේ. ඒ කියන්නේ මේ මගේ ආදර්ශ කතාවක් කිව්වේ රටේ දුප්පත්කම පෙරලලා අනිත් පැත්තට පොහොසත්කම පිට ගාවන්න ඕනේ. ඉතින් මේ ජනාධිපතිතුමා මේ කටයුත්ත කරගෙන යනකොට ඇමතිවරු මේ කටයුත්ත කරන් යනකොට ඒ ආයතනවල ඉන්න JVP හා සම්බන්ධ වෘත්තීය සමිතිවල කාර්යභාරය මෙන්න ඕනේ අනෙක් දේශපාලන සංගම් වගේ නෙමෙයි. මේ මේ මේ මේ මේක මහ ජනතාවගේ ආණ්ඩුවක්නේ. ඒ කියන්නේ මහ ජනතාවට සේවයක් කරන්න ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ බලේ ඉන්න ආණ්ඩුවේ වෘත්තීය සමිතියේ කාර්යභාරයම වෙන්න ඕන සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමා රට හදන්න දරන ප්‍රයත්නයට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕන. එතකොට මෙන්න මේ අපේ වැඩපිළිවෙලින් අර ඔබතුමා කිව්ව ප්‍රශ්නෙට විසඳුමක් එනවා. මොකද දැන් අපේ මේ සංසදයට එන්නේ එක වෘත්තීය සමිතියක් නෙමෙයි. හැම වෘත්තීය සමිතියේම සමාජිකයෝ මෙතනට හැම වෘත්තීය සමිතියේම නායකයෝ නියෝජනය වෙනවා. කළමනාකරණෙත් එක එක ලෙවල් එකේ අය නියෝජනය වෙනවා. සේවක පැත්තෙන් ගත්තාම අපේ පහළම ඉන්න කම්කරු මහතාගේ සිට ඉහළම විධායක ශ්‍රේණිය දක්වා ඉන්න වෘත්තීය සමිති නායකයෝත් ඉන්නවා. එතකොට මේ හැමදෙනාම ඉන්නකොට අර එක කණ්ඩායමකට විතරක් එයාගේ කටයුත්ත කියන්න බෑනේ. එතකොට අපි දැන් මේක කියලා තින්නේ හැමෝටම විරුද්ධව අදහස් දක්වන්න අවස්ථාව තියෙනවා. එතකොට එක් වෘත්ති සමිතිය අපි කියන්නේ රණ්ඩු කරගන්න විදියට නෙමෙයි. අපි කියන්නේ ආගිව් කරන්න යන්න එපා. ඒ ආගිව් කරනකොට කරන්න යන්නේ මේ මං හරි ඔයා වැරදි කියන්නේ. අපි කියන්නේ මේක සේවාස්ථාන සහයෝගීතා සංසදයේ සමාජ කතිකාව සඳහා. ඒ කියන්නේ අපි තමු ආණ්ඩුවේ ඉන්න වෘත්ති සමිතිය යම් වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක කරන්න යනවනම් කලින් හිටපු වෘත්ති සමිති වල නැත්තම් පොදු පෙරමුණේ වෘත්ති සමිති සමාජිකයන්ට මෙයාගේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වන්න පුළුවන්. අඩුපාඩුවක් තියෙනවා පෙන්වන්න. ඒක මේ වැරදි නිවැරදි කර ගැනීමේ චේතනාවෙන් මිසක් වැරදි සෙවීමේ චේතනාවෙන් නෙමෙයි. එතකොට ඒ කියනකොට බලේ ඉන්න වෘත්ති සමිති කට්ටියට කියන්න පුළුවන් ආණ්ඩුවේ ඉන්න අයට නෑ අපේ අභිලාෂය මේකයි. අපි මෙන්න මෙහෙමයි කරන්නේ. මේකනේ මේ විදිහට. එතකොට අර සමාජ කතිකාව එනවා. එතකොට අර මේ ඩබල් ගේම් නැත්තම් හොර වැඩ ඒ වංචනික වැඩ වලට තිබෙන අවස්ථාව අඩු වෙනවා. මට කියන්න බෑ නැති වෙනවමයි කියලා. අඩු වෙනවා. ඒ නිසා මේ වෘත්තීය සමಿತಿ වෙන වෙනම ගත්තොත් ඒ සමිතිය තනියමනේ කටයුතු කරන්නේ. සේවා සංසදයේ සෑම වෘත්තීය සමිතියකම නියෝජිතයෝ ඉන්නවා. එතකොට සෑම වෘත්තීය සමිතියකටම තියෙන අවස්ථාව තමන්ගේ අදහස් විවෘතව දක්වන්න. එතකොට වෘත්තීය සමಿತಿ වලට යම් වෘත්තීය සමිතියක් වැඩ දියාකාරයෙන් කටයුතු කරනවා නම් කළමනාකාරීත්වයටත් අනෙක් වෘත්ති සමිති වලටත් අවස්ථාව තියෙනවා ඒ අයව නිවැරදි කරගන්න. ඒ වගේ මෙහෙම කතිකාවක් තිබිලා නිවැරදි වෙනවා කියලා දැනගත්තාම හැම වෘත්ති සමිතියම උත්සාහ කරනවා හරි දේ කරන්න නායකයෝ තම තමන්ට ඕන

0: කල් කරන්නේ නැතුව. ඒ නිසා ඔබතුමා කිව්ව දේ දැනට තියෙනවා. මොකද මේ වාගේ ප්ලැට්ෆෝම් එකක් නැති නිසා මේ හදලා තියෙන එකට හොඳ වේදිකාවක් රටේ සංවර්ධනය සඳහා.
1: රනිල්, මේ මහජාතුමාගෙන් අහන්න කියලා අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරිනියක ඇය කියනවා මේ අදහස හරි වටිනවා. මේ අදහස ඇතුලේ රාජ්‍ය සේවය සුරක්ෂිත කරන විදිහ අපිට දැන් පැහැදිලි. රාජ්‍ය සේවකයා සුරක්ෂිත වීම සඳහා කොයි විදිහටද මේ යාන්ත්‍රණය සකස් වෙලා තියෙන්නේ කියලා මහජාතුමාගෙන් විමසන්න කියලා ඉල්ලීම තමයි කරලා තියෙන්නේ.
0: ඔව්, මේක ඇත්තටම රාජ්‍ය සේවය සුරක්ෂිත කිරීම, මහජන සේවය සුරක්ෂිත කිරීම වගේම සේවකයා සුරක්ෂිත කරන්නම තමයි අපේ බලාපොරොත්තුව. සේවක සුබසාධනයම තමයි අපේ බලාපොරොත්තුව. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් වශයෙන් සේවකයොන්ට වැසිකිළියක් නැහැ කියලා හරියට යන්න. තියෙන වැසිකිළියට යන්න නෙමෙයි, වැසිකිළි ළඟ යන්න බෑ.
1: විශේෂයෙන්ම පාසල් පද්ධතියේ, රෝහල් පද්ධතියේ අපි ඒක
0: දැකලා. ඒකද ස්වභාවය. එතකොට දැන් මේ මේකින් ඒ සුබසාධන පහසුකම් දෙන්න. ඒ වගේම අපි හිතමු කවුරු හරි කෙනෙක් වැටුප් වර්ධකයේ දීලා නැහැ කළමනාකරුවෙක් වැරදි ආකාරයට සේවකයෙකුට. එයාගේ වැටුප් වර්ධකයේ දීලා නැහැ. එතකොට යාට සංසදයට කියන්න පුළුවන් මේ අපේ ආයතනේ වැටුප් වර්ධන දෙන විදිහ එච්චර සුදුසු නැහැ. ඒකේ මේ පක්ෂග්‍රාහී විදිහට තමයි කෙරෙන්නේ. කාර්ය සාධනයේ මැනලිවර වෙලා ඒ හැකියාව දක්ෂතාවයේ වැඩමත නෙමෙයි දෙන්නේ. අන්න සංසදයට කතා කරන්න පුළුවන්. දැන් සංසදේ කළමනාකරුවොත් ඉන්නවා, උරුජම්දි නායකයොත් ඉන්නවා. එතකොට ඇත්තටම එහෙම එකක් වෙලාද? එහෙම උනේ කොහොමද? ඒ නිසා අපි ඒක අපේ සේවකයන්ට හරි නැහැ, අනික් අයටත් හරි නැහැ. ඒ නිසා අපි නිවැරදි ක්‍රමයට මේක දෙමු. එතකොට එහෙම කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් නිලධාරි මණ්ඩලයට පුළුවන් පෙන්නුම් කරන්න නැහැ. එහෙම වෙලා නැහැ. මෙයාගේ මේ කාර්ය සාධනය හොඳ නැහැ. ඒකයි මෙයාට වැටුප් අර්ධකය හම්බුන්නේ නැත්තේ කියලා. වෘත්තාන්තර කියන්න පුළුවන් නැහැ. මෙයාගේ කාර්ය සාධනය හොඳයි. මෙයා කටයුතු කරලා දිනන. ඔබතුමාලා මෙයාගෙන් පළිගැනීමේ චේතනාවෙන් තමයි මේක කරලා තියෙන්නේ. එතකොට අන්නේ විදිහේ කතිකා කිරීමේ තැනක් දැනට නැහැ නේ ආයතනයක. එතකොට මේ සංසදයේ පිහිටවන්නෙම රාජ්‍ය සේවයේ ඵලදායීතාවයේ ගුණාත්මක භාවයේ සුරක්ෂිත භාවය ඇති කරනවා වගේම රාජ්‍ය සේවකයාට වැඩ කරන ස්ථානය ප්‍රියමනාප තැනක් බවට පත් කරන්න. Great place to work. ඒ කියන්නේ සේවකයන්ගේ සේවා කොන්දේසි වලට අනුකූලව හරියාකාරව සිදු වෙලා නැත්නම් අත්වනෝමතික ලෙස කටයුතු කරලා තියෙනවා නම් ආන් ඒවා කතා කරලා ඉවරලා සේවකයන්ට සහන ලබා ගන්නත් මේක. හැබැයි මේ සංසද නියෝග දෙන තරක් නෙමෙයි. මේගොල්ලන් නියෝග දෙන්නේ නැහැ. කතිකා කරලා සාකච්ඡා කරලා හරි දේ පෙන්වනවා. එතකොට තනිතනියම කරනවට වඩා කණ්ඩායමක් වශයෙන් කරනකොට මේකට ශක්තියක් තියෙනවා. හරි, ඒ නිසා මනු සංකට හිතෙනවද මේක මේ ITN එකේ පිටවල මේ ක්‍රියාත්මක කිරීම හොඳයි කියලා?
1: අනිවාර්යයෙන්. මේ මේ මේ ක්‍රියාකාරීත්වය ඇතුලේ සමහර වෙලාවට මේ මහජනතුමා අපි පෞද්ගලිකව අපි අර්ධ රාජ්‍ය සේවකයෝ විදිහට සහ රාජ්‍ය සේවාවේ ඉන්න අපේ පෞද්ගල සමාජිකයන් තිබිච්ච ප්‍රශ්න තමයි හරි පීඩනයක් සමහර තැන්වලදී එල්ල වෙනවා. මානුෂීය අවශ්‍යතාවන් හඳුනා ගන්න නැතුව ඉහළ කළමනාකාරීත්වය දැඩි බලපෑම් මෙල්ල කරපු අවස්ථාව පිළිබඳව ඔබතුමාට ඕනෑ තරම්.
0: ඔව්, මම අවුරුදු 41ක් නේ මත්සංග රාජ්‍ය සේවයේ වැඩ කරලා වැඩ කරවල වැඩ කරන විදිය කියලා දීලා මේ රට වැඩ කරන විදිය කියලා දෙන මිනිසු බිහි කරන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් තමයි මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නේ. ඒ නිසා මට A to Z කියන්න පුළුවන් ඕන එකක්.
1: ඉතින් අන්න
0: පොතපතේ දැනුමට වඩා
1: අන්න ඒ නිසා මේ මේ වැඩේට සුදුසුම කෙනා මේ වෙලාවේ ඉන්නවා. අන්න ඒක තමයි වටින්නේ. දැන් ඔබතුමාගේ වචන ඇතුලේ තියෙන්නේ සැබෑ ආදරය. මේ මේක ඇතුලේ තියෙනවා අරමුණු කිහිපයක්. එකක් රාජ්‍ය සේවාව සුරක්ෂිත කිරීම, රාජ්‍ය සේවකයා සුරක්ෂිත කිරීම. මේ දෙකේම අවසාන ප්‍රතිඵලය මහජනතාවටනේ. තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇතුලේ ඵලදායි සේවාවක් ලැබෙන. එහෙම නැත්නම් තමයි අර අපි කියන්නේ කාර්යාලයට ගියපම අද නෑ නේ මිස් මේ ෆයිල් එක කරන්න කෙනෙක් නෑ. ඕක මගේ විශේෂපතේ නෙවෙයි නේ තියෙන්නේ. ඔයා හෙටින් සමහරලාට මේ පොඩි වැඩක් අර සමහර තැන්වල අපි කියන පින්බඩිය ගන්න යන මනුස්සයා අද නැත්නම් ඒ ඉල්ලුම් පත්‍රේ බාර දෙන්න විදිහක් නෙති. එහෙම එහෙම ප්‍රශ්න තිබිච්ච දැන්. හැබැයි මේ මිනිස්සු ගැන සහකම්පණයක් සහිත නිලධාරීන් පිරිසක් ඉන්නවනම් හරි මේ අම්මව තව දවසක් ගෙනන එක අපරාධේ. පොඩ්ඩක් ඉන්න අම්මේ වා ඇවිල්ලා මේ වැඩේ මං කරලා දෙන්නම් විනාඩියක් වාඩිලා ඉන්න කියන දැන සමහර වෙලාවට අපි දැක්කනේ අර රාජ්‍ය නිලධාරීන් මේ සමස්තේටම කියනවනේ මේ දැන් අර එක මහත්තයෙකුත් කතා කරලා කිව්වා මේ අපි එහෙම පගා ගන්නෙ නෑ. එහෙම ගන්න අය ඉන්නවා නැති අය ඉන්නවා නැති හැමෝටම අපි හිසනමාචාර කරනවා. මේ දූෂණයේ වංචාව නැති රටක් හදන්න ඒ කරන කැපකිරීමට හැමෝටම ගොඩක් ස්තුතියි. නමුත් සමහර තැන්වල මහජාතුමනි රනිල් ඔබටත් මේ අත්දැකීම තියෙනවා. අපි දන්න දේ තමයි ඉතාම දරුණු විදිහට බයිනවනේ. කවුරුහරි ආපම මේ දැන් දමුසට තේරෙන්නේ නැද්ද අපි එකපාරක් කිව්වම අදේ මිස් නැහැ යනවාගෝ යන්න ඔය විදි ඔය තරම් දරුණුවට මිනිස්සුන්ට කෑ ගන්න. ඒකට සමහර මිනිස්සු පොඩි ගැටුම් ඇති කරගන්නවා. ඔබතුමියට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් අපේ බදු මුදලින්. ඒකට හිම කතා කරන වඩායි කියන්නේ අපි දැක්කා සමාජ මාධ්‍යතුලි සමහර නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව විවේචන ඉන්නවා. හැබැයි මේකටත් එක්තරා හේතුවක් වෙන්න තිබුණා. ඇයගේ හෝ ඔහුගේ මානසිකත්වය ඉහළ කළමනාකාරීත්වය තේරුම් අරන් තිබුණා. සමහරට ගෙදර දරුවෝ අසනීප වෙලා එයාට අත්‍යවශ්‍යම නිවාඩුව දෙන්න බෑ කියලා ආයතන ප්‍රධානී බලකිරීමක් කරලා ඇති. මේ වගේ අවස්ථාවවලදී ඇත්තටම මේ කමිටුව හරහා එහෙම නැත්නම් මේ සංසදේ හරහා ඍජු මැදිහත්වීමක් වෙලා මේ මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න පුළුවන්කම තියෙනවද මහාචාර්යතුමා?
0: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් මේ අපේ මේ වැඩපිළිවෙලේ ප්‍රමුඛම අරමුණ තමයි සිටිසන්ස් ප්‍රමුඛ වීම. ඒ කියන්නේ රාජ්‍ය සේවය මහජනයාට නැත්තම් පුරවැසියාට ප්‍රියමනාප තැනක් බවට පත් කිරීම. ඒ කියන්නේ යාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කටයුතු කිරීම. ඒක තමයි අපේ බලාපොරොත්තුව. දැන් අපේ රාජ්‍ය සේවයේ මම කියන්නේ මම අවුරුදු 41ක් රාජ්‍ය සේවය කියලා මම රාජ්‍ය සේවයට මුලින්ම ආවේ 1976. මම විශ්‍රාම ගියේ 2017. එතකොට මම අවුරුදු 46ක් රාජ්‍ය සේවය වැඩ කළා. අපේ රාජ්‍ය සේවයට හුඟක් අය දොස් කියනවනේ. දැන් ඔබතුමාවි කිව්ව දේවල් අරගෙන මම මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් ඔබනේ මගෙන් ප්‍රශ්නානේ. මම කැමති මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබතුමාට සංක්ෂිප්ත කරන්න පුළුවන්ද ඇයි පුරවැසියෝ රාජ්‍ය සේවය විවේචනය කරන්නේ බනින්නේ දොස් කියන්නේ? මූලික
1: දවන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ගියා මොන රස්තියද වෙනවා? මේ වගේ හරියට මට සර්විස් එකක් හම්බෙන්නේ නැහැ. මේ මිනිසුන් අපි පඩි කියනවා. මේ වගේ ඔක්කොම තියාගෙන මගේ අයිතිවාසිකම උල්ලංඝනය වුණා. පෙපෙතින් තමයි පුරවැසියා චෝදනා කරන්නේ.
0: ඔව් මම ඔක සාරාංශ කරනවා කරුණු දෙකකට. පළවෙනි හේතුව තමයි රාජ්‍ය සේවයට දොස් කියන්න මිනිස්සු අනවශ්‍ය ප්‍රමාදය.
1: ඔව්
0: unnecessary delays. ඔව් ඒවා necessary delay නෙමෙයි ඕන වැඩක් කරන්න කාලයක් ගත වෙනවනේ. ඔව් unnecessary delay අනවශ්‍ය ප්‍රමාද. දෙක දුර්වල මහජන සම්බන්ධතාවය. ඒ කියන්නේ එන මිනිස්සුන්ව සිනාමසු මූණෙන් පිළිගන්නවාට එයට සවන් දෙනවා අඩුයි. ඒ වගේම ඒ අයට පාවිච්චි කරන වචන ප්‍රියමනාප
1: නැහැ.
0: ඒ නිසා දුර්වල මහජන සම්බන්ධතාවය. අපි මේ සංසදයෙන් උත්සාහ කරන්නේම අනවශ්‍ය ප්‍රමාදය අඩු කරන්න. මහජන සාවට ප්‍රසන්න විදියට කතා කරලා ප්‍රියමනාප විදියට කතා කරලා කරන්න බැරි නම් ඒක හිතරේ දැන් නැති විදියට බෑයි කියලා දෙන්න. ඒ කියන්නේ හැම දෙයක්ම කරන්න බෑ. රජයේ නීතියක් රීතියක් තියෙනවනේ.
1: පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල්
0: තියෙනවා. බැරි දේවල් තියෙනවා. ඒතර පුළුවන් දේවල් ඉතා හොඳින් ප්‍රේමනාපව ඉක්මනින්ම කරලා දෙන්නත්, කරන්න බැරි දේවල් බැරි බව හොඳට පැහැදිලි කරලා දීලා මහ ජනතාවට ප්‍රේමනාප ස්ථානයක් කරන්න තමයි මේ අපේ මේ සංසදයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක මහා පුළුල් වැඩපිළිවෙලක්. රාජසේ වියදම් අඩු කරලා ආදායම් වැඩි කරන්න. ඒ වගේම මහ ජනතාවට ප්‍රසන්න කරන්න. ඒ වගේම වැඩට එන අයට එන්න ඉතර තැනක් කරන්න. ආවට පස්සේ ඉන්න ඉතර තැනක් වෙන්න. ඉන්න ඉතරට පස්සේ එන මිනිසුන්ට ප්‍රසන්න සේවයක් ලබා දෙන්න. නරකද මේක?
1: බොහොම වටිනවා. දැන් ගොඩක් වෙලාවට අපි දැක්කේ මහජනතුමා මේ වැඩට යනවා කියනකොට ඒක මරණ වගේ
0: වැඩක්.
1: මරණ අරන් යනවා වගේ. අනේ මන් දන්නේ සිකුරාදර විතරයි සන්තෝෂෙන් වැඩට යන්නේ. සෙනසුරාදා ඉරිදා නිවාඩුවක් ගන්න නිසා. ඒක නැති මරිය.
0: ඉතින් මම කියන්නේ මං රාජ්‍ය අවුරුදු 41ක් රාජ්‍ය සේවය කළා. මං වැඩ කරපු හැම තැනකම මං බොහොම සතුටින් වැඩ කළේ. මං අන්තිමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් පිට වෙනකොට මං ඉතාම ප්‍රියමනාප විදියට සතුටින් ගිහිල්ලා එතන තැනත් අන් අයට ප්‍රියමනාප වැඩ කරන්න පරිසරයක් ඇති කරලා මම අපේ වෙල්ෆෙයා එකේ අපේ වෙල්ෆෙයා සොසයිටි එකක් තියෙනවා මම අන්තිමට ලක්ෂ 30ක් හොයලා දීලා ගියා. මං ගියාට පස්සේ වෙල්ෆෙයා එක සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ.
1: අන්න එහෙම නායකත්වයක් දෙන්න ගරු මහාචාර්යතුමා කටයුතු කළා. ඒ බලාපොරොත්තු තියෙන මිනිස්සු හැදෙන්නේ මුලින්දම්ම Tamanට වැඩ කරන්න හම්බෙච්ච ආයතන ප්‍රධානීන් මේ වටපිටාව හදලා තිබිච්ච නිසා. ඒක ඇතුලේ හරි පවුලක් වගේ ජීවත් වෙන්න පුළුවන් පිරිසක් නිර්මාණය වෙලා තිබිච්ච නිසා. අපි හදමු ආය. රාජ්‍ය සේවය ඇතුලේ මහජන මිත්‍රශීලී රාජ්‍ය සේවාවක් අපි නිර්මාණය කරමු. හැබැයි මේ කියන්නේ සේවය ලබා ගන්න මිනිස්සු සතුටින් තියනවා විතරක් නෙවෙයි. සේවය කරන මිනිස්සු hina වෙලා හරි සතුටින් වැඩ කරන සමාජයක් අපි හදමු. ඒක තමයි මේ සැරේ ගහපු කතිරේ රටට ලබා දෙන දායකත්වය. ඒක තමයි මේ අලුත් ආණ්ඩුවට බලය දුන්නු ජනතාවට ආණ්ඩුව පෙරලා ලබා දෙන උත්තමාචාරය කියලා අපි විශ්වාස කරනවා. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. ප්‍රවෘත්ති විරාමෙන් පස්සේ අපි මුණගැහෙමු. 8:56.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

ஒப்பவேத்தின்னு

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: බුද්ධලේ කතරගම් ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනසිද වූ රෑනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ දෙදෙනා බුද්ධලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. පසු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොඩරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගෝණගංගාර පොලිසිය මගින් සිදු කරනවා. වියට්නාමයේ දේශාචාර කැන්ඩරගත් බෝට්ටුවක් පෙරලියාවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචාරකයන් රැගෙන යමින් සිටි අධිවේගී බෝට්ටුවකුයි අනතුරට ලක් වෙත්තේ. ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 15 දෙනා අතරට ඉන්දියානු ජාතිකයින් දයත්. දකුණු වියට්නාමයේ හොන්වීරු ඩගොයි දූපත අසලදී විමානතුරු සිදුව ඇති බවටයි බලධාරීන් සඳහන් කරන්නේ. බෝට්ටුව අනතුරට ලක් වන අවස්ථාවේ ඉන්දිය සංචාරකයන් 32 දෙනෙකු හා කාර්යබණ්ඩලි 4 දෙනෙකු එහි ගමන් කර ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කළා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 10යි අපි අද දවසේ සර්ච් ලයිට් තුලින් කතා කරන්නේ මේ ඔබට ඉතාම සමීප මාතෘකාවක් සම්බන්ධයෙන්. සමීප කිව්වට දැන් මේක හුඟක් අයට ආගන්තුකයි, හුඟක් අයට මේ වචනෙන් කිව්වහම මේක හරි දුරයි මදුසංග. හැබැයි මහාචාර්ය එම් තිලකසිරි මහත්මයා මේක හරි ළඟට කියනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැනෙන්න මේ කතාව කියලා දෙනවා. මොකද අපි ටිකක් දුර හිතලා බැලුවහම ආයතන ඇතුලේ තියෙන පරිසරය, එහෙමත් නැත්නම් ආයතන ඇතුලේ තියෙන පරිපාලන රටාව, මේ හැමදේ මේ කියන කාරණා නේද පසුබිම් වෙලා තියෙන්නේ. එහෙනම් එහෙම නැත්තම් මේ කියන කාරණා නේද පාදක වෙලා තියෙන්නේ කියන එක අපිට චුට්ටක් දුර මේ මාතෘකාව ඔස්සේ හිතලා බලනකොට අපිට ඒක දැනෙන්න ගන්නවා. රාජ්‍යංශය සඳහා සේවා ඵලදායිතා සංසද පිහිටුවිය යුත්තේ ඇයි කියන කාරණාවෙන් තමයි අද දවසේ අපි මේ ගැන කතා කරන්නේ. රාජ්‍යංශය සඳහා සේවා ඵලදා සංසද පිහිටුවිය යුත්තේ ඇයි කියන ප්‍රශ්න එනකොටම මේක අහගෙන ඉන්න හුඟක් අයට, එහෙමත් නැත්තම් මේ කාරණාවේ මේ මාතෘකාව මේ සීමා කරලාද කියලා හිතලා ඔබට හිතෙන්න පුළුවන් මේක මං අහලා වැඩක් නැහැ, මම රාජ්‍යංශයට කවදාවත් සම්බන්ධ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න, රාජ්‍යංශය ඇතුලේ දෙන සේවා ටිකෙන් තමයි මේ රට අකර්මණ්‍ය නොවි දුවන්නේ. එහෙම නැත්නම් රාජ්‍යංශයේ ඵලදායිතාවය තිබ්බොත් තමයි, රාජ්‍යංශයේ කාර්යක්ෂම වුණොත් තමයි, සහ රාජ්‍යංශයේ දූෂණයෙන් තොර වුණොත් තමයි රටක් ඉස්සරහට යන්නේ. නැත්තම් අපි අවුරුදු ගානක් තාමත් බැන බැන ඉන්න තැනටම තමයි රට යන්නේ. මහාචාර්යතුමනි, අපි පැහැදිලි කරගමු මේ කතාවේ. ඔබතුමා හරි ලස්සන කතාවක් කිව්වා විරාමයේදී, මායි මදුසංකයි අහගෙන හිටියා. ඒක ඔබතුමාගේ කටින්ම ගන්න ඕනි කියලා මට හිතුණා. මේ සමාජයේ දැන් ඔබතුමා මහාචාර්යවරයෙක්, ඒ කියන්නේ ඔබතුමා ජීවිතේ ප්‍රථම උපාධියේ ඉඳලා විවිධ ඉසව් පසු කළා, ආචාර්ය උපාධි කළා, මේ ඒ කියන්නේ මේකේ අධ්‍යාපනයේ හිමිපෙත්තනම ගිය සහ මේ විෂය පිළිබඳ විශාරදයේ විෂය ප්‍රාමාණිකයෙක්. ලංකාවේ සමහර අය අපිට ඇවිල්ලා ජීවිතේ හදාගන්න උපදෙස් දෙනවා. සමහර ගුරුවරුයි කියා ගන්න අය, මේ මට සමායෙන් එහෙම ගුරුවරුයි කියා ගන්න අය, මං කියන්නේ සුදුසුකම් නැතුව, එහෙමත් නැත්නම් ජීවිතේ කිසිම දෙයක් නැතුව මේ ජීවිතේ හදන්න කියලා දෙනවා. එහෙමට එහෙම මිනිස්සු කියලා දෙන දේවල් වලින් රටකට හරියයිද මහාචාර්යතුමනි?
1: ඔව්, මම ඔබතුමාගේ ඒ අදහසට 100%ක් එකඟ වෙනවා. ඒ කියන්නේ මම මාධ්‍යයේ හුඟක් අවස්ථාවලදී ගෙනෙල්ලා කතා කරන අය බලපුවාම මම දන්නත් සහ අපේ යාළුවෝ මිත්‍රාදීන් කියන කරුණුත් අනුව එහෙම පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඇත්තටම මාධ්‍ය කරන්න ඕන අර බුද්ධ ධර්මයේ තියෙනවනේ දේශනා කරලා බුදුහාමුදුරු ඕවාදිනු පරහට තමා සම්මතේ පිහිටා සිට කිය. අවවාදයට වඩා උතුම් ආදර්ශය. ඒ නිසා අපේ වචනයි අපේ ක්‍රියාවයි අතර තියෙන්න ඕනේ සමීප සම්බන්ධතාවයක්,
2: අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්.
1: ඉතින් බොහෝ වෙලාවට අපේ හුඟක් අයගේ වචන සහ අදහස් හොඳයි, නමුත් එයාගේ ක්‍රියාකාරීත්වයේ පිටුපස්සේ ඒක නැහැ.
2: ඒ කියන්නේ දැන් මේක තව ටිකක් පැහැදිලි කරගමුකෝ. මහාචාර්ය එම් තිලකසිරි මහත්තයා රාජ්‍ය සේවයේ ඉන්න කාලේ නිලධාරීන්ට පුදුම විදිහට වද දීලා, මේ මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය නොකර ඒ මිනිස්සු රස්සාව දාලා යන තැනට වැඩ කටයුතු කරලා දැන් ඇවිල්ලා කතා කරනවා නම් ඵලදායි රාජ්‍ය සේවයක් ගැන තේරුමක් නැහැ කියන එක
1: මහාචාර්ය. නැහැ, අනිවාර්යෙන් තේරුමක් නැහැ. ඒ නිසා මට බොහොම හොඳට කොන්ද කිලින් තියාගෙන මට අනික් අයට කියන්න පුළුවන් මං කරපු විදිහට ඔයගොල්ලොත් කරන්න කියලා. හුඟක් අයට එහෙම කියන්න බෑනේ. දැන් සමහර වෙලාවට අපේ ගෙදර තාත්තට ළමයා ටිකක් ලොකු වෙලා වැරදි වෙනකොට තාත්තට කියන්න බෑ ළමයාට ඔයා මං වගේ කරන්න කියලා. ඔයා මං වගේ කෙනෙක් විදිහට හැසිරෙන්නේ. එහෙම කියන්න පුළුවන් තාත්තලා
2: අතලොස්සක් ඉන්නවා.
1: අතලොස්සයි ඉන්නේ නැතුව නෙමෙයි, අතලොස්සයි ඉන්නේ. ඒ නිසා අපට අර මං කියනවා මේ මත්සංක මේ අපේ හුඟක් තියෙන්නේ වැදි බන. ඒ කියන්නේ වැදි බන කියන්නේ දැන් සතුන් මෙරිම හොඳ නෑනේ. නමුත් මිනිහා සතුන් මරණ මිනිහම කරුවා සතුන් මෙරිම හොඳ නෑ කියලා ඉල්ලුවා කතා කරන්නේ. ඒකට මේ වැදි බන තමන් ගාව නෑ, අනුන්ට එහෙම කරන්න කියලා කියනවා. එහෙම කීමේ ඇත්තටම එහෙම හොඳ දෙයක් කියන එක වරදක් නෑ. නමුත් වඩාත් හොඳ ඒ හොඳ කෙනෙක් හොඳ දේ කියනවනම් තමයි වඩාත් ගැලපෙන්නේ. ඒක අඩුයි. ඒ නිසා මං හිතනවා මාධ්‍යයට ගේනකොට ඒක මාධ්‍යයට ලොකු මාධ්‍ය රිපුටේෂන්ටත් බලපානවනේ. ඒක ඒ කියන්නේ මාධ්‍යයට එන කෙනා ඇවිල්ලා කතා කරනකොට කට්ටිය කියනනම් මෙහෙම මම මේකේ නම නොකිය මෙහෙම කියන්නම්කෝ තව පොඩි කතාවක්. මේ එක හොඳව ව්‍යාපාරිකයෙක්, විශේෂ ගණේ ව්‍යාපාරිකයෙක්. එයා මේ කියනවා මේ එයාට ඇවිල්ලා විශ්වවිද්‍යාලවල මේ ආචාර්යවරයෙක් ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන, ව්‍යවසායකත්ව ගැන දේශනයක් පැවත්වුවලු. ඉතින් එයා ඇහුවලු ඔබතුමා මොනවද කරලා තියෙන ව්‍යවසාය කියලා. මං කරලා නැහැ. ඉතින් මං කරන විදිය කියනවා කිව්වා.
2: මේකත් හරියට මේ ਵਿਚාරකයෝ වගේ තමයි. ਵਿਚාරකයෝ කවද්ද පොත් ලිව්වේ? කවුරු හරි ලියන පොතක් විවේචනය
1: කරන එක වගේ තමයි. ඊළඟට තව දවසක් එක මට කියනවා මේ ඔය ප්‍රැක්ටිකල් එකේ මේ හොඳ ව්‍යවසායකෙක් මං නම් කියන්නේ නම් කියන එක හොඳ නැහැනේ. එයා කියනවා මේ එයාලට ඉගෙනවලු නායකත්ව ගැන. ඒත් අපේ මේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරේ. හැබැයි ඉතින් මං කියන්නේ එහෙම ගෙඩගෙන ඒක නොකරයි කියලා කියන්න පුළුවන්. නමුත් වඩා හොඳ යාගේ ඒකට අපි දැන් අද ලෝකේ කියන්නේ මේ මත්සංක ඔතෙන්ටික් ටීචින්, ඔතෙන්ටික් ලර්නින්. ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථය පදනම් කරගෙන ඉගෙනීම, ජීවිතයේ යථාර්ථය පදනම් කරගෙන ඉගෙන ගැනීම. යථාර්ථවාදී ගුණමට කියන්නේ ඔතෙන්ටික් ලර්නින්. ඉතින් එයා මේ නායකත්වය දෙන විදිහ කියලා. ඉතින් ආවලු ඔබතුමා කී දෙනෙක් විතර හසුරුවනවද නායකත්වය දෙනවද කියලා. දැන් අර ව්‍යවසායකයාගේ ඉන්නවා 5000ක් විතර. ඉතින් දැන් මං එහෙම මගේ කවුරුත් නැහැ එහෙම. මං මේක විශේෂ මං ගණන් දෙන්නේ මේකනේ. මං ඒක කියනවා. ඉතින් එයා කියනවා මිනිහෙක්වත් අසුරුව නැති මිනිහෙක් අපිට කියනවලු මිනිස්සු අසුරුවලු ඉතින්.
2: ප්‍රායෝගික.
1: ඉතින් මම මේ උදාහරණ දෙක ගත්තේ කවුරුත් විවේචනය කරන්න නෙමෙයි. අර ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ඒ නිසා මම ඒ කියන්නේ ඒතර මං ගැන මොනවාර කියන්නේ මං ආත්මරණාවක් වෙලා වෙනවනේ. ඒ නිසා මං ගැන කියන්න ඕනේ මම නෙමෙයි වෙන අය.
2: වෙන අයට මේ කතාව ඇතුලේ එකඟ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුත් අපිට නේද අපි මෙතරම් දුරකට නංග දීලා ওই මිනිස්සයා කියන්නේ බොරු කියලා කවුරුත් කතා කරලා
3: නෑ.
2: ඒ කතා කරපු හැම කෙනාම කියන්නේ සර් කියන කාරණේ හරි සර්ගේ කාලේ මෙහෙමයි අපි ආයතන ගොඩ නැගුණේ මෙහෙමයි. ඒ විදිහට අපිට ප්‍රතිචාර ලැබෙන්නේ ඔබතුමා සැබෑ මේ වැඩේට ගැළපෙන කෙනෙක්. ඒ නිසා තමයි අපිත් ඔබතුමාව සම්බන්ධ කරගත්තේ අද මේ කතා බහට. හරි පැහැදිලිව රනිල් මේ තව කෙනෙක්ට සංනිවේදනය කරන්න පුළුවන් හැකියාව තියෙන නිලධාරියෙක්. ඒ නිසා අපි ඔබතුමාට ස්තුතියි.
3: ඔතේ ඒකට සාක්ෂියක් තමයි අපිට මේ තියෙන WhatsApp මැසේජ් එක. ආනන්ද ගුණපාල මහත්තයා අපිට ඉවන් මේ මැසේජ් එක රාජ්‍ය සේවාව ඉහළ තලයකට ගෙනීමට නල නිලධාරීන්ට සේවකයන් තම අධ්‍යක්ෂින් බෙදා හදා ගැනීමට සහ මහජනතාව දැනුවත් කිරීමට මහාචාර්ය තිලකසිරි මාසකට වරක් ඔබ මෙහෙවන වැඩසටහනකට සහභාගී කරවන්න කියලා කියනවා. ඒ කියන්නේ මාසකට සැරයක්වත් මේ මිනිසුන් අප්ඩේට් කරන්න කියලා කියන්නේ මෙතුමගේ මේ දැනුමත් එක්ක. මොකද මේ
1: ඒකෙදි මම තව එකක් කියන්න කැමතියි. ඊළඟට හුඟක් අය ඇවිල්ලා කියනවා මේ තමන්ගේ දරුවෝ හදන විදිය. හැබැයි ඒ කියන කෙනා තමන්ගේ දරුවෝ විශිෂ්ට කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක ඒක කියන්න පුළුවන්. නමුත් ඒක වටින්නේ එයාගේ ප්‍රායෝගික ජීවිතයක තියෙනවනම්. ඒ නිසා මම හුඟක් අයට කියනවා ළමයි හොඳට හදන්න කියලා. මම මගේ දෙන්න ඉතා විශිෂ්ට විදිහට හදලා තියෙනවා. ආත්මරණාවක් නෙමෙයි. ආත්මරණාවක් නෙමෙයි. ඒ කියන්නේ මේ රටේ විශිෂ්ටම පුද්ගලයෝ දෙන්නෙක් මම හදලා තියෙනවා රටට සේවය කරන්න. හුඟක් මහන්සිලා වෙර දරලා. ඒකට මගේ භාර්යාව ලොකු කාර්යභාරයක් ඉටු කළා. මගේ භාර්යාව ගුරුවරියක්. ඒ එතුමිය ඉතාම මහන්සි වෙලා කටයුතු කළා. මම පිටුපස්සෙන් ඉඳගෙන ඒකට ඔක්කොම තල්ලුව දීලා කට්ටිය නිවැරදි මාර්ගයට ගන්න කටයුතු කළා.
2: අර ඔබතුමාම කියපු කතාවකින් මේකට උදාහරණයක් එකතු කරන්න පුළුවන්. තාත්තට කියන්න පුළුවන් වෙන්න බෑ උඹ මං වගේ වයන් කියලා. එහෙම තාත්තලගේ මේ පුතාලා කොහොමත් ওই විදිහට හැදෙනවා. හරි
1: අපි පුතයෝ
2: අපි ආයමත් වෙනවා මේ සංවර්ධන සහයෝගීතා සංසද නිර්මාණය කිරීම පසුපස තියෙන ඇත්ත හොයලා බලන්න. එහි තියෙන අදහස් යෝජනා එකතු කරගන්න. ඒ සඳහා අපි දුරකථනංගත් මතක් කරමු මේ රටේ මහජනතාවට පුළුවන් රනිල් අපිත් එක්ක මේ කතාව ඇහි කොටස් කරව බවට පත් වෙන්න.
3: ඔව් 011-2-775-285 වගේම අපේ WhatsApp නම්බර් එක තියෙනවා 07-0393-5-93-7 අට පුළුවන් ඉක්මනටම ඔබේ අදහස් මේ චෝදනා වෙන්න පුළුවන් යෝජනා වෙන්න පුළුවන් විවේචන වෙන්න පුළුවන් මේ සියලු දේට අපි විවෘතයි. මේවා ඔබගේ ෆීඩ්බැක් එක එහෙම නැත්නම් ඔබේ ප්‍රතිචාරයත් එක්ක තමයි ඉස්සරහට යන්නේ.
2: රනිල් දැන් මේ කියනකොටම එහෙම මේ ආගියුමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මහජාරතුමත් එක්කලා. ඔය කියන සංසද පිහිටවීම වටිනවා. හැබැයි අවංක නිලධාරීන් නොදෙන්නේ ඒයිද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. අන්තිමට පෞද්ගලික තරහ කිදී තියෙන මිනිස්සෙක් આવොත් ඒ මිනිස්සු පරිපාලනයත් එක්ක එකතු වෙලා අපිට නොසෑහෙන වදහිංසා පමුණුවන්න පුළුවන්. ඒ නිසා මේක සාධාරණීකරණය කරන්න ඔබතුමාලා සතුව වැඩපිළිවෙලක් තියෙනවද? ඒ කමිටි එකේ තීන්දු తీරන වැරදි නම් ඒක ඇපීල් කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේකත් ආයතන සල්ලි වලින් ප්ලේන් ටියක් බීලා රෝල් එකක් කාලා යන තවත් සංසදයක් විතරක් වෙයිද? මේ අහලා තියෙන රාජ්‍ය සේවකයා.
1: ඒ ඒ ඒක අහපු එක ඉතා හොඳයි. ඔය ඔක්කොම හරියට අවබෝධ කරගෙන ඔය සියල්ලම නැති වෙන්න තමයි මේක හදලා
2: තියෙන්නේ.
1: පළවෙනි එක තමයි මේ සංසදය මේ මොනවද සියලු අංශ නියෝජනය වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඊට අදාළ නියම විදියට සියලු පැතිවලින් බලලිවර වෙලා ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවත් පහළමින්න කම්කරු මහතාගේ සිට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දක්වා සියලු දෙනාගේ නියෝජනයක් වෙන විදියට තමයි එකතු වෙලා මේක
2: හදන්නේ.
1: ඊළඟට සංසදයට ආපුවාම ඕනම කෙනෙකුට විවෘතව අදහස් දක්වන්න අවස්ථාව ඇති කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ව පුහුණු කරනවා. ඒ කියන්නේ අපේ රියදුරු මහත්මයා කියමුකෝ, රියදුරු මහත්මයාට යාගේ තියෙන ප්‍රශ්නේ කතා කරන්න යාගෙන යා දැන් ඔක්කොම රියදුරුන්ට එන්න බෑනේ. අපි නියෝජිතට යා කරන්නේ. ඒතකොට යා රියදුරට කියන්න පුළුවන් මේ නියෝජිතයා මේක කතා කරා. ඒතකොට යා කතා කරන අනික් අය සවන් දෙනවා. ඒ වගේ මේකේ කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල් තියෙනවා. ඒතකොට අපි ඒක කොහොමද කතික හැමෝටම අවස්ථාව තියෙනවා, හැම නියෝජනයක්ම ඇති වෙනවා. ඒ හින්දා මේ කාටවත් තව කෙනෙකුට හානියක් කරන්න බෑ මේකේ. ඒ ඔක්කොම ඉන්නවනේ. ඒ කියන්නේ මේකට ආපුවාම මේ සංසදයේ සියලු දෙනාම අපි කැමති රවුන්ඩ් ටේබල් එක ගිඳ ගන්නවට කලමනාකරු මේ පැත්තෙන් ඉඳගෙන අනික් සේවක කණ්ඩායම අනිත් පැත්තෙන් තියෙන එකක් නෙමෙයි.
2: උස්මිටි පහත් ભેදයක්
1: නෑ. පාස් ભેදයක් නෑ. ඊළඟට අර දෙවෙනි එකට අහපු එක දැන් අපි මේ සංසදයට උඩින් තියෙනවනේ. ආංශික සංසදේ. එතකොට මේ සංසදයේ යම් ප්‍රශ්නයක් හරියට විසඳගන්න බැරි නම් උඩට යන්න පුළුවන්. ඒ වගේම යම් සේවකයෙකුට මේ සංසදයට දීලා ඉවර වෙලා එයාට උත්තරයක් ලැබිලා නැත්නම් මේ සංසදේ නැතුව කෙලින්ම එයාට
2: ජාතික සංසදයට යන්න පුළුවන්.
1: ආංශික සංසදයට යන්න පුළුවන්, ජාතික සංසදයට යන්න පුළුවන්. ඒ නිසා දැනට රාජ්‍ය සේවයේ තියෙන්නේ මේ මධුසංක මං කියන්නේ බියුරෝක්‍රසි එක තියෙන්නේ කියලා. ඒ අනුව සේවකයෙකුට යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එයාට මුලින්ම එයාගේ ප්‍රධානියට කියන්න පුළුවන්. අර ඔබතුමා කිව්වේ ප්‍රධානීන් හොඳයි මේ වෘත්ති සමිති නායකයන්ට වැඩිය කියලා ඉවර වෙලා. ඔබතුමා මට කිව්වනේ එහෙම එකක්. හරි. එතකොට එයාට කියන්න පුළුවන් කලමනාකරුවට. ඒ වගේ වෘත්ති සමිති නායකයන්ටත් කියන්න පුළුවන්. ඒක විසඳුන්නේ නැත්නම් එහෙම එහෙම උඩට යන්න පුළුවන්. ලේකම්තුමා දක්වා යන්න පුළුවන්. ලේකම්තුමාගෙත් විසඳුන්නේ නැත්නම් යන්න පුළුවන් රජයේ සේවකයෙක් නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. රාජ්‍ය කොමිෂන් සභාවත් හරියට කරලා නැත්නම් ඊට උඩින් එකක් තියෙනවා රාජ්‍ය සේවා බනාද ඇඩ්මිනිස්ට්‍රේටිව් ට්‍රයිබුනල් එක, රාජ්‍ය සේවා විනිශ්චය සභාව. ඒකටත් බැරි වුණොත් යන්න පුළුවන් සුප්‍රීම කෝට් එකට. ඒ තමයි නිලබල ක්‍රමයේ අනුව ආරවුල් විසඳීමේ ක්‍රමය. අපි ඒක තියෙද්දි ඒක අපි නැති කරන්නේ. ඒක තියෙද්දි ආරවුලක් ඇති වුණොත් විසඳීමට සේවක සහභාගීත්වයෙන් ක්‍රමයක් ඇති කරනවා පාලසිය තියලට. අපි මේකෙන් බලන්නේ අර්බුදය ඇතුණාට පස්සේ එකින් එක ගිහිලට යන්නේ නෙමෙයි, අර්බුද නිවාරණය, ආරවුල් නිවාරණය.
2: ආරවුල් නිවාරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සංවිධානය වීම හරි වටිනවා. සමහර තැන්වල අපි දකිනවා මේ රාජ්‍ය ආයතනත් එක්ක කටයුතු කරද්දී මහාචාර්යතුමා දිගින් දිගටම මිනිස්සු යම්කිසි කලකිරීමක පීඩනයක ඉන්නවා. දිගින් දිගටම මේ පීඩනය දරා ගන්න බැරිතර සමහර සේවකයෝ කියනවා මට බෑ මං අයින් වෙලා යනවා. මං අවුරුදු ගානක් දුක් විඳලා ඉගෙනගෙන උපාධිය හදාගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට වෙලා තව ස්ට්‍රයික් කර කර ඉඳලා ආණ්ඩුවට බල ගිරීම් කරලා ගත්ත රස්සම හැබැයි මිනිස්සු අතාරිනවා.
1: ඊට වඩා මාසෙල් වෙලා දා ගන්නවා වහබිලා මැරෙනවා. කී දෙනෙක් වුණත් පහු කිදාස්ස.
2: එහෙම තැනක තමයි සමහර වෙලාවට සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා සේවකයෝ අගතියටපත් වෙලා තියෙන්නේ. දැන් දිගින් දිගටම අපින් අපි වහගෙන ඉන්න අසන්නියක් ප්‍රශ්න කරමින් ඉන්නවා. මෙහෙම පීඩාවෙන් රස්සාව කරන කෙනෙක් මම.
1: ඔව්
2: අපිට ප්‍රධාන අපේ පරිපාලනයේට මේක මේ කම්ප්ලේන් කරාට වැඩක් නැහැ. මොකද ඉහෙලින් තමයි අපිට ප්‍රෙෂර් එක එන්නේ.
1: ඔව්
2: සමහර වෙලාවට ආයතන ප්‍රධානියා කරන දෙයක් නැහැ. ටයි එක දාගෙන පුටුවේ කැරකි ඉන්නවා, AC එක දාගෙන අපිට
1: දාගන්න බැරි.
2: ඔව් හැමෝම නෙමෙයි මේ මේ මෙතුමිය කියන විදිය.
1: ඔව්
2: එතකොට හැන්දෑවේ 4ටත් ෆයිල් එකක් ගෙනත් දීලා කියනවා මේකේ වැඩ ඉවර කරලා
1: යන්න.
2: ඒක කරන්න විදිහක් නැහැ. අපිට දරුවෝ ඉන්නවා. දරුවෝ පාසලෙන් ගන්න ඕනේ. එතකොට අපිට ලැබෙන්නේ සොච්චම් පඩියක්. ඒකට වෙනම ආයම්ම කෙනෙක් ගෙදරට දාන්න බෑ. අපිට මේ මානසික නිදහස නැතුව මේ මිනිස්සු අපි මරාගෙන වැඩ ගන්න හදන එක ඇතුලේ අපි තෘප්තිමත් වැඩ කරන්නේ නැහැ.
1: ඔව්.
2: ඉතින් එතකොට අපි වගේ අගතියට පත් වෙන පාර්ශවයන් නියෝජනය කිරීම සඳහා මෙහි ඉඩ කඩක් තියෙනවද? මේ වගේ ප්‍රශ්නත් මේ කමිටු ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ
1: තමයි. ඒකටම තමයි. ඒකටම තමයි. ඒකටම තමයි. ඒකටමයි. ඒ කියන්නේ මේකේ ලොකු පැත්තක් තමයි සේවක සුබ සාධනය.
2: ඒ
1: කියන්නේ සේවකයන්ගේ ආතතිය අඩු කරන්න. ප්‍රෙෂර් එක අඩු කරන්න. දැන් අපිටම ඕකට මොනවාරි හේතු ඇතිනේ ඔය විදිහට වැඩ කරන්න. එතකොට මේ සංසදයේ කතිකාව කරලා බලනවා අපි කොහොමද ඒක නැති කරගන්නේ. එතකොට ඒකේ වෘත්ති සමිති නායකයෝගේ පැත්තෙන් අදහස් දක්වන්න පුළුවන්, පාර්ලිමේන්තු සේවකයන්ගේ පැත්තෙන් පුළුවන්, කලමනාකාරීත්වයේ පුළුවන්. එතකොට අපි හුඟක් වෙලාවට ඔය මූලික වශයෙන් අපි පත් කරන නිලධාරීන්ව සංසදයේ නිලධාරි මණ්ඩලයේ අපි පුහුණු කරනවා. ILO එක ඒකට මූල්‍ය පහසුකම් දීලා පුහුණු කරනු කරලා මේ මම ඒකේ ප්‍රධාන වශයෙන්ම දේශනේ පවත්වන්නේ ලීන් මැනේජ්මන්ට් ඊළඟට මේ කොහොමද අපතේ නාස්ති අඩු කරගෙන සේවකයෝන්ගේ අභිප්‍රේරණයක් ඇති වෙන විදිහට කටයුතු කරන්නේ. එහිදී මම වැඩියම අවධානය යොමු කරන දෙයක් තමයි සේවකයන්ගේ ඉන්ට්‍රස්ට් අභිලාෂයන් සහ සේවකයන්ගේ සේවා කොන්දේසි සහ වැඩ කිරීමේ පරිසරය හොඳ නැත්නම් සංසදයේ එකතු වෙලා යහපත් ප්‍රියමනාප ස්ථානයක් බවට සේවා ස්ථානපත් කරන්න කොහොමද කියන එක කතා කිරීමටම තමයි සාකච්ඡා කිරීමටම තමයි ක්‍රියාත්මක කිරීමටම තමයි මේ සංසද අපි පිටවන්න යන්නේ. පිටවල තියෙන්නේ දැනට 68ක් පිටවල තියෙනවා.
2: මේ තමයි මිනිස්සු වෙනුවෙන් හැදෙන පළවෙනි වතාවට හැදෙන සංසදේ මේක ඇතුලේ තීන්දුව తీරන ගන්නේ අපි සාකච්ඡා කරන්නේ අපි. මට මේ තව එක ප්‍රශ්නයක් බොහොම ගැටියෙන් මට උත්තරයක් දෙන්න අපිට මේ දුරකථන
3: වල ඊට කලින් මේක මේ දුරකථන ගොඩක් වෙලා ඉඳන් හිටියේ මෙත්තනන්ද මහත්තයා අයිබොන් අයිබොන්
4: පෙර විශ්‍රාමගිය මට අපිට අග්‍රාරක්ෂණය දෙන්නේ නැහැ විශ්‍රාමජිකයි කරන්නේත් නැහැ. එතකොට මේක ලොකු අසාධාරණයක්. රටේ විශ්‍රාමික ගැන සමාන කට්ටියක් කොටසකට සලකනවා කොටසකට නැහැ. එතකොට මං අහන්නේ ඔය පිහිටුවයි කියන සංසද රාජ්‍ය පරිපාලනයේ දැන් පිහිටුවලා ඇතිනේ මං ලියුමක් කියවන්නද මගේ විස්තර ඔක්කොම කියලා.
1: කරන්න පුළුවන්ද බැරිද ඇයි බැරි මොනවද හේතු ඒව දක්වන්න ඕනේ. ඒක තමයි මේ සංසදේ කතිකාව කරන්න යන්නේ.
2: දැන් මේ මම අහන්න හිටපු ප්‍රශ්නේ තමයි එතුමහන් දැන් මේ කමිටුවේ සමාජිකයෙක් නෙමෙයි මහාචාර්යතුමා මම. ITN එකට හදනවා කමිටුවක් ඒකට සේවක සංගමයේ දෙදෙනෙක් ඉන්නවා.
1: ඔව් ඒ කියන්නේ ඒකේ මේ අපි සංසදයේ මෙහෙවන්න අපි පත් කරනවා විධායක කමිටුවක්. හැබැයි ඒක කමිටුවට එන්නේ අර හැම සේවකයෙකුම නියෝජිතයෝ. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඒක කරන්නේ නැත්නම් එයාට ඍජුවම මේකට කතා කරන්න ලියන්න කරන්න පුළුවන්.
2: රයිට්. ඒක නම් මට හරියටම පැහැදිලි කරන්න. මම මේ සමහර වෙලාවට තියෙනවා මානසික ප්‍රශ්නයක්. අපි හිතමු මේක මේ කාන්දාවන්ට ඕන තරම් ඇති. මම මේක අපි මේකේ ගැඹුරු වටහා ගත යුතු නිසා කියන්නේ. සමහර වෙලාවට සමහර ආයතනවල අපි දැකලා තියෙනවා මේ sexual harassment වලට රාජනේ වෙච්ච අය.
1: ඒගොල්ලන්ට හොඳ ඒරියා කකෝ බොයි කියන එක.
2: මෙහෙම දරුණු තත්ත්වයක් තියෙනවා. ඒකට තව තමන්ගේ ඩිවිෂන් එකේ ඉන්න තමන්ගේ නියෝජිතයර කියන්නත් බෑ. බොස් ගේ මෙහෙම ප්‍රශ්න ටිකක් මට තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ සේවකයාගෙන් මට බලපෑම් ටිකක් දෙනවා. මට දිගට හරහාට කෝල්ස් ගන්නවා. රැයට ගෙදර ගිහිල්ලා ඉන්නකොට මේ මෙසේජ් එවන මගේ පවුල පවා අවුල් වෙන්න හේතුවක් වෙනවා මේක. මේකෙන් වැළැක් වෙන්න මේක යාළුවෝ එක බෙදා ගන්න බෑනේ කාර්යාලය ඇතුලේ. ඒකට මේ වගේ කමිටි එකකට මේ ප්‍රශ්නේ අරගෙන එනවා නම් ඒක ඍජුව ඔහු හෝ ඇය අරගෙන එන්න ඕන ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරගන්න එතකොට මම කමිටුවේ සමාජිකෙක් නොවනවා නම් ඍජුවමට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්. දැන් සේවා සංසදය අපි කියනවා මාසයකට සැරයක් වත් රැස් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ රාජකාරි බහුල නිසා ඒ නිසා අපි කියනවා දිනයක් නියම කරගෙන මේ දිනේට රැස් වෙන්න. අපි ඒගොල්ලන්ට කියනවා නෝටිස් බෝඩ් එකක් තියෙන්න පුළුවන්. අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. මේ රැස්වීම මෙදාට ඉදිරිපත් වෙනවා. එතකොට කැම් කෙනෙකුට යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සංගමේ ලේකම් ටික දෙන්න පුළුවන්. එතකොට ඒ සංසදයේ ලේකම්ගේ කාර්යභාර කටයුතු තමයි ඒක ගෙනෙල්ල ඉවර වෙලා මේ සේවකයෝගේ සහභාගීත්ව කළමනා කරන ප්‍රවේශයක් නේ මේක. එතකොට එයාට ඒක ඉදිරිපත් කිරීමට ඍජුව අර ඕනනම් තමන්ගේ වෘත්ති සමිතිය හරහා එන්න පුළුවන්. එහෙම නැතුව තමන්ට ඍජුවම සංසදයට අදහස් ඉදිරිපත් කරන්න යෝජනා ඉදිරිපත් කරන්න තමන්ගේ දුක් ගැන ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි මේකේ පරමාර්ථය. පාටිසිපටිව් මැනේජ්මන්ට් අප්‍රෝච් එකක් නේ. සේවා අපේ නවම සමාජ කතිකාව සහ සේවා ස්ථාන සහයෝගිතාව ඇති කිරීම. ඉතින් අර එකක් ඉදිරිපත් කිරීම කතිකාවට ඉදිරිපත් කරන්න ඕන වෙලාවක පුළුවන්. ඒ කියන්නේ තමන්ට මේ රැස්වීම එනකන් ඉන්න ඕනේ නැහැ. සංසදයේ ලේකම්ට සභාපතිට දෙන්න පුළුවන්. එතකොට කට්ටිය රැස් වුණාම මේක ගැඹුරට කතා කරන්න පුළුවන්.
2: මේ කමිටුව ඇතුලේ කොහොමත් රාජ්‍ය සේවකයා සුරක්ෂිතයි. ඔවුන්ගේ ප්‍රශ්න ඍජුව සාකච්ඡා කරන්න තමන්ගේ අසාධාරණයට ඍහිව කතා කරන සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. අපිට ආයතනයේ පැත්තෙන් අසාධාරණයක් වුණාම වෘත්තීය සමිතිය තහක බලා ගන්නවා. සමහර වෘත්ති සමිති. ඒ නිසා බොහෝ දෙනෙක් දේශපාලන වෘත්ති සමිති වලින් ඈතට යන්න දේශපාලනය පෞද්ගලිකව එළිය කරන්න තීරණය කරලා තියෙන්නේ. සමහර මිනිස්සුන්ගේ අයිතිවාසිකම්
1: මුලින්ම කතා කරන්නේ. දැන් උගක් දේශපාලනයට සම්බන්ධය වනේ තියෙන්නේ. ඒතකොට තමන්ගේ දේශපාලනය නෙමෙයි නම් අරයට මූත් කරන්නේ නැහැ. තමන්ගේ කරාට වෙනස් ආකාරයකට කරනවා. හැබැයි යම් වෘත්ති සමිතියක් සේවකයන්ගේ වෘත්ති සමිතිය නම් කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති සේවක යුනියන් කතා කරනවා. දැන් මම එහෙම පොඩි ආයතනයක් සඳහන් කරන්නම්. එහෙම දැනට ඔය මම මුල් කාලේ නම් සම්බන්ධලාව කටයුතු කරපු ආයතනේ සම්පත් බැංකුවේ තියෙන්නේ සේවකයන්ගේ සේවක සංගමයක්, දේශපාලන වෘත්ති සමිතියක් නෙමෙයි. ඔව්. දැන් අපේ අනික් බැංකුවල හුඟක් වෙලාවට තියෙන්නේ ඒ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙච්ච වෘත්ති සමිති. නැතිවක් තියෙනවා. දැන් අර සම්පත් බැංකුව මුල්ම පිහිටවනකොට ඒ පිහිටව ගත්තේ සේවකයෝ විසින් ස්වාධීන වෘත්ති සංගමයක්. බැංකු සේවකයන්ගේ වෘත්ති සමිතිය දේශපාලන වෘත්ති සමිතියක් නෙමෙයි.
3: හරි, පැහැදිලි. ඔබතුමගේ මේ කතාව අපි තව ටිකක් ඉස්සරහට අරගෙන යන්. ඒ අතරේ මතක් කරනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊදිනු මැදපොළ ලොතරැයි වල ජයග්‍රහී අංක උදේ 9:00 විනාඩි 31 නිසා වෙලාව Q ඉංග්‍රීසි අක්ෂරයේ මහජන සම්පත ලොතරැයි වාසනාවන්ත අංක 223.4 Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 223.4 ගොවිසෙත ලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5711 සහ 13 I 5711 13 මෙගාබව ලොතරැයි Z ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක 20 25 39 සහ 61 Z ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක 20 25 39 සහ 61 ධන නිදානේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 30 35 45 Z ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක ධන නිදානේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 30 35 සහ 45 ඊට පස්සේ හඳහනේ මකර ලග්නය වාසනාවන්ත අංක 14 26 54 සහ 59 මකර ලග්නය 14 26 54 සහ 59 අද සම්පත ලොතරැයි වාසනාවන්ත අංක රටාව 04 9 04 39 04 Q 04 9 04 39 04 Q NLB ජයලොතරැයි M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 6 7 9 M 4 6 7 9 NLB සුබ දවසක් ලොතරැයි කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 45 63 සහ 65 කන්‍යා ලග්නයේ 45 63 සහ 65 විශේෂ අංකය 3855 3855 තමයි විශේෂ අංකය. මතක් කිරීම ජාතක ලොතරැයි මණ්ඩලෙන් උදේ 9:00 විනාඩි 33 මිලාව
5: විලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම අදම අමතන්න 0117 9579.

0: කරගෙන ඉන්නේ උදේ 9යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: உதயநாவே வினாடி 45 விழாவதி கதாகரமின் இன்னி மகாச்சாரியன் திலக சிறுமத்துமன் கேத்துமா சமக மே கதாகரான ரட்டே அநாகத்தை பிலிபந்தவ ரட்டம தக்கின அநாகத சீனைய ஸ்ரீலங்காவே உன்னதியவின் ராஜ்யசேவையை நிவர்த்திவ கலமனாக்கரணை கரகினியும் சதா நிர்மாணவன் மே சங்வர்தன கமிட்டி எம்னத்தம் சஹயோகிதா சங்வர்தன கமிட்டு ஸ்தாபனீய கிரீமே துளி அப்பிட்டு முனவகை வாசி வரப்பிரசாத தினாகன் புலுவங்கின காரணாவை பிலிபந்தவ அப்பி கதாகரமின் இன்னி ரணில் தேனோபிட்டு விசேஷ பிரச்சனையாக்கான்
1: ஓ தே மகாச்சாரத்துமணி தம்மி மே கதாவே அப்பே කල්පනාකාරතුමා කපිල තිලකසිරි මහත්තයා මේ මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් විශේෂයෙන් අහන්න කිව්වා. ඒක තමයි මේ දැන් මේ කතාවේ දැන් හැමෝම අහන් ඉන්නවානේ රාජ්‍ය අංශය සඳහා සේවා ඵලදායිතා සංසද පිහිටුවිය යුත්තේ ඇයි? දැන් අපි කන්සෙප්ට් එකක් ඔය 5S සංකල්පයේ මීට තාම කලින් එනකොටත් මිනිස්සු කතා වුණා 5S හරි 5S කරන්න අපි කැමැත්තෙන් ඉදිරිපත් වුණොත් 5S සංකල්පයේ රාජ්‍ය සේවය ඉන්වර්ට් කරලා මේක ඵලදායිතාව ඉහළ නංවන්න පුළුවන්. හැබැයි දැන් මේ රාජ්‍යංශය සඳහා සේවා ඵලදායිතා සංසද පිහිටුවුවට පස්සේ මේක මේ පරිපාලනයෙන් එළියේ තියෙන දෙයක්ද? මොකද්ද මේකට තියෙන නීතිමය පිළිගැනීම? මේ මේක කරාට නිකන් කිසිම වැදගැම්මක් නැති දෙයක් වේද? මොකද හැම දෙයක්ම නීතියක් වුණාම තමයි, එහෙම නැත්නම් වගකීමක් වුණාම තමයි සේවකයෝ පිළිගන්න පුරුදු වෙලා ඉන්නේ රාජ්‍ය සේවය ඇතුලේ. මොකද්ද මේකට තියෙන පිළිගැනීම?
2: රනිල් මම මුලින්ම කපිලට ස්තුතිවන්ත වෙනවා මේ මේ පිළිබඳව මගෙන් මේ ප්‍රශ්නේ අහන්න ඔබ යොමු කිරීම ගැන. දැන් ඔය අර ඔබතුමා කිව්වනේ 5 ways quality circle, මම 2010 තමයි ඔක පටන් ගත්තේ. මම ඒක අනුගණන් වල ආවේ

මුලින්ම කියන්න තියෙන්නේ අයිඑල්ඕ එක ලෝකේ ජාත්‍යන්තරයේ ලෝකේ හැම රටකම වාගේ දියුණු රටවල මේක ක්‍රියාත්මක වෙනවා. එක. ඒකතකොට මේක මෙහෙවීමට මඟ පෙන්වන්නේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානය. පළවෙනි එක. ඒ කියන්නේ ලෝකෙම කම්කරුවන් පිළිබඳව සාකච්ඡා කරන කතිකාව කරන අයිතිවාසිකම් ආරක්ෂා කරන සංවිධානය තමයි ජාත්‍යන්තර සංවිධානය අයිඑල්ඕ එක. එක ඒක. ඒකේ ඉන්නවා මේ කටයුත්ත මෙහෙවන්න ප්‍රමෝදනී වීරසේකර කීලිවරලා ප්‍රෝග්‍රෑම් ඔෆිසර් කෙනෙක්. යා තමයි වාක් මේකට මහන්සි වෙලා කටයුතු කරන්නේ. ඊළඟට මේක පටන් ගත්තේ ඇත්තෙම 2014 විතර. එවකට හිටියා කම්කරු කොමසාරිස් ජෙනරාල් වෙලා පසුව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් වෙලා මහින්ද මඩියහෙව මෙතුමා. එතකොට එතුමා ඒ කම්කරු අමාත්‍යාංශ ඉන්න කාලේ අයිල්ලෝ එකත් එක්ක ලකට වැඩ කරලා මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා. පර්යේෂණ කරලා පත්‍රිකා අත්පොත් ගොඩාක් හදලා තිනවා. ඊට පස්සේ ඒ කරුණු ඔක්කොම පදනම් කරගෙන 2000 අපේ නව ආණ්ඩුවෙන් ඉස්සරලා අපේ පැරණි ආණ්ඩුවේ අන්තිම කාලෙදී දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන ඇමතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේක කැබිනට් එකේ අනුමත කළා. එතකොට කැබිනට් එක අනුමත කරලා රාජ්‍ය සේවයේ මේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වෙනම කැබිනට් නියෝගයක් ආවා. එතකොට ඒක නීති අනුකූලභාවයෙන් දැන් ඇවිල්ලා තියෙනවනේ. ඊළඟට ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛ නියුත් කළා. ඊට පසුව අපේ වර්තමාන ආණ්ඩුව පැමිණුණාට පසුව අපේ අග්‍රාමාත්‍යතුමිය තමයි මුලින්ම රාජ්‍ය පරිපාලන ඇමති විදිහට කටයුතු කළේ. එතුමිය අර චක්‍රලේඛණය සහ ඒ ලිපිගොනු ඔක්කොම පරීක්ෂා කරලා ඉවර වෙලා නව අමාත්‍ය මණ්ඩල සංශේධනයක් මේ සංදේශයක් ඉදිරිපත් කරලා ඉවර වෙලා නැවත වරක් අලුත් ආකාරයේ අනුමැතියක් ගත්තා අමාත්‍යංශය. ඒ කියන්නේ කැබිනට් එක විසින් තීරණය කරලා ඉවර වෙලා මේ සංසද පීටවන්න කියලා. මූලික වශයෙන් අමාත්‍යංශ පහක තමයි පීටවන්න කටයුතු කළේ. ඒකට චක්‍රලේඛණයන් නිකුත් කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා 5/2024 සේවා ස්ථාන සහයෝගිතා සංසද පිහිටුවීමේ චක්‍රලේඛණය. එතකොට එතනුත් තව නීති අනුකූල භාවයක් ආවා. ඊට පස්සේ ඒ චක්‍රලේඛණයේ මත ප්‍රධාන වශයෙන්ම කැබිනට් එක තීරණය කළා මූලික වශයෙන් ඔය වර්ජන තියෙන නිතර නිතර සේවක ගැටුම් තිබෙන අමාත්‍යංශ පහක තමයි මුලින්ම පිටවන්න කියලා යෝජනා වුණේ. ඒ අනුව ඒ අමාත්‍යංශ තමයි මේක මෙහෙවන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ඊළඟට අධ්‍යාපන අමාත්‍යංශය නිතරම ස්ට්‍රයික්නේ, ඊළඟට සෞඛ්‍ය අමාත්‍යංශය, ඊළඟට වරායහා ගුවන් සේවා, ඊළඟට බලශක්ති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය, ඊළඟට ප්‍රවාහන අමාත්‍යංශය. දැන් මේ අමාත්‍යංශ පහේ අපි මේක ක්‍රියාත්මක කරගෙන යනවා. ඊට අමතරව දැන් අපි ව්‍යාප්ත කරලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යංශයට, ඊළඟට තැපැල් දෙපාර්තමේන්තුවට, ඊළඟට මුදල් අමාත්‍යංශය යටතේ ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට මේ විදිහට දැන් මේක අනිකේවට ව්‍යාප්ත කරගෙන යනවා. එතකොට දැනට තිබෙන නීති අනුකූල තත්ත්වය ඕක. ඔයිට අමතරව අපි දැන් අපේක්ෂා කරනවා ආයතන සංග්‍රහයට මේක ගේන්න. ඒ කියන්නේ අද අපි දැන් ගිය සතියේ සාකච්ඡාවක් වුණා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමයි අතිරේක ලේකම්තුමයි, ඒ අතිරේක ලේකම්තුමා තමයි මේක දැන් මෙහෙවීමේ කටයුතු කරන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙන අංශයක් පිටවලා තියෙනවා පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය. ඒතොර මේ වැඩ පිළිවෙලත් ප්‍රතිසංස්කරණයක් නිසා ප්‍රතිසංස්කරණයේ පිළිබඳ අතිරේක ලේකම්තුමා සාන්ත වීරසිංහ මැතිතුමා තමයි මේක දැන් බාරව කටයුතු කරන්නේ. එතකොට අපි ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් අපේ ලේකම්තුමත් අතිරේක ලේකම්තුමත් අපි ඔක්කොම කතිකාව කරලා බැලුවා කොහොමද මේක ආයතන සංග්‍රහයට ගියන්නේ. ආයතන සංග්‍රහයේ තියෙනවා වොලියුම් දෙකක්, කාණ්ඩ දෙකක්. පළවෙනි කාණ්ඩේ අර පාලන establishment matters, දෙවෙනි එක විනයකාරී පරිපාටිය. දැන් මේ දෙකම නීතියක් රීතියක් විදිහට යන්නේ. ඔව්. participatory management නෙමෙයි, bureaucracy කනුව ඉරසිට පහලට යන ක්‍රමය. ඒ වෙනුවට අපි තුන්වෙනි වොලියුම් එක කොටසක් විදිහට දාමු කියලා අපි කතිකාව කළා. මේ සේවා ස්ථාන සහයෝගිතා සංසද හැම අමාත්‍යංශෙම හැම ආයතනෙම පිටවන්න ඕනේ කියලා. පීටවල සහභාගීත්ව කල්පනා කරන ප්‍රවේශය ක්‍රියාත්මක කරන්න කියලා. ඊටත් අමතරව අපි සැලසුම් කරනවා මේකට අදාළව පාර්ලිමේන්තු පනතක් ගේන්න. පාර්ලිමේන්තු පනතක් ගෙනල්ලා ඉවර වෙලා, ඒ කියන්නේ සමාජ කතිකාව සහ

0: ස්ථාන සහයෝගිතා ඇති කිරීමේ පනත ගෙනෙල්ලා මේකට තවත් නීති අනුකූල භාවයක් දෙන්න. ඉතින් මම දකින්නේ රනිල් මදුසංක මොනතරම් නීති ගෙනාවත් අපේ නිලධාරීන්ට මේක ඕනේ නැත්තම් වෘත්ති සමිති කොච්චර කළත් වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් අපේ අතිරේක ලේකම්තුමාලා මේක බාරව ඉන්න එයාට මම ලර්නින් සෙට් කියලා වෙනම ක්‍රමයක් හදලා එයාව දැනුවත් කරලා ඒගොල්ලන්ට මේ පිළිබඳ අවබෝධය ඇති කරලා ඒගොල්ලන්ගේ අර අර කිංගෂිප් කියන එක ඒ කියන්නේ අපේ නිලබල ක්‍රමය අනුව ඉහළ සිට පහළට යන්නේ ඒ වෙනුවට අපි සහයෝගිතාව ඇති කරමු නිලධාරීන් මේකට කැමැත්තක් ඇති කරගන්න අපි හුඟක් උත්සාහ කරන වෙරදරනවා. ඉතින් අලුත් දෙයක් අලුත් ආකාරය දෙයක් අලුතෙන් ගෙනාම විරෝධතා හරියට තියෙනවා. මිනිස්සු හොඳම එකෙත් බලන්නේ නරක මොනවද කියලා. ඒ හොඳම එකෙත්. ඉතින් අපි ඒක නැති කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.
1: මාජර්තුම සමාවෙන් දැන් මේ හොඳම එකේ විවේචන හොයනවටත් වඩා මේ තරා රාජ්‍ය නිලධාරී කියලා තියෙන මෙසේජ් එකක් මම මේ කියන්නේ තිලකසිරි මහත්තයා වගේ අය කමිටුවට පත් වුණොත් හොඳයි. අපේ ඉන්න රට පඬිතුයෝ පත් වුණොත් අපේ සුබ සාධක සංගමයට වෙච්චදී අපේ වෘත්තීය සමිතියට වෙච්චදී සිද්ධ වෙන්න පුළුවන් කියන්නේ මේක මේ
0: හරිද මගේ උත්තරේ තියෙනද
1: ඒක උත්තරේ තියෙනවා ඉතින් මේක තමයි ඇත්තටම මේ යුත්තේ හොඳ ප්‍රාර්ථනාවක් හොඳ බලාපොරොත්තුවක් මේ දේශපාලනික කාරණාවක් නෙමෙයි මේක මේක අත්‍යවශ්‍යම මේ වෙලාවේ විය යුත්තක්
0: මේක දැන් මේ මේක දැන් නීත්‍යානුකූලතාවය වගේම රණිය මේක ක්‍රියාත්මක කරන්න හොඳ අවංක දක්ෂ නිලධාරි මණ්ඩලයක් පත් කරගෙන තියෙනවා. ඒක මෙහෙවන්න අයියෙල්ලෝ එක. මේකේ අපේ ළමා හා කාන්තා කටුතු අමාත්‍යාංශ හිටපු ලේකම්වරේ ආචාර්ය සුමනදාස මැතිතුමා තමයි ජාතික උපදේශකයා වශයෙන් කටයුතු කරන්නේ. අපේ මේකේ ඇඩ්වයිස් ඉදිරියට කටයුතු කරන්නේ මහින්ද මඩියේව මැතිතුමා. එයාගේ තමයි මේකේ සංකල්පය සහ ප්‍රධාන මෝනකම. ඒ ප්‍රමෝදිනී කියලා ඉන්නවා එතුමියට අපි ගොඩාක් සහගිතුනේ. ඊට අමතරව ඉන්නවා හිටපු අමාත්‍යාංශ ලේකම්වරියන් දෙදෙනෙක් පර්ල් වීරසිංහ මැතිනිය ඒත් ලේකම්වරියා ඒ වගේම කම්කරු කොමසාරි ජෙනරාල් වරිය වශයෙන් පළවෙනි කාන්තා කම්කරු කොමසාරි ජෙනරාල් වරිය ඊළඟට යමුන පෙරේර කියලා ඒත් ළමහා කාන්තා කටුතු අමාත්‍යාංශ හිටපු ලේකම් වරියා ඒ වගේම කලින් හිටියා අපේ ඔය මේ විවිධ අමාත්‍යාංශ වල ලේකම් වාසයක කටයුතු කරපු විරිත මුල්ල මහත්මයා ඒ වගේම අතිරේක ලේකම්වරයෙක් මේ අපේ මේ ප්‍රධාන අමාත්‍යාංශ හිටපු තිලකරත්න මැතිතුමා ඉතින් මමත් ඒකේ ජාතික උපදේශකෙක් වශයෙන් මේ මේ මේකට කටයුතු කරනවා විවිධ පහසුකම් සපයනවා මේ මගේ වෙනත් රාජකාරී බහුලභාවයේ තිබෙද්දිත් මේක ඉතා හොඳ වැඩක් නිසා මම බොහොම කැමැත්තෙන් දායක වෙනවා මේක ස්ථාපිත කරලා කවදාද අපි නැති වෙනකොට අපේ පරම්පරාවේ අනාගතයට හොඳ රාජ්‍ය සේවයක් ස්ථාපිත කරලි ඉවරලා පොහොසත් රටක් බවට පත් කරන්න දායක වෙන රාජ්‍ය සේවයක් හදාගන්න
1: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඒ තමයි රජයේ දැක්ම රජයේ බලයට පත් වෙද්දී ජනතාවට දුන්න පොරොන්දු අපි හදනවා මේ අවුරුදු පහක කාලේ අවසන් වෙනකොට පොහොසත් ලස්සන රටක් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වාසනාවන්ත රටක් ඒ වැඩේ කරන්න දේශපාලන පරිවර්තනයේ විතරක් කළා මදි රාජ්‍ය සේවයේ වෙනස් යුතුයි රාජ්‍ය සේවයෙන් ප්‍රතිලාභ ලබන මහජනතාව වෙනස් යුතුයි අර අපි දැක්කනේ පුංචි දෙයකට මොබයිල් ෆෝන් එක අරන් ගිහලා Facebook එකේ ලයිව් එකක් ගිහලා නිලධාරින්න අපහසුතාවයට පත් කරන දැන් ඇත්තටම නිලධාරින් නිසා මහජනතාවට අපහසුතාවයන් ඇති වෙන දැන් මේ සියල්ල කළමනාකරණය වෙච්ච හරි පිරිසිදු ලස්සන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි ඒ වැඩේ කරන්න මේ අරගෙන යන වැඩපිළිවෙල අතිශයින් සාර්ථකත්වයට පත් වේවා සහ ඔබතුමන්ට අපි සුභාශිංසන එකතු කරන මේ වැඩේ සියලු මාධ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා කරගෙන යන සමස්ත රටේ ජනතාව දිනුවත් කරන්න අපි අපේ සහෝදර අනිකුත් පෞද්ගලික රජයේ මාධ්‍ය ආයතන වලටත් යෝජනා කරනවා තිලකසිරි මහාචාර්යතුමා වගේ සම්බන්ධායකින් කැඳවාගෙන වෙලා මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා මෙහෙයමින් විවිධ වැඩසටහන් කරමින් ජනතාව දැනුවත් කරන මොකද රාජ්‍ය සේවකයා සන්තුෂ්ත වීම ඇතුලේ තමයි රාජ්‍ය සේවයේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. අද වැඩ රාජකාරි බොහොමයක් තියෙන දවසක මහාචාර්යතුමන්ට අපි ආරාධනා කළේ එතුමා අපේ ආරාධනාව පිළිගත්ත මේ වැඩේ වෙනුවෙන් මම එන්නම් ඒ වැඩේ පොඩ්ඩකට පහු කරලා හරියටම 10 වෙනකොට එතුමා ඉන්න ඕනේ අදාළ ස්ථානේ. ඒ නිසා අපි මේ කතා බහට සමාප්ති සටහන් එකතු කරනවා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ආයෙත් දවසක අපි මුණ ගැහිලා මෙහි ප්‍රගතිය පිළිබඳව කතා කරමු අනිවාර්යෙන් ඔබතුමාගේ පැමිණීම අපි අපේක්ෂා කරනවා. බොහොම ස්තුති ඔබතුමාගේ වටිනා කාලය කැප කළාට.
0: ඉතින් මමත් බොහොම ස්තුති කරනවා මේ ජාතික මෙහෙවරට. මේක මම දකින්නේ පිනක්, පුණ්‍ය කර්මයක්. මොකද රාජ්‍ය සේවයට හුඟාක් එන්නේ අසරණයෝ. වැඩ කරන්නත්. ඒ වගේම රාජ්‍ය සේවයෙන් ප්‍රතිලාභ ගන්නෙත් උගක් අසරණයෝ. ඒ නිසා මගේ ඉන්න ගොඩාක් දුප්පත් ඥාතීන් මිතුරන්. ඒ අය රජයේ රෝහලකට ගියපුවම් පොලිසියට ගියපුවම් මට කෝල් කරලා කියනවා අනේ පුතේ අනේ මාමේ අනේ අයියේ මෙන්න මෙයාට කියන්න කරන්න කිව්වට. ඉතින් මට ඕනේ කවුරුවත් කියලා වැඩ ගන්න දෙන රාජ්‍ය සේවයන් නෙමෙයි. කවුරුත් ගියපුවාම ඒ හැමෝටම එක විදියට වැඩ කරගන්න පුළුවන් තැනක් බවට පත් කරගන්න. ඉතින් ඒ කටයුත්තදී මම හිතනවා මේ වාගේ හොඳ දේවල් තව තව මහජනතාවට දැනුවත් කරලා මහජනතාවගෙත් බලපෑමක් ඇති කරලා කරන්න මාධ්‍යයේ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා මේ ලක්හඬ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබේ කළමනාකරු අපේ මිත්‍ර කපිල තිලකසිරි මැතිතුමාටත් මන් සංකටත් රනිල්ටත් මම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරලා මේ අවස්ථාව දීම ගැන. මේක මෙතනින් නවත්තන්න එපා. මේ ආරම්භයේ විදියට රාජ්‍ය සේවයේ ශක්තිමත් වෙනකම්ම මෙවැනි සාකච්ඡා සම්මන්ත්‍රණ අපි පවත්වමු. මේකට මාධ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මම අවසාන වශයෙන් ලක්කඩට ස්තුතිවන්ත වෙනවා. ලක්කඩ දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි ඔබතුමාට. එවනම් අපිට සමු ගන්න අවසරයි. යලි අපි මොන ගහන්නේ ලබන සෙනසුරාදාවේ.
2: يعني කලින් මදුෂන් අපි අහපු ප්‍රශ්නෙට පිළිතුර මාමා කියන පිළිතුර මුලින්ම දීලා තිබ්බේ ඇහැලියගොඩ සුජීව. සුජීව සහ පිළිතුරු දුන්න හැමෝටම ස්තුතියි කියන ගමන් තමයි අපි අද දවසේ යන්නේ. 10ට අලුත් ලස්සන වැඩක් තියෙනවා අද දවසේ නේද? අලුත් ආටිස්ට් කෙනෙක් එනවා. අපේ රවි බලන් ඉන්නවා මේ වැඩේ මියුසික් ගරාජ් වලින් ඔයාලට අරගෙන එන්න.
1: ගිලෙන්න මම මදුෂන්ක.
2: මම රනිල්.

0: with Ravi.
1: Lakhanda Radio ITN.
2: Afanda.
3: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපාදිනේ පොලිසිය ගන්න රස්තියාදු
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟපතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
5: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
4: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දයන් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති එල්හෙර කුමාරැල්ල ගම්බායට ඊයේ රාත්‍රියේ වනාලි රංචුවක් පැබිදීම හේතුවෙන් ජනතාව දැඩි භීතියට පත් වුණා. මෙසේ කඩා වැදී තිබෙන්නේ වස්කබ්බෝ ජාතික වනෝද්‍යානයේ සිටි වනාලි රංචුවක්. මධ්‍යම රාත්‍රියේ ගම්බායට ඇතුළු වී ඇති අතර අද උදෑසන 5 පමණ දක්වා වනාලි රංචුව හිරදී සිට තිබෙනවා. මේ අතර කහටගස් දෙගලිය කඳුරුගස්කඩ ගම්බානේ ගෙවත්තකට වනාලි රංචුවක් කඩා වැදී ගෙවත්තේ තිබූ භෝග රැසකට හානි සිදු කර තිබෙනවා. ගෙවත්තේ තිබූ කෙසල් ගස්සයක් පමණ හා පොල්පැල විශාල ප්‍රමාණයකට හානි සිදු කර ඇති බවයි දෙවසියන් පවසන්නේ. වනාලි හේතුවෙන් දෛනිකව මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කැනඩාවේ ටොරොන්ටෝ හි සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටොරොන්ටෝ නගරයේ වීදියේ පැවති උත්සවයකටයි වෙඩිතැබීම සිදු කර ඇත්තේ. ප්‍රහරින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩිතැබීම සිදු කළ ස්ථානයේ තිබේ ගිනියම් විදෙකක් දසවා ගැනීමට හැකි වූ බවයි එරට පොලිසිය පවසන්නේ. මීරගල කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හයි, ගුඩ් මෝර්නින්. උදේ 10යි විනාඩි 8යි වෙලාව. ඉතින් අපේ වැඩ ටික පටන් ගන්නයි හදන්නේ. කොහොම හරි මං ගිය සතියේ ඔයාලට පොරොන්දු වුණා ආදරණීය තරුවක් එකගෙන මේ පැත්තෙන් එනවා කියලා. ඒ චුටි ගෑල්ලම මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. ආවා ආවා තමයි මේ පැත්තට. දැන් මං හදන්නේ එයත් එක්ක අද පැය දෙකක් පුරාවට ඔයත් එක්ක ආදරේ බෙදා ගන්න. අයිබෝන්. කොහොමද ඉතින් ජීවිතේ?
1: මම ගොඩක් හොඳින් ඉන්නවා.
0: ආ, ජීවිතේත් ගොඩක් හොඳට කරගෙන ඉන්නේ. ගොඩක් හොඳට තියෙනවා.
1: අක්කගේ ජීවිතේ කොහමද?
0: හොඳින් ඉන්නවා පැටියෝ. දැන් මේ සාමාන්‍යයෙන් අපේ ලක්නදාන හැමෝම නිතරම එක එක්කෙනෙක් එක ආටිස්ට්ලා කියන අපේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නන්නේ කියලා. හරිද? දැන් ලාස්ට් මන්ත් එකේ අපිට ආව ගජින්දු ෆොන්සේකා. ගජින්දුත් එක්ක ඉතින් කතා කරද්දී ඔයා ගැන කතා කරන එක හරිම නෝමල් දෙයක් කියලානේ මේ දවස්වලනේ මට දෙන ලොබයි සින්දුවත් එක්කම. ඉතින් ඒ නිසාම අපි හිතුවාට ආරාධනා කරන්න. හැබැයි මම ගිය සතින්නේ දැන් ඔයාව ගෙන්නන්න ඉටි කට්ටිය මගෙන් ඇහුවා ඇයි දැන් එක්කගෙන එනවා කියලා එක්කගෙන ආවේ නැත්තේ කියලා. පොඩ්ඩක් එහෙම වුණා. කමන්නේ අපි මේ සතිය හම්බුණා. ඉතින් ප්‍රනීර් ශාත්‍යාගරාජ තමයි අපිත් එක්ක මියුසික් ගරාජ් එකකට වෙලා ඉන්නේ. ලස්සන චුටි ගෑනු ලවෙක්. ඔයා නිසා මාත් අද හැදගෙන ආවා ඔයා විදිහටම.
1: ඔව්, මම බැලුවා මෙයා ජුම්ක දාලා.
0: ඒක
1: නෙමෙයි ටච් එකේ
0: නියෝ. ඔයා නිසා
1: ලස්සනයි ලස්සනයි.
0: Thank you. ඔයා ඊට වඩා ලස්සනයි. ඉතින් ප්‍රනීර් අපි කතාව පටන් ගමු. අපි දිනට අද කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දවල් 12 වෙනකන් ප්‍රනීර්ට ආදරය කරනවා. පුළුවන් මේ පැත්තට එන්න. ප්‍රනීෂ් වගේ කලස්සන කටහඬින් ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් අපෙන් ඉල්ලන්න පුළුවන්. ඒ වගේම කියනනේ සින්දු ටික. ඕකේ, කැමති සින්දුවක් ඉල්ලන්න පුළුවන්, ආදරය කරන අය එකතු කරගන්න පුළුවන්, ප්‍රනීෂ්ට විශ් කරන්න පුළුවන්. මේ හැම දෙයකම chance එකක් තියෙනවා. ප්‍රනීෂා, පටන් ගමු කතාව. කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද වෙන්නේ? ස්පෙෂල් මොනවද වෙන්නේ මේ දවස්වල?
1: මේ දවස් ටිකේ ඉතින් මගේ ඕ ලෙවල් එක ඉවර වෙච්ච ගමන් මම ප්‍රයිවට් ඩිග්‍රී එකක් ෆලෝ කරගෙන යනවා. ඒකත් එක්කම මියුසික් වැඩ ටිකක් කරගෙන යනවා. සින්දුවක් කරා මට වෙන්න ලෝබයි එක තමයි අන්තිමට රිලීස් වුණේ. ඉතින් ඊළඟට එක කරගෙන යනවා, ඊළඟට රිලීස් වෙන සින්දුව. ඉතින් එහෙම තමයි ජීවිතේ, ගොඩක් සතුටින් ඔක්කොම ටික කරගෙන යනවා.
0: දැන් චූටි ගෑන් ළමයෙක් දනේ වැඩ ටික කරගෙන යන ගමන් කොහොමද දැන් පවුලේ අයගෙන් හම්බෙන සහයෝගය කොහොමද? පවුලේ කවුද ඉන්නේ විස්තර ෂෙට්ටිකුත් කියමු අපි.
1: පවුලේ අම්මයි තාත්තයි අක්කයි ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි කොහොමද චූටි කාලේ ඉඳලම ගොඩක් සපෝට් කරා ජර්නි එකට. මොකද සාමාන්‍යයෙන් එහෙම, ඒ කියන්නේ এডুকেෂන් එකට ගොඩක් ඉම්පෝටන්ස් එක දෙන කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ. අපි ස්කූල් එකේ වුණත් යාළුවෝ ගොඩක් කියන්නේ එහෙම. ඒ උනාට අම්මයි තාත්තයි මට සපෝට් කරා. මොකද යාළත් ආසයි මම මියුසික් ජර්නි එකේ ඉන්නවා දකින්න. ඒ වගේම අක්කත් ඉන්නවා. අක්කත් මම වගේම ඩිග්‍රී එකක් ෆලෝ කරලා දැන් එයා ජොබ් එකක් කරනවා. එයා සපෝට් කරනවද
0: කියලා
1: රණ්ඩු තමා ගොඩක්ම කරන්නේ. එයාට සින්දුවක් කිව්වම ඉතින් සමහර වෙලාවට අහන් ඉන්නවා. එහෙම සපෝට් කියලා ලොකුවට මුකුත් කරන්නේ නැහැ, මොර කියන්න ඕනේ නැහැ. පාඩු ඉන්නවා මාත් එක්ක ගෙදරට
0: වෙලා. හරි, ප්‍රනීෂා සාමාන්‍යයෙන් චුටි ගෑල් ළමයෙක් කියලා ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ඔයාගේ ගමනක් ඔයා හදාගෙන යන ගමන් ඉන්නේ. එතකොට ඔයා හිතන්නේ ඔයා ගෑල් ළමයෙක් ඉදිරිය මොනවද ඔයාට තියෙන අභියෝග, මොනවද ට්‍රේඩ්ස් අපි කියමු ඔයාට තියෙන, එහෙම තියෙනවද?
1: තාම ඒ වගේ අභියෝගයක් ෆේස් කරලා නැහැ. ඉතින් මං ෂේප් එකේ හිමින් ගමන හදාගෙන යනවා මගේ এডুকেෂන් පැත්තත් එක්ක.
0: හරි.
1: ඉතින් මොකක් හරි අභියෝගයක් ආවොත් ජයගමු.
0: ප්‍රනීෂා කියන්නේ කවුද? ඔයා හිතන විදියට
1: ප්‍රනීෂා කියන්නේ කවුද? හරි, අමාරු ප්‍රශ්නයක් නෑ. ප්‍රනීෂා කියන්නේ ගෑන් ළමයෙක්. සින්දු කියන්න පුළුවන්, පොඩ්ඩක් නටන්න පුළුවන්.
0: පොඩ්ඩක්, ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ.
1: පොඩ්ඩක් නටන්න පුළුවන්, පොඩ්ඩක් සින්දු කියන්න පුළුවන්. ඩ්‍රීම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්න ළමෙක්.
0: ඩ්‍රීම්ස් හදා කරගෙන යන ගමන් ඉන්නේ නේ ප්‍රනීෂා.
1: තාම එක එක ඩ්‍රීම්ස් එකතු වෙනවත් එක්ක දවසින් දවස. ඉතින් ඒක එහෙම තමයි.
0: ඒක ලේසි නෑනේ, ලේසි නෑ. පොඩි එක එක දේවල් එක තමන්ගේ ජීවිතේ හැමදේම බැලන්ස් කරනකල ස්පෙෂල් දැන් ආවක් කරනවා වගේ දේවල් ටිකක් බැලන්ස් කරනවා කියන ලේසි නෑ. අද ප්‍රනීෂත් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මන් දන්නවා ලක්කන මියුසික් ගරාජ් ආගෙන ඉන්න ඔයාටත් ඇති ප්‍රනීෂාගෙන් අහන්නේ ගොඩාක් දේවල්. අය වගේම කැමති සොන්ග් එකක් තියෙනවා නම් අද ප්‍රනීෂාට කියලා අහන්න ඕනේ රවින්ද්‍යා කියලා. මට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ නම්බර එක විවෘතයි. ඒ විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. ලක්කඬ Facebook page එක සර්ච් කරන්න. සර්ච් කරලා ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මගේ ප්‍රනීෂාගේ ලස්සන ෆොටෝස් එක්ක දාලා තියෙන පෝස්ට් එක, අපේ වෝල් පෝස්ට් එක. ඒක ෂෙයා කරන ගමන් කමෙන්ට් එකක් දාන්න. ඔයා කැමති මොනවද අපිත් එක්ක කතා කරන්න කැමති ස්පෙෂල් දෙයක් තියෙනවා නේද? ඉතින් අද ආවා ආවා ප්‍රනේෂා මේ පැත්තට. එහෙනම් අපි මේ පැත්තෙන් පටන් ගමු. ප්‍රනේෂා මට වාඩි කියන්න ඕනේ. අපි චාට් එක පටන් ගන්න ලොකු කාලයක් නැහැ. හැබැයි චාට් එක පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් තිබුණ සින්දුවක් පළවෙනිට වැඩිච්ච සින්දු ගොඩේ තිබුණ සින්දක් තමයි ආවා
1: ආවා.
0: ඇත්තටම අපි වාඩි අපිව ඕවර් ද ෆෝන් කන්ටැක්ට් කරා වාඩි මතක නේද? ඉතින් එහෙම අපේ පටන් ගත්ත පළවෙනිම සින්දු ගොඩේ තිබුණ සින්දුවක් මගේ ෆේවරිට් හරිද? මේ සින්දුව ගැන කතා කරන්න ආවා ආවා ප්‍රනීෂාවා. තා කතා කරමු නේද? ඓ සිදු හලමු උද දහයයි විනාඩි දහතුනයි මේ වගේ ලස්සන සිදු ප්‍රනේශයෙන් ගොඩක් අහන වාඩ පුළුවන් දෙකටම සිකරාජාගෙනන්න රවින්දයි ප්‍රනිර්ෂයෙක්.

වසක්පුරා ජාතියක් විශ්වාසයට බෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලොවක් සනසන ඕ

0: නොමියන හඬ
1: ආරෙන්ගේ ජෝටි
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1

0: මමනන්දම් මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලංකාවේ හිට් වූ සින්දු දෙකක්.

0: උදේ 10යි විනාඩි 24යි මියුසික් ගරාජ් ශාග්නින වෙලාව. අද ඉන්නේ මං තනියම නෙවෙයි. අද මගේ පැත්තෙන් ඉන්නේ මාත් එක්ක ඉන්න ප්‍රනීෂා. ඔයාලා ආදරේ කරන ප්‍රනීෂා නේද? හරි. ඉතින් ප්‍රනීෂා, ඉතින් දැන් මං කතා කරනකම් බලාගෙන ඉන්නනේ.
1: ඔව්, ඔයා මොකක් හරි අහනකම් මං ඉන්නේ. අම්බෝ මොනා හිටන්නේ කියලා.
0: නෑ, මං අද ඔයාලට වැඩි බලක් දෙන්නේ නෑ. අපි දෙන අද normal එකේ කතා කරගෙන යන කට්ටිය අහන ප්‍රශ්න වලටත් උත්තර දීලා හිමින් සීඩ වැඩේ කරගෙන යන කිසිම රෂ් එකක් නෑ. ඔකේ. හරි ප්‍රනීෂා, දැන් මට කියන්නකෝ, ඔයාගේ චූටි කාලයක් හොරි වගේ කෙනෙක්ද? පොඩි කාලේ, තාමත් පොඩි තමයි. එතකොට චූටි කාලේ මොන වගේද තවත්?
1: තවත් පොඩි කාලේ මම ගොඩාක් දඟයි. ඒක දැනුත් දඟයි. ඉස්සර තවත් ගොඩක් දඟයි. හැම වෙලාවෙම ගුටි කනවා, ටීචර්ස් ලබනිනවා. හැම වෙලේම දඟ වැඩ කරන එක තමයි කරන්නේ ස්කූල් එකේ.
0: ඒතර ප්‍රනීෂා කියන්නේ දඟ ළමෙක්.
1: ඔව්, දඟ ළමෙක් ඔක්කොම දන්නවා ස්කූල් එකේ. දුවනවා, වැටෙනවා, හැමදාම මොකක් හරි කරගෙන එනවා ස්කූල් ගියාම. ඉතින් එහෙම තමයි.
0: ගම් පළාත ගැනත් කියනකෝ, දැන් ඒ පැත්තේ කොහොමද යනවද? දැන් මෙහි වැඩිපුර ඉන්නේ.
1: ගම බණ්ඩාරවල ලස්න ගමක්. හරි ආසයි. යුනාටි තින් දැන් වැඩ ටිකක් නිසා අපි මෙහෙට, ඒ කියන්නේ වයිස් එකෙන් පස්සේ අපි මෙහෙට shift වුණා. ඉතින් දැන් නිවාඩුවක් හම්බුනාම තමයි යන්නේ ඉඳලා හිටිලා. ඉතින් ගොඩක් මිස් කරනවා.
0: ගොඩක් මතක් වෙනා නේ පැත්ත. ඒ කියන්නේ මෙහි ක්ලයිමේට් එක, හේ ක්ලයිමේට් එක තමයි ගොඩක් වෙනස් නේ. එතකොට දැන් කොහොමත් මතක් වෙනා වැඩි ගම් පළාත දැන වැඩි, මෙහෙ රස්නි වැඩි නේද?
1: වැඩි. ඉතින් මෙහෙ අනිත් එක රෂ්, හරි බිසි ලයිෆ් එකක්. එහෙම නෙමෙයි. එහෙ හරි calm, හරි ලස්සන. අපේ ගෙදර ඉඳලා view එක ලස්සනයි. ඉතින් ඒක ඔක්කොම මිස් කරනවා යුනට. ඉන්න වෙනවා.
0: වෙනවා නේ, මොනා කරන්නේ? ජීවිත සමහර තැන්වල අපිට එනවනේ. කියන්නේ අපේ ජීවිතේ හොඳක් වෙන්නේම සමහර අමාරු තීරණනත් ගන්න නේද? ඒකගේ තමයි. හරි, දැන් මේ දවස්වල වැඩිපුරම කතා කරොත් මම එතුවාගේ මියුසික් ජර්නි එකේ මුලට යන්න. ඔයා රියැලිටි තරඟයකින් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. එතකොට ඔයා චූටි ළමයෙක්, දැන් තවමත් චූටි, තවමත් ඔයා චූටි ළමයෙක් දැක්කමත් එහෙම ඔයාගේ ඇඳුමෙන් දැක්කත් ඔයාගේ හැමදේම හරිම ලස්සනයි, මාර ලස්සනයි. හරිද? දැන් ඔයාව ඉන්ස්පයර් කරගෙන තමයි මම අද මේ විදිහට ආවෙත්. ඒකනේ
1: අපි දෙන්න පොඩ්ඩක් මැචින් අද
0: ග්‍රීන්නේ, ද ග්‍රීන් එකක් තියනවා නේ පොඩ්ඩක්. ඒ බලන්න අපිට ලයිව් එකක් යන තිබුණා. අපරාත් ප්‍රනීෂාව පෙන්වන්න තිබුණා. කමන්නේ අපි වීඩියෝස් දාන නිසා බලන්න කියන ෂෙයා කරන්න පුළුවන්.
1: බලන්න. එතකොට බලා ගන්න පුළුවන් අපි දෙන්න කොහොමද මැච් කරලා ලස්සනට ඇඳගෙන ඇවිල්ලා තින්නේ කියලා.
0: හරි ප්‍රනීෂා, මට කියන්න දැන් ඔයාගේ පළවෙනි සින්දු සබඳිනේ. ඒකෙන් තමයි ඔයා මියුසික් ජර්නි එක ඔයාගේ මම හිතන්නේ හරියට පටන් ගත්තේ. කට්ටිය හැමෝම ඔයාට ආස කරන්නේ. ඒ කියන්නේ ඔයාට ගත්තොත් එම හැම ස්ටයිල් එකක්ම ලස්සනට සින් කරන්න පුළුවන්. ඔයා ලස්සනට හැම එකක්ම සින් කරනවා. ඒතර සබඳිනේ එක කොහොමද හැදුනේ සහ ඒකත් එක්ක කොහොමද ඔයාගේ මියුසික් ජර්නි එක පටන් ගත්තේ කියලා මට කියන්න ඕනේ.
1: සබඳිනේ තමයි මම ජර්නි එකට එන්ටර් වෙන සින්දුව. මොකද අපේ කෝච් අබි එක මම පළවෙනිින්ම කරපු සින්දුව. ඉතින් ඒ සින්දුවේදී මට ගොඩාක් එක්ස්පීරියන්ස් හම්බුණා සින්දුවක් හැදෙන්නේ කොහොමද. මුලින් මියුසික් ප්‍රොඩක්ෂන් එක, වීඩියෝ ප්‍රොඩක්ෂන් එක, ඔය හැම දෙයක්ම ගැන හොඳ අයිඩියා එකක් මට ආවේ ඔය සබඳිනේ සොන්ග් ත්‍රූ. ඉතින් ගොඩක් සතුටුයි.
0: දැන් ඒක කළාත් ගොඩක් කලක්. ඊට පස්සේ දු කොච්චරක් කරාද ප්‍රනේෂ ඔයා ඔයාගෙම කියලා?
1: ඊට පස්සේ කෝච් එකම මම කලබරේෂන්ස් තුනක් කරා. සබඳිනේ උපන්දාසිට කියලා ලංකාවගෙන සින්දුවක් කරලා තිබ්බා. දැන් සමහර නම් කියලා අපි සින්දුවක් කරලා තිබ්බා, ක්ලාසිකල් සින්දුවක්. ඒකෙන් පස්සේ තමයි ආවායි ලිසනගේ ඔරිජිනල් ලක්.
0: ආවාවා සින්දුව ගත්තට පස්සේ ගොඩක් ස්පෙෂල් නේ ප්‍රනේෂ ඔයාගේ ඩාන්සින් ස්කිල් එක අපිට ඒකේ ලොකුවටම බලන්න පුළුවන්. දැන් ඩාන්සින් ගැන කතා කරොත් කොහොමද ඔයාගේ පැත්ත?
1: ඩාන්සින් ගැන දැන් මියුසික් ඩාන්සින් දෙකම මං චුටි කාලේ ඉඳලම ගොඩක් ආසාවෙන් කරපු දෙයක්. ඉතින් අම්මා දන්නවා මම කන්නඩි ඉස්සරහා ගිහිල්ලා මේ මයික් එකක් වගේ මොකක් හරි එකක් තියාගෙන නට සින්දු කියනවා චුටි කාලේ ඉඳලම. ඉතින් ඩාන්සින් දැන් ආසාවක් නිසා මම ಭರತනාට්‍යය මම කතක් දෙකම දැන් ඉගෙන ගන්නවා. මට ඕන වුණා ඒක පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න මට පුළුවන්ද කියලා. ඉතින් මං හිතනවා මට පුළුවන් කියලා. සර්ලා තමයි දන්නේ මං කොහොමද නටන්නේ කියලා. ආවාවායක හැබැයි වෙස්ටර්න් ස්ටයිල් එකක් නටලා තියෙන්නේ. ඒක මම කලින් නටලා තිබ්බට හරියට ට්‍රේන් වෙලා ඔක කරේ පළවෙනි පාර ආවාව මියුසික් වීඩියෝ එකේ.
0: ඔව්, ඒක ඉගෙනවට ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් නේ. මේ වගේ එකක් කරා කියලා කියන්නේ. එතකොට ආවාව තමයි ඔයා තනියම කරපු ෆස්ට්ම සොන්ග් එක. එහෙම නේද?
1: ඔව්, මගේ සොලෝ එක.
0: හරි. එතකොට මට ඒත් එක්කම කියනකො දැන් ආවාවා සින්දුවත් එහෙමයි. ඊට පස්සේ ආවාවා සින්දුව එක විදිහක්, ඊට පස්සේ මට දෙන ලෝබයි තව විදිහක්, සම්බන්ධනී තව විදිහක්. ඔය තුන අතරේ ඔයාට ගත්ත ඔය සින්දු ටික අතරේ ඔයාට ගත්තත් මොවාගේ ෆේවරිට් මොකද?
1: අමාරු ප්‍රශ්නයක් අහනවා, මට ඒකට උත්තර දෙන්න බෑ. මම සිංදු තුනටම ඇත්තටම ආසයි. සබන්දිනි වෙනම වයිබ් එකක් තියෙනවා. ඒකෙත් කතක් අපි මික්ස් කරලා ඩාන්ස් එකත් එක්ක මියුසික් වීඩියෝ එකටත් මං ආසයි. මෙලඩි එකටත් මං හරි ආසයි. ඒ සිංදුවට ගොඩක් ආසයි. ඊළඟට ආවාවා එක, ඒකත් යුනික් මෙලඩි එකක්. ඒකේ ඩාන්සින් ස්කිල්ස් පෙන්වන්න පුළුවන්. ඒකෙත් කොස්ටියුම්ස් මියුසික් වීඩියෝ ඔක්කොටම මං හරි ආසයි. ඒ හින්දා ඒ සිංදුවටත් ආසයි. ඊළඟට එනවා මට දෙන්න ලෝබයි එක. ඉතින් ගජන්ත අයියා එක්ක මට හම්බෙච්ච ඔපචුනිටි එක. ඒ සිංදුවේ මෙලඩි එකත් මාර්ම ලස්සනයි, ලිරික්ස් උත් මාර්ම ලස්සනයි, වීඩියෝ එකත් හොඳයි. ඉතින් මං ඒ සිංදුවටත් ආසයි.
0: ආසයි. ඔක්කොට මාසාර ගියසරේද කොත මම මේ ගජදුගෙන් ඔය ප්‍රශ්න අහලා ගජදු මට කියන ඊ ඔක්කොම මගේ දරුවා වගේලු.
1: මට ඉතින් ලොකු එක්ක අපි කියන්නේ ලොකු බොස් කියලා.
0: යාට ගජදුරුද?
1: ඔව්.
0: එහෙමද?
1: ලොකු බොස්.
0: ඒ චූටි උනාට ආවට පස්සේ මෙතනනේ බලද්දි එන චූටි ළමයි ගජදු කියලා කියන්නේ. පොඩ වයසින් වැඩි මල් උනාට අපිට වැඩි. ඇඟින් චූටිම චූටි ළමයි
1: ඉන්නවා ඇති. සමහර විටද?
0: අපි ගජදුරත් කතා කරමු. ගජදුත් අපි අද බලමු ගොඩක් ලයින් එකකින් හරි සම්බන්ධ කරගෙන ගෙනත් සිද්ධියක් කතා කරන්න.
1: බලමු අපි.
0: හරි. ඉතින් අපි සින්දුවක් අහලා එමු ප්‍රනේෂ. අපි ඊළඟට නම් සින්දුවක් කියන්න නෝ. දැන් කට්ටියක එක රික්වෙස්ට් මැසේජ් දාලා ඇති. මං තාම මැසේජස් බැලුවෙත් නෑ. මගේ රික්වෙස්ට් එක අදවා චැමිල් සොන් එකක් සින් කරන්න ඕන කියන එක. මගේ ආසාව.
1: ඔව්. ආස සින්දුවක් තිනවා කිව්වා. ඒක කියමු එහෙනම්.
0: ඒක කියමු. අපි සින්දුවක් අහලා එමු. දැන් ඊළඟට අපි අහන්න යන්නේ සතියට ගැලුත්ම සොන් එක. අලුත්ම කැන තින් සිතා කොමුටද මෙයාගේ අලුත්ම රිලීස් වෙච්ච සොන් එක. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. ලකඩමසේ ගරාජ් හග්නන වෙලාව 10:30.

0: මියසික් ගරාජ් ආග්නින වෙලාව 10යි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
4: batta meedu batta meedu batta meedu maneda maneda
0: even drive with chamit and chan

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනාගෙන වෙලාව 10යි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Casa.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණිදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරුගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරමහරගම.

0: हाँ सुनाई एक में मम्मी कल्पना करे मैं ओरिजिनल सॉन्ग है क्या हुआ देखिए කිසිම වෙනසක් නැහැ සහක් කටහක් නැහැ හරියම ලස්සන වොයිස් එකක් තියෙන දෙගිනේ කියලා අපි චුටි කැල්ලට මම බොහොම ආරෙන් ගෙන්න ගත්තා මෙයා හැබැයි මෙතනට අද පොඩි කට්ටක් කාලා ගෙන්න ගත්තේ හැබැයි දැන් ඉස්සෙල්ලා මම ඔයාලට කතා කරද්දී ඔයාලට මොකද හිතුණා ඔයාලට එන්න හිතුණද නැත්තම් ආලත් නැහැ මොකද්ද මේ කියලා කල්පනා කරාද
1: ඉස්සෙල්ලා ඔව් මම මුලින්ම කරේ ගජින්ද අයියගෙන් අහන එක අයියා වගේ ඉල්ල තියෙනවා මොකද්ද ප්‍රෝග්‍රෑම් එක එහෙමයි කියලා ඇසියා කිව්වා ඉන්ටර්වියු එකක් ගාව යන්න එහෙමයි කියලා
0: ආ ඒක දෙයි කිව්වද
1: ඔව් ඒක
0: කිව්ව දෙන්න කියලා
1: ඔව් එයා කිව්වා නැයි
0: බලන්න දැන් ගජිද මෙතන වැඩි කතාවක් කියලා තිබ්බනම් එහෙම දැන් මෙළම එන්නේ නැහැ හරි ගජිදත් ඇවිල්ලා ගොඩාක් දාපත් එක ඉතින් හොඳට කතා බහ කරලා ගියා දැන් ගජිදුගෙන් පස්සේ ආවේ හරියට මාසෙකට පස්සේ මට ආව ගෙන්න ගන්න පුළුවන් උනේ ඕකේ ප්‍රනේෂා දැන් මේ රාමුගට ගන්න දෙනද සබදිනේක කරද්දි වගේ ෆස්ට්ම මියුසික් සොන්ග් එක පළවගේ පළවෙනිම අත්දැකීම. මේක කොහොමද ප්‍රොඩක්ෂන් පැත්ත වලට කොහොමද දැනුනේ? ඒ ප්‍රොඩක්ෂන් එක යනකොට වට කොහොමද දැන් ඒවා වට අලුත් දේවල් මම දැන් ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. ඒක කොයි වගේ දැනුනේ?
1: ඔව් කෝච් අභි එක්ක මට පළවෙනිම ඒ ඉන්වයිට් එක ආපු ගමන් මට ඒක ලොකු සතුටක් වුණා and ඒක ලොකු ඔපචුනිටි එකක් මට. යාවල්ගේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලොකු සිංගල් කෙනෙක්. ඉතින් එයාත් එක්ක ඒ ඔපචුනිටි එක මට ඇත්තටම ලොකු දෙයක්. ඉතින් මං සතුටෙන් හා කියලා මං අපි වොයිස් කරන්නත් කියා ඉතින් වොයිස් කරන එකත් මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක සින්දුවක් මගේම කියලා වොයිස් කරන එක ඉතින් ඊට පස්සේ වීඩියෝ ෂූට් එක කරා අපි කොස්ටියුම්ස් කරා මේකප් ඇන් ජුවලරි ඔය වගේ ගොඩාක් දේවල් තිබ්බා මියුසික් වීඩියෝ එක ඇතුළත තියෙන ඕන දේවල් ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් මට ඒකෙන් පස්සේ මගේ ඔරිජිනල් එකට ඒක ගොඩක් යූස්ෆුල් වුණා ඒක හරියට ඕගනයිස් කරලා මැනේජ් කරලා කරගන්න ඉතින් yes
0: මේ අපිට කතා කරන්නේ එක්කෙනෙක් ඔයාව මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම අපිට ආදරෙන් කෝල් එකක් ගත්තා ප්‍රනේෂට ආදරේ කෙනෙක් රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි ප්‍රනේෂත් එක්කත් කතා කරා ඉතින් ඔයාලට පුළුවන් මෙබදිරි කතා කරන්න ප්‍රනේෂත් එක්ක කතා කරන්න ඕනි නම් අනිවාර්යයෙන්ම කෝල් එකක් හරි දෙන්න 07 03 93 5 93 7 අපේ නම්බර එක විවෘතයි මැසේජ් කරන්නත් ඔයාලට chance එකක් තියෙනවා අපි යනවනේ ප්‍රනේෂ අපිට කවුද මැසේජ් කරලා තියෙන්නේ කියලා බලන්න ඔයාලට ආදරේ කට්ටියත් මේ ගොඩේ ඉන්නවනේ දැන් මේ කට්ටිය මතක් කරන්න ආයිජි අනරේන පුසල්ලාව බීෆ් ජනපදයෙන් දැන් අපි වහගෙන ප්‍රනේෂටත් ආදරේ කියලා කියන බොහොම ස්තුතියි. ඒත් එක්කම හයි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා නමක් නෑ මං හිතන්නේ මෙයාගේ නම අමිල වෙන්න ඕනි නම නෑ. එයාවත් මතක් කරන ගුඩ් මෝර්නින් ලකන් අපිත් ඔය දෙනා වහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන ට්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩා ගුණසීල ඇතුලේ පවුල හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ. ඒත් එක්කම කඩේ නම් අපි වහගෙන ඉන්නවා කියලා කියන වැඩේ කරන ගමන් දරණියගල දුව දෙස්සිනී නෝනා වගේම ෂොප් එකේ ඉන්න හැමෝමත් දරණියගල හැමෝමත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා කියන ප්‍රනේෂවත් මතක් කරන්න කියලා කියන අපි දවස් 30 වහන්නේ ලක්හඬ කියලාත් කියන බොහොම ස්තුතියි ඔන්නවත් මතක් කරනවා ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට ඉතින් ඔන්න ඔය කට්ටියවත් එකතු කරගෙන අපි යන්න ඕනි ප්‍රනේෂ තව සින්දු ගොඩක් තියෙනවා අපිට අහන්න ඔයාගෙන තව සින්දු ගොඩක් තියෙනවා අහන්න දැන් අපි වහගෙන ඉන්නවා නම් ඔයා ඔයාලට පුළුවන් ප්‍රනේෂගේ සින්දුවක් රික්වෙස්ට් කරන්න අපි ප්‍රනේෂ මේ සින්දුව කියමුද ඇල්ලන ඕන සිද්ද ප්‍රනේෂට කියන්න පුළුවන් කියලා මම දන්නවා.
1: අම්මෝ. අමාරු සින්දුවක් එහෙම අහන්න. දන්න සින්දුවක් අහන්න.
0: මේ සිංහල කතා කරද්දි කොහොමද ඒක මේ හදාගත්තේ දැන් ප්‍රශ්නයක්
1: නැද්ද? මගේ සිංහල අවුල්ද?
0: දැන්
1: පොඩ්ඩක්
0: අවුලක් නැහැ නේද?
1: පොඩ්ඩක් පැටලෙනවා. ඒ කියන්නේ අර පටන් ගන්න ගලේම පොඩ්ඩක් පැටලෙනවා. එනවාගේ ෂේප්. දැන් හොඳයි වගේ.
0: මම අහගෙන ඔය එක තැනක කියන එක ඉන්ටර්වයුව එක කියලා තිබුණා මේ සිංහල ඔය ඉගෙන ගත්ත කියලා සබ්ජෙක්ට් එකක් විදියට.
1: මම ඕ ලෙවල් එකේ කරා සිංහල.
0: ඇයි එහෙම කරන්න තුන සිංහල වගේ එකක් ඉගෙන ගන්න තුන?
1: ඉස්සරහට මට ඕන වෙයි කියලා හිතුණා. මේ වගේ ඉන්ටර්වයුව එකකට ඇවිල්ලා නැත්තම් මට කතා කරන්න බැරි වෙයි. ඒ හින්දා ඉතින් ඒකත් එක්ක මම සිංහල ඉගෙන ගත්තා.
0: දැන් ගෙදර කතා කරන්නේ තමිල් වලින් ද
1: ඔක්කොම?
0: තමිල් වලින්.
1: එතකොට දැන් අපේ අම්මා බණිනා මට සමහර වෙලාවට දෙකම මික්ස් වෙලා තිනවා. සමහර ඇචින සිංහලේවත් මං දාලා කතා කරනවා. එතකොට අම්මා බලනවා මේ මොකද්ද මේ කතා කරන්නේ කියලා.
0: අම්මට තේරෙනවද හොඳට?
1: ඔව් අම්මට පොඩ්ඩක් තේරෙනවා.
0: ගෙදර ගොඳටම් පුළුවන් ඔයාලට එතකොට
1: සිංහලට. අපේ තාත්තට පුළුවන් හොඳට. ඉතින් තාත්තා හිටිය බණ්ඩාරවල මේ සුටි කාලේ ඉඳලා ඉතින් එහේ සිංහල කට්ටිය ගොඩක්
0: ඉන්නවනේ.
1: අපේ වටපිටාවේ ඉතින් හින්දා තාත්තට පුළුවන් හොඳටම.
0: ඊට පස්සේ වට.
1: ඔව් ඊට පස්සේ වට. අක්කටත් පුළුවන්.
0: ආ ෂේප් එකේ පුළුවන්.
1: මං තරම් බෑ ඉතින්.
0: කොහෙන් හරි අක්කගෙන කතා කරද්දි බලන්න නේද එන ගැම්ම? කොහොමද පොඩ්ඩක් ගියා පොඩ්ඩක්. ඊට මේට දාලා මට පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න තියනවා නන්නේ.
1: ඔව් ඉතින්

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලංකාවේ හිට්ම සිංදු දෙක.
0: You

0: ഒപ്പവേറ്റ്
1: അമതരവ്

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ කිහිපයක පමණක් අද වැසැති වන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක වැසි හටගත හැකි බවයි දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඌව පළාතේ සහ අම්පාර හා මඩකල්පුව දිස්ත්‍රික්වලද ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කලබුණ තත්ත්වයක් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඉරානය නැවතත් හෝමුස් සමුද්‍ර සද්දේ වසා තැබීමට පීවරගෙන තිබෙනවා. එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ නැවත දැනුම් දෙනතුරු බුදු මාර්ගයේ වසා තැබීමට කටයුතු කරන බවයි. සයිප්‍රස් ධජය සහිත නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයෙන් ගමන් කිරීමත් සමගින් ඉරානය ඊට වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. ඒ සමග ඇති වූ තත්ත්වය හේතුවෙනුයි මෙසේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට පීවරගෙන ඇත්තේ. ඇමරිකා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් කලාපයේ ඇති නව ඇමරිකානු කඳවුරු ඉලක්ක කරන බවත් ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ලක්නෞ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

11 විනාඩි 4යි මියුසික් රාජාගණනේ නිරවින්දයත් එක්ක අද මාත් එක්ක මේ පැත්තෙන් ඉන්න ප්‍රනිර්ෂා ත්‍යාගරාජා ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න ප්‍රනිර්ෂාත් එක්ක කතා කරන්න 07.03 93.5 93.7ට

0: එකලහයි විනාඩි 8යි වෙලාව. අපි දෙන ගලුත් පැයක් තමයි. අපි දෙන්නගේ අහන් ඉන්න කෙනාගේ 3 දෙනා ගලුත් පැයක් මේ පටන් ගන්න.
1: අහගෙන
0: ඉන්න කෙනා. හරි. ඉතින් දැන් මේ පැත්තෙන් අපි වැඩි ටික පටන් ගත්තා. ප්‍රනීෂ් අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ. දැන් ප්‍රනීෂ් දැන් චුට්ටකට කලින් කිව්වා මම පැය දෙකක් ඉන්නත් එපේ කියලා. කියද්දි පැයක් ඉවරයි.
1: ඉවරයි.
0: තව පැයකුත් නැහැ. මෙතන අවලක් නෑ, ෂේප් එකේ ඉන්න පුළුවන්.
1: කිසිම අවලක් නෑ.
0: හරි. මේ ප්‍රනිෂා, දැන් මේ වාගේ මේ දවස්වල ලොකුවටම හිට් සාංග එක තමයි මට දෙන්න ලෝපය. ඒ සින්දුව ගැන චුට්ටක් කතා කරමු. කොහොමද ඒක කලබ්‍රේට් උනේ, කොහොමද ඒකට ඉන්වයිට් කරේ, කොහොමද වැඩදි කොහොමද උනේ කියලා.
2: ගජින්තු අයියාව මට මුලින්ම හම්බුනේ ෆිල්ම් එකක සාංග එකක් කරන්න ගිහිල්ලා ස්ටුඩියෝ එකේදී. ඉතින් ඒකෙන් පස්සේ තමයි මට දෙන්න ලෝපය එක ඉන්වයිට් එක ආවේ. ඉතින් මම ගොඩක් පළවෙනි පාරම අහපු මෙලඩි එක අහපු පළවෙනි පාරම මට ඒක ඕකේ වුණා. හරිම ලස්සනයි මෙලඩි එක. ඉතින් එහෙම ගිහිල්ලා අපි ට්‍රැක් එක රෙකෝඩ් කරා, ඩමි එක දාගත්තා. ඊට පස්සේ ආයි දවසක් දාලා රෙකෝඩින් එකකුත් අපි කරා. ඒ වුණාට ඒක සෙට් උනේ නැහැ. අපි ඩමි එකම තමයි රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ওই කට්ටිය ඔක්කොම අහලා ඉන්නේ මට දෙන ලොබයි සොන් එකේ ඩමි වර්ෂන් එක.
0: ඒක නෙනේ බලන්න එදා ගජදත් කෝ කතාව. ඒ කියන්නේ අපි කොච්චර කරත් අපිට ඩමි එකේ ෆීලිං එක තිබුණ නැහැ.
2: තිබුණේ.
0: ඒ නිසා අපි ඩමි එකම තමයි ගත්ත කියලා. දැන් ඒත් එක්කම මේ දැන් ওই සින්දුවේ වචන තේරනවාද ප්‍රනිෂා හොඳට?
2: ඔව් ආපෝ රෙකෝඩ් කරන්න යද්දි ගජින්දායියා වචනේ වචනේ තේරුම කියලා මේ ෆීල් එක ඕනේ, ලව් එක ඕනේ, එහෙම කියලා කියලා තමයි රෙකෝඩ් කරේ.
0: ෆයිනල් රෙකෝඩින් ක වීඩියෝ එක ඔක්කොම දැක්කට පස්සේ මොකද හිතුනේ?
2: මට වීඩියෝ එක දැක්කයින් පස්සේ ඒක හරි අමුතු කලයක ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඒකේ තියෙන ස්ටෝරි ලයින් එක හරි ලස්සනයි. ගජින්දු අයියා අඬනවත් එක්ක යාළුවෝ හොඳට ඇක්ට් කරන්න
0: පුළුවන්.
2: අපේ අම්මත් මමයි තමයි මේ වීඩියෝ එක බැලුවේ. එතකොට අම්මා කියනවා වාව් ගජින්දුට රඟපාන්නත් පුළුවන්නේ ලස්සනයි එහෙම කියලා. ඉතින් අන්තිම කැල්ලේ දාන්න ඔයත් ඉන්නවා කියලා අපි බැලුවා. හරිම ලස්සනයි. මම හිතනවා ඒකට කට්ටිය ගොඩක් කැමති වුණා කියලා.
0: අනිවාර්යයෙන්ම ගොඩක් අය දැන් මේ දවස්වල පිස්සෙන් වගේ අහන සින්දුවක් නේ තාමත් දැන් රිලීස් වෙනත් මාස කීයක් තුනක් හතර.
2: ඔව්
0: ඒ වගේ වෙනවනේ. එතකොට දැන් ගොඩාක් මිලියන්ස් ගණන් වියුස් ගියා, සැහැණ අය ඔකට TikToks කරා. එහෙම ඉතින් ගොඩාක් කට්ටිය ආදරය කරපු සින්දුවක් මං හිතන්නේ. හැබැයි දැන් සමහර තැන්වල මේ ඒවායක කියනවා කියලා දන්නේ නැහැ කියලා හිතුණා මට සමහර ලාවට කට්ටිය. එකපාර ගජදූණි මතක් වෙන
2: ගොඩක් සින්දුවක්.
0: ඔව් ඊට පස්සේ මේ ඒත් මම ඔයාගේ ෆේවරිට් නිසා කොහොමඩත් මං ඒ සින්දුවට මායර මාස අපි ෂූටි කැලා කියමුද සින්දුවේ.
2: ඕකේ. ඔයා වෙනුවෙන් මට වෙන්න ලෝබයි.
0: ඕකේ.

0: මම දන්නේ ප්‍රනේෂ වඩ් බ්ලෙසින් එකක් වගේ සමහර දේවල් අපේ ජීවිතවලට හම්බෙන්නේ නේ වාගේ වොයිස් එකක් තනේ වගේ ඔයාට ලැබිච්ච බ්ලෙසින් එකක් කියලා මම විශ්වාස කරනවා පර්සනලි. අනිත් මාරම ලස්සනයි. මේ මට දෙන ලව් බයි සොංග් එක අහද්දි ඔයාට මොකද තුනේ ඉස්සල්ලාම් ෆස්ට් ටයිම්
1: අහපු ගමන් අනිත් පැත්තට අයියට කෝල් එකක් ගත්තා. අයිය ඇත්තටම මාරම ලස්සනයි, ඉන්ඩියන් ටච් එකකුත් තියෙනවා. මං හරි ආසයි මේකට සිං කරන්න කියලා. ගොඩක් සතුටුයි.
0: එතකොට දැන් ඔයා ගත්තට පස්සේ දැන් මට දෙන්න ලෝබයි සබඳිනි. එතකොට ආවා මේ වගේ දැන් එක එක ජාතිය සින්දු ගොඩක් කරලා තියෙන දෛලඟට එන සින්දු මොන වගේද
1: කියන්න ඕනේද?
0: එපානේ, අපි ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තියෙනවා. මට ඕනේ ඒ සින්දු සොංග් එක රිලීස් වෙච්ච ගමන් දැන් අපි මියුසික් ගරාජ් එකේ අපේ ප්ලේලිස්ට් එකට ඇඩ් කරගන්න ඕනේ
1: අනිවාර්යෙන්.
0: එතකොට ඉතින් අහන් ඇහුවනම් ඇති අහන කට්ටියනේ. ඒකනේ වෙන්න ඕනේ
1: අනිවාර්යෙන්. ඒකට කට්ටිය සජෙස්ට් කරන්න මට, ඒ කියන්නේ ඔයාලා, ඒ කියන්නේ කට්ටිය කැමති දෙයක් තියෙනවා ඇතිනේ මගේ වොයිස් එකෙන් මේක හොඳයි කියලා. හැම දැනටත් ගොඩක් රික්වෙස්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් කට්ටිය රික්වෙස්ට් කරන්න අපි ඒක කරමු.
0: ඩැමිල් සොංග් එකක් කියන කල්පනාවක් නැද්ද? ෆුල්ම ඩැමිල් එකක්
1: අපි කරමු.
0: හරි, අපි තව ටැමිල් සොංග් එකක් අහන්න නැතුව තව සින්දු මගේ රික්වෙස්ට් එකක් උත්තින අපි බලමු. තව මැසේජස් කොහොමද තියෙන්නේ කියලා ටිකක් සලකා බලලා අපි බලමු. දැන් අපි යන්න හදන්නේ ගජදුත් එක ප්‍රනේෂ කියපු ආදරණීයම සොංග් එක අහන්න.
1: මට දෙන්න
0: ලෝබයි නුඹ වෙන කාටවත්. දැන් මට ආව දෙන්න ලෝබි ඉතලා තින්නේ යවන්න
1: ආවිදලා
0: තියෙනවා අපේ ගෙදරයන් අද. ඉතින් අද ප්‍රනේෂත් එක්ක අපි මේ කතා කරන ගමන් ඉන්නේ 11 විනාඩි 13යි. ලස්සන ගෑල්ලමෙක් මං ඉස්සරහා වාඩිලා ඉන්නවා. මාත් ඉන්නේ ආඩම්බරේ. ඒ තරම් මේ ළමයා දක්ෂයි. හරිම සතුටුයි. තව කතා කරමු තව වෙලා තියෙනවා. මේ සින්දු අහලෙමු මේ ප්‍රනේෂත් එක්ක. අපේ ගජිඳු කියපු ලස්සනම ලස්සන සොංග් එක මට දෙන්න ලෝබයි.

ඔබට ප්‍රේෂයකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂයකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වෙළඳනිය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: Beat, if it's a mix winner.

0: ඇහේ දොර ගඟේ බලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: රවුඩි බේබි කියනවා.
1: රවුඩි බේබි මේ දැන් ඔය සාමාන්‍යයෙන් වැඩිපුරම කැමති ඉංග්‍රීසි sorry සිංහල songs වලටද තමිල් වලටද වැඩිපුර?
0: බෑ බෑ උත්තර දෙන්න බෑ.
1: ඒක බෑ මේ බෑ
0: හැම බෑ. ඒක කාලෙකට එක එකේවා. ඉතින්
1: ඔව් ඔක්කොටම කැමති.
0: ඔව් ඔක්කොටම කැමති.
1: දැන් dance කරන්න පුළුවන්.
0: ඒකනේ කියන්නේ අර music කියන්නේ අර විශ්ව භාෂා
1: භාෂාව.
0: දැක්කනේ මං සිංහල දන්නවා. සිංහල දන්නවා.
1: යේ.
0: ඒ වචනේ මේ ළඟදි මං ඉගෙන ගත්තේ විශ්ව භාෂාව කියන එක.
1: හරි ලස්සනයිනේ. තේරුමක් තේරෙනවද?
0: ඔව් විශ්ව භාෂාව කියන්නේ අර භාෂාවක් නෑ කියන එක නෙමෙයි.
1: හැමෝටම තේරෙන දෙයක් වගේ.
0: ඉතින් අපි හින්දි අහනවා, මලයාලම්
1: අහනවා. තේරෙන්නේ නැතරත් අපි සහනවනේ මේ සින්දුවේ.
0: අන්න ඒ වගේ.
1: හරි. දැන් ඒත් එක මම කැමති දැන් අපි දැන් දැන් ඕන්නෑ කතා කරේ නෑ මේ ගැන. අපි දැන් දැන් ඉන්නක මම කතා කරන ගමන් කතා කරා. වැඩිපුරම කැමති dance වලටද music වලටද?
0: අන්න ඒක ඒකටත් මට හරි
1: උත්තරයක්
0: දෙන්න. හැබැයි ඉතින් චුට්ටක් ඔව් මේ දවස් ටිකේ ඇත්තටම dancing පැත්තට පොඩ්ඩක් මම යනවා වැඩි කියලා මට හිතෙනවා. මොකද හැම වෙලේම නටනවා ගෙදරට වෙලා. අපි අම්මා වණිනවා මොකද මේ හැම වෙලේම නටන්නේ කියලා. හැබැයි මට ඉස්සරහට එහෙම අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ මං ආසයි ආයේ රියැලිටි එකකට යන්න, මගේ dancing talent එක පෙන්නන්න. ඉතින් මම දන්නේ නැහැ මට පුළුවන් වෙයිද කියලා. ඒනට මම හිතනවා පුළුවන් කියලා.
1: පුළුවන් පුළුවන් පුළුවන්. දැන් නම් ඉතින් ඔයාලට ආදරය කරන අය කොහොමත් ඉන්නවා. 아무තේ මහන්සි වෙන්න දෙයක් නැහැ. තව දෙයක් මට දැනගන්න ඕනි ප්‍රනේෂා, මේ ඔයා ඔයාගේ ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස කවද්ද? රියැලිටි එක දිනපු දවසද?
0: දවසින් දවස ඉතින් ඒක
1: වෙනස්
0: වෙනවා. සමහර වෙලාවට මට චොක්ලට් එකක් අරන් දීපු දවසක් වෙන්න පුළුවන් කවුරු හරි. ඉතින් ඔයාට පුළුවන් මට
1: චොක්ලට් එකක් අරන් දෙන්න.
0: ඒක තමයි මම කියන්න හදන්නේ. ඔයාට තේරෙනවා කියලා මම හිතනවා.
1: හරිද?
0: ඒ වගේ දෙයක් අරන් දුන්න නම් පොඩි සතුට වැඩි වෙනවා. ඉතින් ඔයාට ඔයා කැමති නම් මාව
1: සතුට කරන්න. චොක්ලට් එකකින් පුළුවන් සතුට කරන්න.
0: මොනවා
1: වගේ චොක්ලට්ද වැඩිපුර කැමති? ඕන එකක්
0: අර ඕන එකක් චොක්ලට් කියලා ඔයා දුන්නා නම් මං කනවා.
1: ඕනේ බලන්න බලන්න. ඕකේ ඕකේ. හරි. මේ මන් දැන් ඔයාගෙන් පොඩි සෙග්මන්ට් එකකට යන්න හදනේ. පොඩි ප්‍රශ්න මං දෙකක් අහනවා. ඔයාට පුළුවන් ඒ දෙකෙන් එකක් තේරුම් ගන්න. ඕකේ. හරිද? ඔයාල් රෙඩිද?
0: Yes.
1: ඕකේ. කළුද සුදුද? White or black? දෙකින් එකක් තෝරගන්න.
0: Black.
1: Black. චොක්ලට්ද අයිස්ක්‍රීම්ද?
0: චොක්ලට්.
1: චොක්ලට්. එතකොට උදේ හරණ එකද ලේසි නැත්නම් රෑට කලින් නිදා ගන්න එකද ලේසි? එතකොට ෆෝන් එක එක්ක ඉන්නද කැමති නැත්නම් ෆෝන් එක නැතුව දැන් ඔයා ඩාන්සින් වුණා හරි සිංගින් හරි එහෙම කරන එකද වැඩිපුර?
0: දෙකටම කැමති යන්නේ. එකක් කියන්න බෑනේ.
1: දෙකටම කැමති. ඔව් එකක් තරණ එකක් එකක් කොහමද?
0: හරි එහෙනම් ෆෝන් එක නැතුව කියලා කියමුකෝ.
1: ඕකේ. සින්දු කියන්නේ කැමති සිංදු අහන්නද වැඩිපුර කැමති
0: අහන්න?
1: සීරියස්ලි මේ දසල මොනවද වැඩිපුර අහන්න සිංදු?
0: මේ ටිකේ නී කවිදෙගලා කියලා තමයි සිංදු අහනවා. තව මායාවක් කියලා දනිත්තයි යගි
1: සිංදු මායාවක්
0: ඒක අහනවා. ශ්වේත සඳේ අහනවා.
1: ඔව්
0: එහෙම බැලුවම අහනවා. ඔය වගේ සෙට් එකක්ම තියෙනවා. ගොඩක්
1: එහෙම බැලුවම එක තමයි වැඩිපුර.
0: Yes yes.
1: කාන්චනාගේ song එක ඇහුවේ නැද්ද දැන් අලුත්ම එක?
0: ළඟදී ඔව් මම ඒකත් ඇහුවා. හරි අමුතු vibe එකේ තියෙන video එක and
1: හැමදේම. ඒ වගේ අමුතු vibe එකේ දෙයක් කරන්න කැමති නැහැ. ඒ වගේ chance එකක්
0: ආවොත්. ඔව් මට ගොඩාක් අය suggest කරා එහෙම අර සිංහල music touch එකත් එක්ක තියෙන සින්දුවක් කරන්න කියලා. මම ගොඩක් ඉතින් මේ වගේ වටත් ආසයි. බලමු ඉස්සරහට මේ opportunity එකක් ආවොත් කරමු.
1: කරනවා අනිවාර්යයෙන්ම නේ. වාට බලංගනේ වාට මොනවදනේ කරන්න බැරි මෙතන.
0: අනේ thank you.
1: හරි අපි ළඟ සින්දු අහන්න ලෑස්ති වෙන. අපි ඉඳන් ළඟට select කරගත්තේ අර මං කියෝ වගේ කිරිකෝඩු ආලුත්ම song එක කාංචනා අනුරාධිගි. අපි මේකත් අහලා කතා කරමු. අපි අත් එක්ක අද ඉන්නේ ප්‍රනේෂා ත්‍යාගරාජා. වාට බලමු මේ පැත්තට එන්න මට message කරන්න. message කරන්න. 0 7 0 3 9 3 5 9 3 7

0: 11 විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ඒ නියමයි හරිම ලස්සනයි නීර ෆිල්ම් එකේ සොන් එකක් ඉතින් අපි අද චාට් එකේ තියෙන ප්‍රනේෂා නීර යසස්ගේ සින්දුව මම හිතුවා ඒක මේකත් එක්කම ප්ලේ කරන්න ඕනි කියලා. ආ ලස්සනයි. ආයිති ලස්සන ලස්සන කියන දෙයක් නැහැ බොරුවට. බොරුවට නෙමෙයි ඇත්තටම මම ගොඩක් පරක් කියවනේ. ඒක ටූ මච්. අපි මේ සින්දුව අහලා තව සුට්ටු වෙලාවක් තියෙන කතා කරන්න මේ පැත්තට මැසේජ් එකක් දාන්න තවර chance එකක් තියෙනවා. 0703 93 93 5 93 7ට.

0: 11 විනාඩි 52 වෙලාව. තව පොඩි වෙලාවයි තියෙනවා. තව පොඩි වෙලාවකින් මේ අපි දෙන්නගේ අවසාන විනාඩි කීපෙම යන්නේ ප්‍රණීත. හරි, එහෙනම් මට යන්න කලින් තව ලස්සන සින්දුවක් කියන්න ඕන. කියන්න.
1: යන්න කලින් ඔයාගේ රික්වෙස්ට් එක අපි කියමුනේ.
0: ඕකේ.
1: සාමි.
0: ඕකේ.

0: வந்தரசாமே மன்மதசாமே போகிறசாமே. ඉතින් අහපු ගාටිය ඔක්කොටම ප්‍රෝග්‍රෑම් එක අහපු ගාටියටත් ස්තුති. ආදරේ හැමෝටම.
1: හැමෝටම මමත් ගොඩාක් ආදරේ. කෝල් එකක් අරගෙන මට කතා කරාට පස්සේ ඔයා හැම පොඩක් මම හැම වෙලා අයහා එන්නම් කියලා කිව්වා. ඉතින් මම සතුටුයි. Thank you so much පැටියෝ. ඔයා ගොඩාක් ටැලන්ටඩ් ළමයෙක්. කෝට් ජීවිතේ ඉස්සරහට යන තව ගොඩාක් දේවල් තියෙනවා. තව ගොඩාක් දේවල් ඉස්සරහට කරගන්න තියෙනවා. ඒ කරන හැම දෙයක්ම හිතනවටත් වැඩි සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම wish කරනවා. මම ඔයාට හරි ආදරේ. මම හිතන මම මේ පය දෙකිට මම වට සැහැන්න ආදරේ වෙලා ඉවරයි. මේක ලත්තේ මයි අපේ. හරි ආදරේ.
2: ගොඩක්
1: හරි. එහෙනම් ඉතින් ඔයාලට සද මම මේ විදිහට ඇඳගෙන ආවේ ස්පෙෂලි. ඉතින් thank you so much patio. thank you අපිත් එක දෙක තුනට ලක්කඩට පැත්තට ආවට thank you. මම හිතන්නේ first time ලක්කඩට ආවනේ. first time ITN එකට ආලා තිබුණා ලක්කඩට ආපු first time. ඉතින් thank you thank you thank you thank you thank you. ආදරේ. එහෙනම් අපි දෙන ගිහින් එන්නම්. ආයිත් ලබන සතිය මම එනවා ප්‍රනේෂ නැති වුණාට. ප්‍රනේෂ අන්තිම වතාවට ලක්කඩ අහගෙන ඉන්න ඔයාට කියන්න දෙයකට මහන්න මගේ සින්දු වේ පොඩක් කියන්න ඉතින්.
0: ඔව් කට්ටියම අනිවාර්යෙන් දිගටම අහන්න සින්දු ටික ඔයාලගේ suggestions දැන් මට සිංහල කියවන්න පුළුවන් ඉඳ මං කමෙන්ට්ස් කියවනවා. ඔයාලට හිතෙන දේවල් ඔක්කොම කමෙන්ට් එකේ දාන්න. මං කියවලා ඉස්සරහට සින්දු ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. විනෝද අයියව ආදරෙන් මතක් කරනවා. එයා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් එයාවත් මතක් කරන ගමන්
1: අපි යන්නේ. අපි දෙන්න යන්නයි හදන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ආදරෙන් අපි අහගෙන හිටියට. ගින් එන්න සතුටින් පරිස්සමෙන් ඉනා වෙලා ඉන්න ඕනි. ආදරේ කියන්නේ
0: bye bye adre
1: ayenna kyan
0: ayenna
1: gingenna adre pal satrin padisumen ina welaina ayenna pranishawat ekagena man yana aith mangena labana satiye man ravinda.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: ගෙවුණු දින 10 ඩෙංගු රෝගීන් 11700ක්. ඩෙංගු මරණ මෙහෙයුම් රට පුරා අඛණ්ඩවම. රට තුල ගොඩනැගෙන ආගමික සහජීවනය ගැන ඇමති විජිත කතා කරයි. සමුපකාරය හරහා වීබිලදී ගන්න රජයේ සැලසුමක්. වියට්නාමේ සංචාරක බෝට්ටුවක් පෙරළෙයි 15ක් මරුට. අර්ජන්ටිනාව පාපද ලෝක කුසලාඩී අවසන් පූර්ව වටයට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 60,000ක් වා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 47ක්. ගත වූ දින 10 තුල පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකයේ සඳහන් කළේ. ඒ සමග වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,143ක් දක්වා ඉහළ ගියා. දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව පසුගිය අටවරදා රෝගීන් 1300ක්, නවවනදා රෝගීන් 1030ක් සහ දහවනදා රෝගීන් 1079 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාපද 175ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. මේ අතර සිසුන් රසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගියදා තාවකාලික වසා තැබුණු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය පිරිසිදු කිරීමේ විශේෂ බෙහෙවුමක් ක්‍රියාත්මක වුණා. ඒ යුද හමුදාවේ සහ ඩාවික හමුදාවේ සහයෝගයෙන් විශ්වවිද්‍යාලයේ ලේකාධිකාරී ආචාර්ය චානී බුල්ගොඩ මහත්මිය සඳහන් කළේ හෙට දිනේදී යළි විශ්වවිද්‍යාලයේ වෘත්ති කිරීමට කටයුතු කරන බවයි.
2: 13 වනදා සිට තමයි නැවත වතාවක් විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු ආරම්භ කරන්න තීරණය කරලා තිබුණේ. ඒ වගේම අපි දැන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නේවාසිකාගාරවලට කැඳවලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ජනාධිපති ලේකම් කාර්යාලයත්, ක්‍රින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, කොළඹ මහනගර සභාවත් එක් වෙලා අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ලොකු ශක්තියක් වෙමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්
1: බොරෙල්ලේ සෞඛ්‍ය වරිල්ධාරී වෛද්‍ය දම්බිකා අධිකාරි වත්තගේ මහතාද අදහස් දැක්වුවා.
3: මේ විශ්වවිද්‍යාල ඊට පස්සේ තමන්ගේ බස් නැවතුම්පල, දුම්රිය ස්ථානය වගේ පොදු ස්ථාන සියල්ල අයිතිකාරයෝ අපි අපිම තමයි. ඒ නිසා ප්‍රජාව විදිහට අපි හැමදෙනාම විශේෂයෙන් මේ පිළිබඳව දරුවන්ටත් විශාල වගකීමක් තියෙනවා. තමන් අධ්‍යාපනය කරන ස්ථානය අවට සහ පරිසරය පිරිසිදුව තියාගන්න, ඒ වගේම ඒ ස්ථානවල මදුරු කීටයන් බෝවි සිටින ස්ථාන හඳුනාගත්තොත් ඒ පරිපාලනය දැනුවත් කරලා ඒ වෙලෙම ඒ සඳහා ක්‍රියාමාර්ග ගත්තොත් ඉදිරියේදී මේ වගේ අධ්‍යාපන ආයතන පිට තාවකාලිකව හරි වසා දැමීමේ අවශ්‍යතාවයක් නැති වෙයි.
1: මේ අතර ඩෙංගු අධිවසංගතය පාලනය කිරීම සඳහා රට පුරා විශේෂ බෙහෙවුම් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේද ඩෙංගු ව්‍යාප්තිය ඉහළ අධි අවදානමක් පවතිනවා. නොරෙලි දිස්ත්‍රික්කයේ රෝහල් රසකත් ඩෙංගු රෝගය වැළඳුණු පිරිසක් ප්‍රතිකාර ලබා සිට බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවල රැකියාව ලිඩිත වූවන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. රජයේ වෛද්‍යධාරීගේ සංගමේ නව නිලධාරී මණ්ඩලය සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතා අතර හමුවක් පැවැත්වුණා. එහිදී නව නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක්කිරීමටයි අමාත්‍යවරයා කටයුතු කළේ. නියුච අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සිදු කරන සැලසුම් සහගත වැඩපිළිවෙලට රජයේ වෛද්‍යධාරීගේ සංගමේ සහය අපේක්ෂා කරන බවයි නලින්ද ජතිස්ස මහතා එහිදී කියා සිටියේ. ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා එම සංගමේ සකස් කළ යෝජනාවලියක්ද අමාත්‍යවරයා වෙත භාර දුන්නා. ගොවි ජනතාවගේ වී අසුරු මිලදී ගැනීමේ වැඩපිළිවෙල සමුපකාරය හරහා සිදු කිරීමට රජය සැලසුම් කරමින් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පවසනවා. ඒ තුළින් වී මිලදී ගැනීමේ ඒකාධිකාරිය වැළැක්විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
4: ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට සමුපකාරයේ ගොඩනැගීම සඳහා අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ටික අරගෙන ඉන්නේ. මං හිතන්නේ ගොවියගේ ප්‍රශ්නයක් තියෙනවා, අපි දන්නවා මේ දවස්වල බිමේ යම් සටනක් තියෙනවා. ඒ සටනට එකම උත්තරය තියෙන්නේ සමුපකාරයේ සතුව. මම දන්නේ මේ සැරේ මම දන්නා තරමින් කොළොන්නර දිස්ත්‍රික්කයේට බී වේලීමේ උපකරණ නැත්නම් යන්ත්‍ර පහක් හෝ හතරක් අපි දෙන්න සූදානම්ක් තියෙනවා. මේ වෙනකොට අපේ උඩ සාකච්ඡාවක් තියෙනවා ප්‍රධාන සම්පකාර සමිතිය 4-5 තෝරගෙන ඒ ඇයට වී මිලදී ගැනීමට සහ වී වේලන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්න. මොකද මේක කළු කඩේට ගියපු යුගයක තමයි අපි මේක ගන්නෙ. ඒ නිසා අපි මේ අවුරුදු 4-5 ඇතුළතදී ඉදිරි කාලය තුල මොකද අපේ ආණ්ඩුවේ වයස අවුරුදු 5ක් නෙමෙයි. මේක අවුරුදු 25ක් 30ක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වැඩක් අරන් යනවා අනිවාර්යයෙන්. ඒ නිසා අපි හැමෝම එකට අත්දැල් දැමගෙන මේ සමුපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය අපේ පැත්තෙන් අපි දෙන්නම්. ඔබේ පැත්තෙන් අපිට පේනවා ඒ ධෛර්යයේ ශක්තිය තියෙනවා. විශාල තරුණ පිරිසක් සමුපකාරය වෙනුවෙන් එකතු වෙමින් තියෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ සමුපකාරයේ ගොඩනගමු.
1: 104 වන ජාත්‍යන්තර සමුපකාර දින ක්‍රීඩාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. එහි ප්‍රධාන ආරාධ්‍ය ලෙස එක්වෙමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා වී මිලදී ගැනීමේ දවසැලසුම් පිළිබඳව මෙම අදහස් පළ කළේ. දිට්ව සිලිකුඩාට් වෙන් විනාශ වූ බණම්පිටිය ප්‍රදේශයේ දිවස 10ක් යළිදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ නියෝජා බාතිටී බිසරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මනම්පිටිය සර්වෝදය ගම්බානේ සහ මගන්තුට ප්‍රදේශවලයි මෙම නිවාසිදි කෙරෙන්නේ. මේ අතර දිට්වා සුලිකුනාටුවෙන් විනාශ වූ දිබුලගල ප්‍රාදේශවල එකම් කොට්ටාසේ නිවාස 138ක් සඳහාද වඳි ලබා දීම සිදු කෙරුණා. වර්තමානයේදී අපේ රටේ ආගමික සහජීවනය ඉතා බැලවින් ශක්තිමත්ව ඉදිරියට යන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ හේතුවෙන් සියලු ජනතාවට නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
0: මේ වර්තමාන කාලය තුළ අපේ රටේ ආගමික සහජීවනය ඉතාම මැනවින් ශක්තිමත් ඉස්සරහට යන අපි අතීතයේ විවිධ අත්දැකීම් වලට මුහුණ දුන්නා. අද ජාතික සමගිය ආගමික සහජීවනය තුළින් අපි එක රටක පුරවැසියෝ විදිහට ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ ආගමික කටයුතු වල නිදහසේ නිරන්තරයෙන් ඒ ආගමික කටයුතු වල නිරන්තරයෙන් ඕනෑම කෙනෙකුට ඒ නිදහස ඒ අයිතිය අද ලබා දීලා තියෙනවා. තමන් අදහන ආගම, තමන් විශ්වාස කරන ආගම, ඒ ආගම ඇදහිමේ අයිතිය, ඒ නිදහස අද සියලු පුරවැසියන්ට තියෙනවා. ඒක අපි සියලු දෙනාගේම සුද්ධ වූ අයිතියක්. ඒ වගේම රජයක් විදිහට ආණ්ඩුක ව්‍යවස්ථාවේ නමයෙන් වදන්ති ඉතා පැහැදිලිව අපි බැඳිලා ඉන්න අපේ වගකීමක් විදිහට මේ බෞද්ධ ආගම ආරක්ෂා කරලා පෝෂණය කරලා ඉදිරියට ගෙනියන. ඒ වගේම අපි ආකාරයෙන් ඉටු කරනවා.
1: අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල උඩුගබ ශ්‍රී මහ බෝධිරාජ පෙරහැර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. පෙරහැර මෙවර පැවැත්ුණේ 50 වරටයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. අනතුරු අවම කර ගැනීම පොලිසිය රාජකාරියක් පමණක් නොව සියලු ප්‍රජාවගේ වගකීමක් බව උප පොලිස් පරීක්ෂක දයල් කාර්යවසම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්.
5: සමස්තයක් හැටියට බලනකොට මේ වෙනකොට අනතුරු 1390කින් 1463ක් මිය ගිහිලා තියෙනවා මේ අවුරුද්දේ මේ වෙනකොට. අපි විශේෂයෙන්ම පාසලකට ගිහිල්ලා අපි මුලින්ම රථවාහන සංදර්ශනය තමයි ඉදිරිපත්. එතකොට මේ දරුවගේ මනසට අපි දෙනවා මහාමාර්ගයේ කරන වැරදි මොනවද කියලා ඉස්සල්ලා අපි පෙන්වනවා. එතකොට මේ වැරදි නිවැරදිව හදාගෙන ජීවිතේ යහමකට ගන්න කොහොමද කියන එක දෙවනුව අපි කරලා පෙන්වනවා. කියන්නේ උපාංග 9කින් වගේ මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. පාරේ පයින් ඇවිදීම, පාර හරහා මාරුවීම, ආරක්ෂාවක් තියෙන තැනකින් පාරමාරු වෙන හැටි, ආරක්ෂාවක් නැති තැනකින් පාරමාරු වෙන හැටි, ඉතින් ඒ වගේ දේවල් කරනවා. එතකොට වාහනයකින් බැහැලා පෙලක් අය වාහනේ ඉස්සරහෙන් පාරමාරු වෙනවා, වාහනේ පිටිපස්සෙන් පාරව. ඒව අපි සජීවීව අපේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අපි ඉතින් ඒ වගේම තමයි තවත් වෙලාවකට අපේ නිලධාරීන් තුවාලත් ලබන මේ කරන්න ගිහිල්ලා. මොකද වාහන දෙකක් අස්සෙන් තමයි හැම වෙලාවෙම රිංගල මේ වැඩසටහන කරන්නේ. මොකද අපි ළමයාගේ ඔළුවට ඒක හරියටම දෙන්න ඕනේ. ඉතින් මං හිතන හැටියට මේ රත් වාහන සංදර්ශනයේ දේශනයකට වඩා හරි වැදගත්. මොකද ඒගොල්ලන්ට තේරෙනවා රඟපාලා පෙන්වන මේ අනතුරු වලින් කොහොමද ඒගොල්ලෝ ගැලවෙන්න ඕනේ කොයි විදිහටද ඒගොල්ලෝ මාර්ගය ආරක්ෂා කරගන්න ඕනේ කියන එක තේරෙනවා මොකද මේ පණිවිඩය දරුවන්ට දුන්නාම මේක ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩිහිටියන්ට ගෙනිහිල්ලා කියා දෙනවා අඩු ගාන හෙල්මට් එක දාන හැටි හරි කියා දෙනවා මොකද ඇව්වත් අපි සියල්ල උගන්වනවා උඩාම දරුවෙකුට උනත් තමන්ගේ ඔළුව කියන එක අපි ආරක්ෂා කරගත්තේ අනික ගොඩක් අය හෙල්මට් එක දාන්න හරියට දන්නේ නැහැ ගොඩක් අය මේ බෙල්ලට දාන මේ බෙල්ල බෙල්ලට පටිය හිර වෙන විදිය නමුත් ඒක නිකට පටිය නිකටට හරියට දාගෙන ඉන්නේ ඉතින් ඒව අපි ගොඩක් දුරට දැනුවත් කරනවා මහාමාර්ගයේ හෙල්මට් එක දැම්මේ පොලිසියෙන් බේරෙන්න වගේ තමයි ගොඩක් අය හෙල්මට් එක දාන්නේ නමුත් ආරක්ෂිත හිස්සසුමක් කියන්නේ SLS 517 කියන හෙල්මට් එක තමයි ආරක්ෂක හිස්සසුම තමයි අපි පාවිච්චි කරන්න ඕනේ
1: වැඩිදුරටත් අදහස් දක්වූ පොලිස් පරීක්ෂක දයල්කාරීව සම්මහතා.
5: ඉත විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින බස් රථයේ දුරන්ට මාර්ගය පිළිබඳ හොඳ අවබෝධයකි. අනික කාලගුණ විපර්යාසයන් වෙනස් වෙනවා. හිත පැටිය මේදුම වැස්ස ඒ වගේ වෙලාවෙදී වාහන එලවන්න ඕනේ කොයි ආකාරයකද කියන එක රියදුරන් අපි දැනුවත් කරන රත්වහන මූලස්ථානයේ. පාසල් වලට බස් රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ මේ සියල්ලගෙම ළමයි එක්කරගෙන එනවා. මේ එක්කරගෙන එනකොට රියදුරන් බලන්නේ කොහොම හරි මේ ඉස්කෝලටත් ළමයා දාන්න ඕනේ, තව ඉස්කෝලටකට ළමයා දාන්න ඕනේ. එතකොට ඒගොල්ලොන්ට දරුවෝ ගැන විශේෂ සැලකිල්ලක් නෙමෙයි ඒගොල්ලන්ට උනේ ඒගොල්ලෝ හතමාර වෙන්න ඉස්සලා කොහොම හරි දරුවෝ ටික බස්ස ගන්න එක තමයි ඔළුවේ තියෙන්නේ. දරුවන්ගේ වැඩිහිටියන්ටත් මම කියන්නේ විශේෂයෙන්ම දරුවා අඩු ගාන විනාඩි 10කට කලින්වත් ලෑස්ති කරලා අපි තියන්න ඕනේ. ඒ වෙනකොට බීමත් නඩු aran තියෙනවා 63893ක්. ඒ වගේම 10048ක් අපි aran තියෙනවා මත් ද්‍රව්‍ය පාවිච්චි කරපු කට්ටිය. අලුතෙන් මැෂින් එකක් ඇවිල්ලා තියෙන මේ කේට පරීක්ෂාව පිළිබඳව. විනාඩි 3ක් දෙනවා කටේ තියාගන්න. ඊට පස්සේ ඒ කේටය මේක පැටලුණාට පස්සේ අපි මේ මැෂින් එකට මෙහෙම කරපුවාම මේ යටින් තියෙන ටිකේ ඉන්ඩිකේට් වෙනවා එයා මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. අපි මේකෙන් පරීක්ෂා කරලා බලලා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරාට පස්සේ අපිට ඉක්මනින්ම ඒ සම්බන්ධව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ලොකු මාධ්‍ය ආවරණයක් ඇති වුණා ලංකාව පුරා. අපි ඉදිරියේදී මේක බිඳුව දක්වා බස්ස ගන්න තමයි අපි එකම බලාපොරොත්තුව. ඉතින් ඒක නිසා විශේෂ වැඩසටහනක් ඇටියට මම දකින මේ ටේක් කෑ මගොතට සුරකිම වැඩසටහන. අපි ගේනවා ඉල්ලලා සිටින ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අනුතරක් වුණාට පස්සේ හප්පා පලා යන්න එපා. ඒ ලෙඩට මොකද්ද උනේ කියන එක බලන්න කියලා ඉල්ලීමක්
1: කරනවා. වියට්නාමයේදී සංචාරකයන් රගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචාරකයන් රගෙන යාමෙන් සිටි අධිවේගී බෝට්ටුවකුයි අනතුරට ලක් වෙත්තේ. ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 15 දෙනා අතරට ඉන්දීය ජාතිකයන් දයත්. දකුණු වියට්නාමයේ හොන්වේ රෝඩ් ඩගොයි දූපතසලදී මෙම අනතුරු සිදුව ඇති බවටයි බලධාරීන් සඳහන් කරන්නේ. බෝට්ටු අනතුරට ලක්වන අවස්ථාවේ ඉන්දීය සංචාරකයන් 32 දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 4 දෙනෙකු එහි ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති 2026 පාපදු ලෝක කුස්ලාඩී අවසන් පූර්ව වටේ සඳහා සුසුකම් ලබා ගැනීමට අර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම ගෝල 3-1 ලෙස පරාජයට පත් කරමින් එම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන තිබීම හේතුවෙන් තවත් අමතර කාලයක් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ අනුව අමතර කාලයේදී ජයග්‍රහණය තම සතු කර ගැනීමට අර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමගයි ඔවුන් ලබන 16 වනදා එංගලන්තයට එරෙහි පැවැත්වෙන අවසන් පූර්ව වටේ සඳහා ක්‍රීඩා කිරීමට සුසුකම් ලබා ගත්තේ. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල ගෙවුණු දින 10 ඩෙංගු රෝගීන් 11,700ක් ඩෙංගු මඩින බෙහෙවුම් රටපුරා අඛණ්ඩවම රටතුල ගොඩනැගෙන ආගමික සහජීවනය ගැන ඇමති විජිත කතා කරයි. සමුපකාරය හරහා වී මිලදී කඩ රජයේ සැලසුමක්. වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළේ 15ක් මරුට. අර්ජන්ටිනාව පාපදු ලෝක කුස්ලාඩී අවසන් පූර්ව වටේට. මිලද ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
1: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
8: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පෙළගැස්ම
9: අයිබන් ප්‍රිය ක්‍රඩාලොලි හිතවතුනි, ක්‍රඩාපිටිය උණුසු මාර්ගන අදත් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුළින් ඔබ හමුවට එන්නේ. අද අපි මුලින්ම කතාබා කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වාසන්තයේ ආරම්භ වීමට තව දින පහක වගේ කාලයක් ඉතුරු වෙලා තිබෙන්නේ. එල්පීඎල් තරගාවලිය, ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවා ජූලි මාසේ 17 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 17 වෙනිදා පළමු තරගය පසුගිය වසරේදී ජයග්‍රහණය කළ ජැප්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. තරග පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, SSC ක්‍රීඩාංගණයේ පල්ලෙකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වීමටයි කටයුතු සූදානම් වෙමින් තිබෙන්නේ. කොලම්බෝ කැප්ස්, ඒ වගේම ගෝල් ටයිටන්ස්, කැන්ඩි රොයල්, දඹුල්ල සික්සර්ස්, ජැප්නා කිංග්ස් තමයි මෙවර තරඟාවලියට එකතු වී සිටින කණ්ඩායම් පහ. විශේෂත්වය තමයි මෙවර විදේශීය දක්ෂ ක්‍රීඩකයන් රැසක් තරඟාවලියට එකතු වී සිටිනවා. ඒ අතරින් ඇලෙක්ස් හේල් ඉංගලන්ත කණ්ඩායම නියෝජනය කරනවා, රාහුමුල්ලා ගුර්බාස් අෆ්ගනිස්තාන් කණ්ඩායම නියෝජනය කරන්නේ, ඉමාඩ් වාසීම් පාකිස්තාන් කණ්ඩායම නියෝජනය කරනවා, ඒ වගේම ෆැබ් ඩූ ප්ලේසිස් දකුණු ආප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා, ඒ වගේම රෝමන් පාවෙල් බඩරින්ද කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයා මෙවර විදේශීය ක්‍රීඩකයන් අතරේ ප්‍රධානතම ගන්නවා. තවත් විදේශීය ක්‍රීඩකයන් රැසක් මේ තරඟාවලිය නියෝජනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, දිනේෂ් චාන්දිමාල්, දාසුන් ශානක, බානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, චාමි කරුණාරත්න, ප්‍රමෝද්, ඒ වගේම දුෂ්මන්ත චමීර, ජනිත් ලියනගේ, කුසල් චනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, වනිදු හසරංග, මේ වගේ ප්‍රවීණයන් රැසක් LPL තරඟාවලිය නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා. ආරම්භක තරඟය 17 වෙනිදා පැවැත්වෙන්නේ කොළඹදී. සමාරම්භක උත්සවය වෙනුවෙන් ද්‍රෝණයානා සංදර්ශනය පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය සඳහන් කර තිබෙනවා. ද්‍රෝණයානා 500ක් පමණ ගුණට රන්වා සමාරම්භක උත්සවයේ හැඩ කරන්න බලාපොරොත්තුකුත් තියෙනවා. එනිසා අපි ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලින්ට එන්න LPL තරඟාවලිය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව. ඊළඟට අපි අවධානය යොමු කරන සූදානම් අද දවසේදී ශ්‍රී ලංකාව සහ ඉන්දිය කණ්ඩායම අතර 19-15 පැවති ක්‍රිකට් තරගාවලිය පසුගියදා හම්බන්තොටදී පැවතුණා. 2-1 ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් තරගාවලිය ජයග්‍රහණය කර ගැනීමට සමත් වුණා. පළමු තරගයේ ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරනවා, දෙවැනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම, තුන්වැනි තරගයේ තාමත්ම තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ අනුව 2-1 ලෙස යොවුන් ක්‍රීඩකයන් තරගාවලිය ජයග්‍රහණය කළා. මේ යොවුන් කණ්ඩායමේ තරග දෙකක් තියෙනවා. සිවුදින තරග දෙකක් ඉදිරියේදී. ඒ තමයි ජූලි 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණේ, ජූලි 20 සහ 23 වෙනිදා දක්වා තවත් තරගයක් ගාල්ලේදීම පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. ඒ තමයි යොවුන් තරගාවලිය පිළිබඳව අපි ඔබට තොරතුරු වාර්තා කළේ. ඊළඟ අපේ අවධානය ඉන්දියා ජාතික කණ්ඩායම අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ 2025 2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් විදිහට තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. තරග දෙකකින් සමන්විතයි. පළමු තරගය අගෝස්තු 15 සිට පැවැත්වෙනවා ගාල්ලේදී. දෙවැනි තරගය අගෝස්තු 23 සිට SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ අපේ ක්‍රිකට් පිළිබඳව කතා බහ කරා. දැන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසානයේට ක්‍රමක්‍රමයෙන් ලන් වෙමින් තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. අපි දැක්කා අවසන් පූර්ව වටේ සුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වෙනවා. බෙල්ජියම කණ්ඩායම පරාජයට පත් කරමින් ස්පාඤ්ඤ මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් පැවති තරගයේ 30 මිනිත්තුවේදී තමයි ස්පාඤ්ඤ කණ්ඩායම තමන්ගේ පැත්තට තරගය හරවගත්තේ. තිවුණු තරගයක් දුන්න බෙල්ජියම කණ්ඩායමත් 41 මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරගත්ත. ඒ අනුව පළමු අර්ධයේ ගෝල 1-1 ලෙස සමතාත්වයේ තිබුණා. දෙවැනි අර්ධයේදී ස්පාඤ්ඤ කණ්ඩායම තමන් තිවුණු ලෙස ගෝලයක් වාර්තා කරමින් ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් වුණා. ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායම අවසන් පූර්ව වටේ තැන වෙන් කරගන්න සමත් වුණා. ඒ තමයි මේ සතියේ උණුසුමුණු ක්‍රීඩා ප්‍රවෘත්ති. අපි ලබන සතියේ හමු වෙනවා මෙවැනිම ක්‍රීඩා තොරතුරු රැසකින්. එතෙක් ඔබට සුවදායි සතියන්තයක්. මම සමීර කාර්යවසම්.
8: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරි තිබුණේ අයියා සීනි වෙඩනේ මුකු තතපය විඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu
1: Sama Anugrahaya
6: Mama nanda marama relax
7: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: 12 විනාඩි 36
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: දවල් 12 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුල මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. රිදම්, වයිබ්, බීට් එකට මික්ස් වෙනවා.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: අනුරාගතේ පුල් මිසරමනි
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
3: මහිතව ගිහිල්ලත් ඇති කිය අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදෙන් තරහ කරගන්න දැන්
2: සමරය
3: අය මොකද
4: තරහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ
3: තොට තියෙන රුදා මොකද්ද
4: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
3: හැලි වඳුරා ඉස්සලා ගහනවා පොළවේ
2: සතියේ දිනවල රාත්‍රී 9:00 ITN බලන්න සමරය

0: පසක්පුරා ජාතියක් විශ්වාසයට බෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යාළුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: නව ඩාවික හමුදාපති ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අනුරාධපුර පූජා භූමියට පැමිණ ආගමික වතාවත් නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගත් ඩාවික හමුදාපතිවරයා අනතුරුව රුවන්වැලි සෑ චෛත්‍ය වැඳ පුදා ගැනීමටයි කටයුතු කළේ. ඒ මහතා රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඉතල වැටන වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදක සුහද පිළිසඳරකද නිරත වුණා. නාවික හමුදාපතිවරයා සමග නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඉරානය ඇමරිකාවට අනතුරක් වීමක් නිකුත් කර තිබෙනවා. ඒ ඒකපාර්ශ්ව වී ගිවිසුම් වල යුගය අවසන් වී ඇති බවත් ලබා දී ඇති පොරොන්දු ඉටු කළ යුතු බවත් සඳහන් කරමින් එසේ නොවුනහොත් බරපතල වන්දියක් යැවීමට සිදුවනු ඇති බවයි ඉරානය ප්‍රකාශ කර තිබෙන්නේ. ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡාවල ඉරාන පාර්ශ්වයෙන් පෙළේ සිටි ප්‍රධාන සාකච්ඡාකරු වන මොහමඩ් බග ගාලිබාෆ් සිය නිල එක්ස් කිනු විශ්නහනක් තම්මෙන් අනතුරු ඇගවීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇමරිකාව සමග අවබෝධතා ගිවිසුමේ පස්වනි වගන්තියේ ඡායාරූපයක්ද ඔහු සිය අනතුරු ඇගවීම සමග පළ කර තිබෙනවා. මිරග ලක්හන ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பிரதிபலிக்கிறது.
1: ප්‍රාසංගික වේදිකාව තුළ රජකළ පෙරලිකාරයෝ
2: දවල් 12යි තියට ගී රශ්මි
3: විශාරද ශානි වයිචන්තයි.

0: Roshan. Roshan ඉන්නවද? ඔව්. Roshan. ඔබගේ සංගීත කණ්ඩායම තාම අනමිභවණීයයි. තාම හොඳින් මට සංගීතයේ සැපෙව්වා. බොහොම ස්තුතියි කණ්ඩායමට. Flashback. ඔබගෙන් සමුගෙන යන්න අවසරයි. බොහොම ස්තුතියි.
1: එකයි විනාඩි 22යි වෙලාව.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ලකාණ්ඩ රේඩියෝ ITN.
8: ලකාණ්ඩ ජී රශ්මි. Are you ready?

0: කොහොමද හවස හැමල් එකයි විනාඩි 23ක් වෙනකොට ලකන ගිරශ්මි සතියන්තේ වුණ අපි අරගෙන ඉනවා ඉරිද දවස අද හැමෝටම අහන්න පුළුවන් ලස්සන සෙෂන් ටිකක් අරගෙන වෙලා තියෙනවා ගිරශ්මි ඉතින් ප්‍රසංග වේදිකාවට ආදරය කරන ඔයාලට උන හවස හතර වෙනකන් එක දිගට ලස්සන ප්‍රසංග වේදිකාවේ සෙෂන් සහන්න පුළුවන් අපේ නිෂ්පාදක WB රෝහණ ඇතුළු අපේ කණ්ඩායම එකතු වෙලා උන මේ සතියේ ගිරශ්මි ලස්සන සෙෂන් ටිකක් අරගෙන වෙලා තියෙන බව කියන්න තමයි මම ඔයාලට ආවේ. ඒ අතරේ ඔයාගේ මෙසේජ් එක තියන්න ප්‍රසංග වේදිකාවට ආදරය කරන ඔයාගේ ලස්සන සින්දු අහන්න මේ පැතරේ ඉන්න 0.7.3.93.5.93.7 හදට දැනෙන හදවතට දැනෙන ලස්සන ප්‍රසංග අහන්න පුළුවන් නම් ලංකාවේ අවුරුදු 19ක ඉතිහාසයක් තියෙන ප්‍රසංග වේදිකාවේ රිද්මය ලකන ගිරශ්මි සතියක මේ විදිහට ඔයා ළඟට අපි අරගෙන එනකොට හවස හතරට කලින් ඔයාගේ මෙසේජ් එක අපිට තියන්න ප්‍රසංග වේදිකාවට ආදරය කරන ඔයාටයි මේ ආරාධනය.
1: සුසාන් ෆ්ලෑෂ්බැක් රහට බාචි.

0: එල බලමු එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: போசுதி போசுதி.
1: වෙලාවල මේකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

පැටයාලුවනේ දෙකට තියෙන තව විනාඩි 20කටවත් අඩු කාලයක් ඉතින් ඒ අතරේ ලංකාවේ ප්‍රසංග වේදිකාවට ආදරය කරන ලංකාවේ වගේම පිටරට ඉන්න යාළුවෝ ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ ප්‍රසංග වේදිකාවේ අපූර්ව රිද්මය ලකන ගීරශ්මියත් එක්ක වික්‍රමසිංහපුර ජයවඩනගම ඕපල් පැෂන් එකේ ඕපල් ඉංජිනේරින් ආයතනේ අපේ යාළුවෝ ටිකක් ඉන්නවා ඒ කට්ටියව එකතු කරගන්න ඕනේ නිරේෂ් ඉන්නවා එතකොට රොමේෂ් ඉන්නවා ජානක රවීන්ද්‍ර අමිල ඕපල් ඉංජිනේරකේ කට්ටියම අහගෙන ඉන්නවා කියලා ඔන්න අපිට අපේ කණ්ඩායම කියනවා. ඉතින් හැමදාම හරි සද්දෙට ලක්කන ගිරශ්මිය අහගෙන ඉන්න සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ලක්කන ගිරශ්මියට. ඒ වගේමයි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න මතක තියාගෙන මතක් කරන්න කියන සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉදලා අපිට මෙසේජ් එකක් දාලා දිනවා. සරච්චන්ද්‍රවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ඉහළ ඔට්ටු කුලමේ තරිඳු රුක්ෂා නුනෝයවත් අපි ගී රශ්මී ඊළඟ සෙෂන් එකට එකතු කරගන්නවා. අයි අපිත් අහනවා අපවත් එකතු කරගන්න දුව අංජලි පුතා හසරල් මම නිරේෂා කැන්ඩි වලින් අදරයි ලක්හඬට කියලායි නිරේෂා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. වැඩේ ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක හැමදාමගේ අද සද්දට වැඩ කරගවන් අපි අහගෙන ඉන්නේ සින්දුවක් දෙනවද බඩුවන් හේනේ සුරංගි සින්දු අහන්න එකතු කරගන්නවා හසුබන් අජිත් කිත්සිරි ලොකු පුතා තරේඳු රුක්ෂාන් සහ ලකනහන් ලක්වාසි සිළු දිනාම එකතු කරගන්නවා කියලා අයියා කියන්නේ. රයිට් එහෙමනම් තව යාළුවෝ ගොඩක් ඉන්නවා බලාගෙන මැසේජ් දාන්න අනිවාර්යෙන්ම 0703935937ට රයිට් නිලන්ති මත්තෙකුඩින් අපිට SMS එකක් දාලා තියෙනවා ප්‍රසංගයට එකතු කරගන්න කියලා. KDA සමරසිංහ සමග පොලිස් සිළු දිනාව එකතු කරගන්න කියලා KDA සමරසිංහගේ මැසේජ් එකක් අපිට දාලා දෙනවා. සුබ දවසක් මාවත් එකතු කරගන්න කියලා කෑගල්ල මීදෙනිය ගමේ උපනන්දත් අපිට SMS එකක් දාලා තියෙනවා. රයිට් ලංකාව වගේම ලෝකෙ කොහේ හිටියත් ඔයාගේ මැසේජ් එක අපිට එවන්න. අපි අනිවාර්යෙන්ම ඔයාව ප්‍රසංගයට එකතු කරගන්න ප්‍රසංග වේදිකාවේ අවුරුදු ගානක ආදරයේ පිරිච්ච තැන තමයි ලක්හඬ ගී රශ්මිය. අපි යමු ඉක්මනටම සෙෂන් එකට.

0: එකයි නරි 53 වෙලා.
1: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ලුකයා මාරේ වෙඩනේ ඌනේ දොක්කිකිවානේ මඩ මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවනේ
1: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handabe 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu
1: sama anugrahaya
4: marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekumanna adumama tanna 01177 579 579
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ හරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ලොවක් සනසන

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: 95.5 আৰু 99.7 লাখান্ড রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্ড
1: বেলাව පස්වරු දෙකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: දිට්ව සුලිකුණාටුවෙන් විනාශ වූ මඩම්පෙටිය ප්‍රදේශයේ දිවස 10ක් යළි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒඩියෝ චාමාද TV සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මනම්පිටියේ සර්වෝදය ගම්බානේ සහ මගන්තුට ප්‍රදේශවලයි මෙම නිවාසයේදි කෙරෙන්නේ. මේ අතර දිත්වා සුලිකුණාටුවෙන් විනාශ වූ දෙබුලාකිලි ප්‍රදේශවල එකම් කොට්ටාසේ නිවාස 138ක් සඳහාද වඳි ලබා දීම සිදු කෙරුණා. ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමත් සමග ඇමරිකාව යළි ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. තෙහෙරාන් නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි ඇමරිකාව සඳහන් කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ නෞකා වෙත ඉරානයේ ප්‍රහාර එල්ල කිරීම ඊට හේතු වී තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තමයිති බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. මෙම සතිය තුළදී ඇමරිකාව ඉරානයට තුන් වතාවක් පහර දීමට කටයුතු කර තිබෙනවා. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු තුනට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලක්කම දීරෝෂ්ටි
1: එපා කියන්න ගයන්නමේ ෆ්ලෑෂ්බැක් එක මිලින්ද සඳරුවන්
2: ජයවා හක්මන සත්‍යයක් ඕනේ සත්‍යද රයිට් අපි කියමු ඔබ ආයේ

0: Right. Thank you. හොඳ අත්පොලසන්න ආදයක් දෙන්නකො හැමෝම සතර.
1: Thank you very much.
0: Right අපි කියමු මේ සින්දුව තමයි සීතල හාදුවකේ. අපි කියමු.

0: Thank you very much. Aye, namaskar. Namaskar. Abhi hamde ham.
1: Khala phaulak puruka. Manjula diluk shivat adre madakaran akka. Atu gal pura apera dunno. Tharun nehane. Milindra de muda apudia.
0: Thank you. Thank you. Thank you very much. Thank you.
2: දෙකයි විනාඩි 19යි වෙලාව.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: ரைட், දෙකයි විනාඩි 21යි 21යි වෙලාව. මේ ලක්කන ගීරශ්මිය අහගෙන ඉන්න යාළුවෝ රට වටේම වගේම ලංකාවේ හතර දිබ්බාගේ වගේම ප්‍රසංග වේදිකාවට ආදරය කරන, ලක්කනට ආදරය කරන තවත් ගොඩක් අය ලංකාවෙන් පිටේ ඉඳන් අපි වහගෙන ඉන්න. සමහර වෙලාවට ඒගොල්ලන්ට මැසේජ් එකක් දාන්න වෙලාවක් නැහැ, ඒ තරමට වැඩ. වෙහෙස මහන්සි වෙලා කොච්චර වෙහෙස මහන්සි තිබ්බත් වෙහෙස මහන්සිය නිවා ගන්න ලංකාවේ ඉඳලා මේ කටහඬ ඇහෙනකොට, ලක්කඩේ හඬ ඇහෙනකොට, ලක්කඩේ සින්දුවක් ඇහෙනකොට ඒගොල්ලන්ගේ මහන්සිය ඒක නිවිලා යනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා අපිට. ඉතින් ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉන්න www.lakhandaradio.lk අහගෙන ඉන්න අපේ යාළුවෝ ටික අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මං අනිවාර්යෙන් යාළුවෝ ටික ඉක්මනට එකතු කරගෙන ඉන්නම්. මට මැසේජ් කරලා තිබ්බා නිෂු මැලේසියාවේ ඉඳලා නිසංසලා. ඉතින් නිෂු අපි එකතු කරගන්නවා මුලින්ම ඔන්න. මැලේසියාවේ ඉඳලා නිෂු, ලංකාවේ පවුල හැමෝමයි, නිෂුගේ යාළුවෝ ඔක්කොමයි, මැලේසියාවේ ඉන්න හැමෝමයි අපි එකතු කරගන්නවා. එහෙනම් ඔන්න නිෂු, ඔයාව එකතු කරගත්ත ඇහුණා නේද? රයිට්. ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තියෙන අලව්වේ සුභාෂිනි සහ ප්‍රභාෂි, ලස්සන සින්දු සෙට් එකක් ඕනේ කියලා ගම්පහ රත්නසිරි පතිරාජ, යක්කල ප්‍රියන්ත හෙටියාරච්චි, මාතලේ කුමාරි එරමුදුගොල්ල, රදාවඩුනේ ගාමිණී වීරසිංහ, පළවෙල නයනි, මාතර කින්ස්විද සිල්වා, මොංහිනේ වසන්ත කුමාර, හෙට්ටිතාන්ත්‍ර එල්පිටිය සමන් ගල්ගේ ඉන්නවා කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. රයිට්. ඒ වගේම ලක්කඩ ගීරශ්මි ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩා ඇතුළු පවුලේ සියලු දෙනා ඉන්නවාත් කියලා දාලා තියෙනවා. ඒ වගේම ඩුබායි වලින් නිෂු මැලේසියාවෙන් කතා කරා, ඩුබායි වලින් අපිට කතා කරලා තියෙනවා චලිත රත්නායක, වයිෆ් නිසංසලා, දුවලා දෙන්න ගයත්මි, සිහෙලි එකතු කරගන්න නංගි ශාමලි, රොක්කන් සිටි ඇපරල් දෙල්ගහ ගමුවෙන් සෙට් එකම ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දුනා. ඒ වගේම උරුබොක්කේ ටිකට් කවුන්ටරේ සද්දට මහනෝ බණ්ඩාර තවදුක සින්දුව පුළුවන් නම් දෙන්න කියලා දෙනවා. අනිවාර්යෙන් අපි සෙෂන් එකක තිබ්බොත් බලමු. ඔක දැන් ඔහොම කියනකොට ඉස්සලහා සෙෂන් එකට අපේ WP රෝහණ, අපේ නිෂ්පාදකතුමා අනිවාර්යෙන් බණ්ඩාරතාවුදු මහත්තයාගේ සෙෂන් එකකුත් ඉස්සරහට දායි. රයිට්. ඔන්න අපිත් ආව ලක්කඩ ගීරශ්මීට අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. සුමිත් මහත්තයා, දුව සියාරා, පුතා දිල්, සමන්ත මල්ලි, චතුරංග මල්ලි, මගේ නංගි දිලුම් නම දිලානි තමයි මෙසේජ් එක එවන්නේ. ඇල්ලගාවේ ආයේ මඩහපොළ මැල්සිරිපුර ඉඳලා අය අපිත් සද්දෙනම ලක්කඩ අහගෙන ඉන්නේ. මම කෑගල්ල හෙට්ටිමුල්ලේ ලංකාපුර ගරාජ් එකෙන් ලස්සන සින්දුවක් දෙන්න බොස් ඉරේෂ් විශේෂයෙන් එකතු කර ගන්නවා කියලා තියෙනවා. බුද්ධික බණ්ඩාර නේද? බුද්ධික තමයි එහෙම මැසේජ් එක දාලා දෙනවා. අපි ඉතින් නම හොයාගෙන කියන්න ඕනේ නේ. අපි අදත් ගිරශ්මි අහගෙන ඉන්නේ. තාත්තා ගිරශ්මි සින්දු වලට රිද්මෙට ඇන ගහනවා කියලා තියෙනවා බලාගෙන. අපි කුස්සිය හදනවා ලස්සන සින්දුවක් දෙන්න. අම්මා නිල්මිනි, තාත්තා චින්තක, මල්ලි දිමෙන්, ලොකු මාමා චාමර, සිය චන්ද්‍රසේන බාපා, චන්ද්‍රසේන බාප්පා හොඳේ, සිය විජේසේන, ලිහන්සි තමයි මේ මැසේජ් එක කිව්වේ. වීදියේ බණ්ඩාර මාවතේ බුලත් කඩේ ඉඳලා තමයි ඒගොල්ලෝ මැසේජ් කරන්නේ. මම ඉන්නවෝ කියලා යටියන්තොට සීපෝන් ජනපදයේ චතුනි නේත්‍ර අපිට මැසේජ් එකක් දාලා තිනු. රයි චතුනි, අපි ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම ඉජි අනුර පුස්සල්ලාව BF ජනපදයේ ඉඳලා තොන්න මැසේජ් කරලා තියෙනවා. රයිට්. යාළුවෝ ගොඩක් එකතු කරගත්තා. හරි, තවත් යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා. ඉන්න තවත් ඉන්නවා. මාවත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනු. මං හැමදාම අහනවා ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන්. ගිය දවස් ටික පොඩ්ඩක් බිසි වුණා. මගේ අම්මා 2009 සීලානන්ද ඕලෙවල් වෙච්ච එකේ යාළු හැමෝමයි, පවුල හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. බුලත් කොහොපිටියේ අහිංසා තමයි එහෙම කියන්නේ. රයිට්. අහිංසාගේ මැසේජ් එකත් ඔන්න අපි කියෙව්වා. ඊට පස්සේ ගෙවින් ඩේවිස්, එතකොට සුරංග, ජිංගල්, රුක්මාල්, ඩේමියන්, නුවන්, නිරෝ, ක්ලෙමන්ට්, රවි, ඉසුරු, ප්‍රියනාත්, උදේ කුමාර, ඒ කට්ටියත් ඉන්නවා කියලා ක්‍රේසි ජී මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්. ඒ කට්ටියම එකතු කරගෙන අපි ඊළඟ සෙෂන් එක අහලා ඊට පස්සේ කතා කරමු. ඒ අතර ඔයාගේ මැසේජ් එක තියන්න 0703 93 5 93 7
1: මේ ෆ්ලෑෂ්බැක් එක රුක්මන් අසිත

0: කොසත්තේ
1: රයිට් බොහොම ස්තුතියි ඉතින් හැමදාම වෙනසක් කරොත් ෆ්ලෑෂ්බැක් එක මම හිතනවා මම මේ ස්ටේජ් එකට ආපහු යන්න ඕනේ කියලා මම හිතනවා අපි ආමු ඉස්සර

0: ජයන් ජය වේවා.
1: දෙකයි විනාඩි 39 යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්ෂණ මොඩින් ඒසල්
1: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්
6: පටි දෙන්නක සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා
7: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා
6: කැමති වුණා අකමැති වුණා මේ දරු දෙන්නේ මනුස්සයට අයිති මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලි ගෙවල් ගන්න යනවාට මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්තා කොහොමඩක් කැමති වෙන්නේ
1: අසන්දිමිත
8: උදේ මේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ ඈ දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද
9: ඔනේ අම්මේ ශාරුකාන්ගේ කොණ්ඩේ කපනවා මම වවනවා
10: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: දෙකයි විනාඩි 43 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: பிரசங்க வேதிக்காவின் சஜீவி அத்யகீப லக்ஹண்டு கீரஷ்மி.
1: ඇස ගැටුණු වෙලාවේ කියන්නේ ඔයා ඔයාගේ වතුර ටික ඔයා බොන්න ගන්න වතුර ටික සමානට ඔහේ විසික් කරන නාන්න ගන්නකොට බැඩිපුර පැය දෙක තුන නානෝ. එහෙම නෙවෙයි අපේ යුතුයකමක් කියලා හිතාගෙන අපේ රටේ වටින කියන වතුර ටික ඔයා සල්ලි ගෙවලා වෙන්න පුළුවන් පාවිච්චි කරන්න. නමුත් අපේ වටින වතුර ටික අපි පරිස්සම් කරගන්න ඕනේ ඉස්සරහට. රත්තරන් වලට තද වතුර වටින කාලයක් එනවා. මම කියන්නේ එහෙම නෙවෙයි මේ එලිනෝ තත්ත්වයට මුහුණ දෙන්න එහෙම බලපෑවොත් අපිට අපි කෝකටත් කියලා වතුර අරබිරි මැස්මෙන් භාවිතා කරන එක හොඳයි කියලා මට කියන්න හිතුණා. රයිට් අපිටත් සින්දුවක් දෙන්නකෝ.

0: රයිඩ් ඊට පස්සේ තව අපේ යාළුවෙක් හයි මම දෙකතු කරගන්න මම ඩුබායි වලින් මහේෂ් වයිෆ් නිමේෂා දුව චිනායයි ලක්නහන හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලායි එයා කියන්නේ. රයිට් මලිති කෑගල්ලෙන් ඔයා මැසේජ් එකක් දාලා තිනවා අයියේ මමත් ඊළඟ සෙෂන් එකට එකතු කරගන්න කියලා. රයිට් මලිති ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම තාමත් ඔයාගේ මැසේජ් එක ඔයා වැඩ කරනක මං වෙන්න පුළුවන් ඉරිද වුණත් ඔයා වැඩ නේ ඔයා ලංකාවෙන් දුර රටක ඉඳන් අහගෙන ඉන්න වෙන්න පුළුවන් ඔය ඕන යාළුවෙක්ට ලංකාවේ ප්‍රසංග වේදිකාවේ රිද්මය ලක්කඩ ගීරශ්මී සෙෂන් එකක් අහන්න ඕන නම් ඉක්මනටම අපිට මැසේජ් එකක් තියන්න 0703 93 5 93 7 අපේ වට්ස්ඇප් නම්බර් එකට. අපි යන් ඉක්මනටම සෙෂන් එකට.
1: බයිලාව අතර සුන්දර නිමේෂය තෝරා බේරාගෙන මතක පිටු ඉරා මේ එන්නේ වේදිකාවට ගයා ඔබේ හදමැදි ප්‍රවීණ ගායන ශිල්පී සුසිල් ප්‍රනාන්දු ෆ්ලෑෂ්බැක් ප්‍රහට.

ඔකෝ කොල්ලගේ සද්දේ හොලයි මඩේ එරියල බඩට ඉන්නවා ඔබ ස්තුතියි මීළඟ ගීතය ෆ්ලෑෂ්බැක් එක අපි ගේමු ඔබ දකින්න දකින්න දිනට මහද යවෝ බලන්න

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ජපන් ශ්‍රී ලංකා සහයෝගිතා මිත්‍රත්වයේ සයිටුවහන් කරමින් සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් පැවැත්වුණා. ඒ බහරගබ ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ජපාන දරුවන් සහ එරට තරුණ තරුණියන් ඉදිරිපත් කළ ජපන් සංස්කෘතික අග්‍රවසකින් ඒ විචිත්‍රවත් වුණා. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ද ඊට එක්ව සිටියා. මෙම උත්සවයේ සමගාමීව පැවති ජපන් ගීත ගායනා තරගයේ ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීමද එහිදී සිදු කෙරුණා. ඒ ඩියෝචාබාත දිනිඳු සබන් හේනායක මහතා ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් සතියක් තුලදී දෙවන වරටත් චීනයට සුලි කුණාටුවකින් බලපෑම එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බාවි සුලි කුණාටුව බෙවන විට චීනයට ඇතුළු වී ඇති බවයි. ඒ හේතුවෙන් මිලියන දෙකට ආසන පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. චීන කාලගුණාංශ පෙන්වා දෙන්නේ සුලි කුණාටුව කිලෝමීටර් දහසක පමණ පල්ලකින් යුතුව හමායන බවයි. ඒ චීනයට ඇතුළු වීමට පෙර ජපානයට, තයිවාන්ට සහ පිලිපීනයටද දැඩි බලපෑම එල්ල කළා. පිලිපීනයේ පුද්ගලින් 17 පමණ මීගු සති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේනග ලකඬ ප්‍රවෘත්ති පස්වරු 4ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

RITN රටට වග කියන රේඩියෝ දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලංකාවේ

0: ta gueule les jeunes.
1: ගීත දම්මලක් අරගෙන මෙන්න වේදිකාවේ ප්‍රවීණ ගායන ශිල්පී සුසිල් ප්‍රනාන්දු ෆ්ලෑෂ්බැක් රහට.
0: ලන්ස් ටොප් එකට යමුද අපි? කොහොමද ඔම කියලා හරියන්නේ නැහැ.

0: Pega aí, Odenci. Pega aí.
1: ප්‍රවීණ ගායන ශිල්පී සුසිල් ප්‍රනාන්දු ඔබෙන් සමගන යනකොට දෙන අප්පුඩිය පිටපැත්තේ කොහමද පපුව මැද්දේ හිත දීලා හදවත දීලා අප්පුඩිය දෙන්න වේදිකාවට ගොඩක් සුදී
2: එලා බලමු 3 විනාඩි 14යි
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න નિયમિત වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න
4: ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

රයිට් ලංකාවේ වගේම ලංකාවෙන් පිටත් ලංකාවේ හතර දෙසින් ප්‍රසංග වේදිකාවට ආදරය කරන ඉදා මිදාතුර ඔය ප්‍රසංග වේදිකාවේ තියෙන බෑන්ඩ් වලට ආදරය කරන ප්‍රසංග වේදිකාවේ ගීත වලට ආදරය කරන ප්‍රසංග වේදිකාව කියන්නේ ඒ වෙනම සංස්කෘතියට ආදරය කරන එළි වෙනකන් නටපු නේද දැන් කොහේ හිටියත් ප්‍රසංග වේදිකාවක් තියෙනවා නම් ඒක අමතක කරන්න නැති වෙනම පිරිසක් ලංකාව වටේම ලෝකෙ වටේම ඉන්නවා ප්‍රසංග වේදිකාවට ආදරය කරන පිරිසක් ඕන් වෙනුවෙන්ම තමයි අවුරුදු 19කට කලින් ලක්කඩ කී රශ්මි ආරම්භ වෙන්නේ ඉතින් එදා ඉඳලා අද වෙනකන් ලංකාවේ ප්‍රසංග වේදිකාවේ ඕනම ගීතයක් තියෙන සහ නොනවති ආපු අවුරුදු 19ක සාඩම්බර ගමන් මගක් තියෙන ප්‍රසංග වේදිකාවේ රිද්මය ලක්කඩ කී රශ්මි අහගෙන ඉන්න වෙලාවේ තරිඳු මට මැසේජ් එකක් දාලා තිනවා මාකොළ ඉඳලා අයියේ ගෙදර ඔක්කොම මේ වෙලාවේ අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සෙෂන් එකක් දෙන්න කියලා. ඒ වගේම පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් මට මැසේජ් එකක් දාලා දෙනවා. පූර්ණිමා එහෙම කියනකොට සුබ සැන්දෑවක් වේවා ලක්කඩ ගී රශ්මියට අපිවත් එකතු කරගන්න කොටා වීරක්කොඩි බේකරි පොඩි බේකරි කට්ටිය ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් මදුසංක ජයවාම තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් මාතර ඉඳලා දිමිත්‍රි මැසේජ් එකක් දාලා දෙනවා අයියේ අපේ ඉස්කෝලේ යාළුවෝ ටික ඔක්කොම එකතු කරගන්න කියලා එයා 11 ශ්‍රේණි ඉගෙන ගන්නවා කියලා කියන්නේ පාඩම් කරන දු විභාගෙට රයිට් එතන දිමිත්‍රිවත් අපි එකතු කරගන්න සඳරේකා වෙල්ලවයින් ගෙදර හැමෝම අම්මා තාත්තා නංගි මල්ලි ඔක්කොමත් එක්ක මේ වෙලාවේ ගිරශ්මි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා අපි එයාවත් එකතු කරගන්න රයිට් මේ මැසේජ් එක තියෙන්නේ සංජේ දලවතුගොඩින් සංජේ මැසේජ් එකක් දාලා තියෙනවා එයාත් මේ වෙලාවේ ගිරශ්මි අහගෙන ඉන්නවා එයාවත් ඊළඟ සෙෂන් එකට එකතු කරගන්න කියලා ඒ වගේම ජයවර්ධන මැසේජ් එක දාලා තියෙන්නේ ගම්පහෙන් ගම්පහ කොහෙද කියලා නෑ රයිට් ගම්පහට අවුන්න ගෙවෙන්නේ නැති රයිට් අපි ඔයාවත් එකතු කරගන්න වැඩේට එහෙමනම් අපි ඊළඟ සෙෂන් එක ඉක්මනට අහලා ඒ කතා කරමු ඒ අතරේ ඔයා මැසේජ් එකක් තියන මට 0703 93 5 93 7

0: වෙලාවලිම 3යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: තොරයි විනාඩි 41 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වස විස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කෝල් ද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
6: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
0: batamisu batamisu maridam maridam evening drive with chamit and charu

රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ප්‍රයිඩ් යාළුවනේ අන්තිම සෙෂන් එක මේ සෙෂන් එකක් දීලා අපි යන්න හදන්න. එහෙමනම් මෙසේජ් කරපු කතා කරපු හැමෝටම ගොඩක් ස්ටැන්ක්ස් කියන ගමන්. යටියන්තර මංජුලා රසන සින්දුවකට එකතු කර ගන්න, දිලීප ආසිරි ශාමිනි වසුන්දරා සින්දුවට එකතු කර ගන්නවා ආදරය ලක්හඳ කියලා තියෙනවා. යටියන්තර මංජුලා තමයි එහෙම අපිට මෙසේජ් එක දාලා තියෙන. ඒ වගේම සුබ දවසක් වේවා සතියක ලක්හඳ වැඩි සුපිරි මාවත් ගීතයකට එකතු කර ගන්න කියලා සෞදි වල ඉඳලා සුමිත් අපිට මැසේජ් එකක් ඉවල තිනු. සුමිත් කියන්නේ ඉතින් කොයි වෙලෙත් නේද වැඩ කරන ගමන් කණේ තියාගෙන ඉන්නේ ලක්හඳ. හරි, කොච්චර දුරට ගියත් යාදරේ අපිට අමතක කරන්න බෑ. හරි සුමිත්, ගොඩක් ස්තුතියි.

අලුත් සිින්දුරිකක් දාලා නේද පරණ සිින්දුරිකක් මික්ස් කරලා වෙනදට ඇහෙන්නේ නැති ඊරශ්මි ඇහෙන්නේ නැති සිින්දුරිකක් ඇහුණාද කියලා යාළුවෝ ගොඩක් මැසේජ් කරලා තිබ්බා. ඒ වගේම යන්න කලින් ගුණසිරි කූල් හවුස් එකේ උපාලි සිින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. අධිපතිතුමේ පද්මිනි, අධිපතිතුමා උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති, ඉන්ද්‍රලතා, දිමුතු කට්ටියම එකතු කරගන්න කියලාත් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. රයිට්, අර කිව්වා වගේම ලස්සන සෙෂන් අරගෙන අපි ලබන සතියෙත් වෙනවා දිගටම ලක්නටත් එක්ක ඉන්න. එවනම් හැමෝටම සුබම සුබ දවසක් කියනක මම මේ සෙෂන් එකත් එක්ක මම යන්න හදන්නේ. හැමෝටම ගොඩක් ආදරේ. සතියක ලක්නට මම රනිල්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ග්‍රාමීය පාල බටසියක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ලැබන ගහරුව ආරම්භ කරනවා. පුනරුදේපුරවර ජාතික වැඩසටහන යටතේ ඉවුරු ව්‍යාකරණ ජීවිත ගොඩනගෙන යන තේමාවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලම් අමාත්‍යංශයයි එය මෙහෙයවන්නේ. එහි පළමු අදියර ලෙස රුපියල් බිලියන 1050ක වියදමින් ග්‍රාමීය පාලම් සියයකට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමයි සැලසුම. ලබන ගහරුවාදා දිවිරි ස්ථාන කීපයකදී ව්‍යාපෘතිය සමාරම්භයේ සිදු කෙරෙනවා. වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4300ක්ම වා තිබෙනවා. රිෂ්ටර් පරිමාණ එකක 7.2 සහ 7.5 ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන දෙකක් එරට හටගත්තේ පසුගිය මස 24 වනදා. භූකම්පන හේතුවෙන් 4333 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි එරටේ ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්රිගස් සඳහන් කළේ. 50,000ක පමණ පිරිසක් තවමත් අතුරුදන් බව වාර්තා වෙනවා. කැරකස් හා වෙඩලබිඩ ප්‍රාන්තයක් වන ලාගුයිරාහේ උස්බහල් නිවාසන් කියන සියල්ලක්ම සුන්බුන් බවට පත් ඇති බව සඳහන්. විදෙස් මාධ්‍ය පවසන්නේ නිවස අහිමි වූ පවුල් සඳහා ක්‍රීඩාංගණ සහ ප්‍රජා මධ්‍යස්ථානයන් හේ කඳුරු ඉදිකර ඇති බවයි. 19,000කට අධික පිරිසක් සහන කඳුරුවල ජීවත් වනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්කන
1: වෙලාව 7:04 වෙනාඩි 4යි.

සුබ සතිය අන්දයක්. හරියට වර් ගීරිදාවට පස්සේ ඉරිද හැන්දෑවත් එක ඇවිල්ල තියෙනවනේ. මේ හැන්දෑවේ ඉතින් මොකද වෙන්න රාග්වල් පැත්තේ පොඩක් නිදහසේ හැමින්න දවසනේ ඉරිදා කියන්නේ. පොඩක් ඉතින් ඔය තේ එකක් හදාගෙන පොඩක් ගෙදර අයත් එකට එකතු වෙලා එහෙම නැත්තම් ඉතින් ගෙදර වැඩක් කරනවා වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ගෙදර හැමෝම එකේ ඉන්න පුංචි වෙලාවක් නෙමෙයි ඉරිද කියන්නේ නේ. මොකද වෙන්නේ කියලා කියන්න බලන්න ඉතින් ඉක්මනට ආටත් මේ පැත්තට එන්න පුළුවන්. ලස්සනම සින්දු අහන්න වැඩ කරන ගම 0703935037 මැසේජ් එකක් තියන්න. FM 93.5 FM 93.7 මාව අහගෙන ඉන්න පුළුවන් හවස 6:30 වෙනකම්. ඒ වගේම තමයි ඔයා කැමතිම අයව එකතු කරගන්නත් පුළුවන්. ඉතින් පරක්කු වෙන්න එපා, ඉක්මනට එන්න මේ පැත්තට. නිදහසේ ඉන්න, නිදහසේ සින්දු අහන්න කැමති හොඳම වෙලාව තමයි මේ. එහෙනම් අහගෙන ඉන්න හවස 6:30 වෙනකම් මම යෂ්.

0: ජාතක වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 366 176 අංකයට ඔබ

0: Black Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
2: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපයි වෙඩ කරන්නේ අයියා මට
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවනේ
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: batamis batamis batamis
6: even in driving chamit and charu

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැළඳ ගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ආටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොමලින් ඒසල්
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස හදර පහ වෙලාකින් පැය භාගයකුත් ගිහිල්ලා තියෙන නේද? ඔයා ඉතින් මේ වෙලාවේ වැඩ කරන ගමන් නේද ඉන්නේ? ඉතින් ඔෆිස් එකේ මේ අන්දක් තියෙනවා. බව වැඩ ටික පටන් ගන්නම් තියෙනවා නේද? අලුත් සතිය තමයි පටන් ගන්න යන්නේ. ගොඩක් වෙලාවට අපිට ඉතින් අපි කැමති අයත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි අකමැති අයත් එක්ක ඉතින් අපේ ජීවිතේ වැඩි හරියක් ඉතින් වැඩ කරන්න හම්බ වෙන්නේ නේද? එයාටත් එහෙම ඇති. ජීවිතේ ඉතින් අපි සමහරක් වෙලාවට දැන් වැඩ කරන තැනක වෙන පුළුවන් අල් ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් වෙන පුළුවන්. කොහොම හරි ඔය අලුත් දේවල් බලාපොරොත්තු වෙනෝනේ, අලුත් අවස්ථාවක් මට හම්බ වෙයිද කියලා. සමහර වෙලාවට අපිට අලුත් අවස්ථාවක් නෙමෙයි නේද ඕන වෙන්නේ. අපි ඒ වැඩ කරන මිනිස්සුත් එක්ක අපිට අලුත් විදිහකට ඒගොල්ලෝ දිහා, ඒ වැඩ කරන අලුත් දේවල් දිහා බලන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ අලුත් අවස්ථා ඉබේම හම්බ වෙනවා. ඉබේම අලුත් අවස්ථා හැදෙනවා නේද? ඉතින් ඔයාට පුළුවන් නම් ආට පුළුවන් නේද ඔයා ජීවිතේ සමහර දේවල් එකම විදිහට බැලුවම වෙනස් විදිහකට බලන්න පුරුදු වෙන්න. ඔයාට ඉබේම අවස්ථා හම්බ වෙයි ඔයාගේ ජීවිතේට. චුටකිට හිතන්න බලන්න. කවුද ඉතින් මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න යන්න තමයි මම මේ හදන්නේ. FM 93.5 93.7 මේ වෙලාවේ සද්දෙටම ලක්කන අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. චිනි මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝමත් එක්කම ආදරය කරන කෙනාවත් එකතු කරගන්න කියලා. සචිනිය ආවත් එකතු කරගන්න, ඔයා එකතු කරගන්න කිව්ව හැමෝමත් එක්කම. අලවෙන් ලස්සන සින්දුවක් ඉල්ලලා තිනවා. කවුද මේ අමරසරි අලව? ගුණසරි කූල් හවුස් එකකින් තමයි මැසේජ් එක දාලා තිනු. පාලිය ආව එකතු කරගන්න ලස්සන සින්දුවකට. මේ වෙලාවේ කන්නඩිය වගේම අපි වැතකට කරගන්න කියලා තියෙනවා. පත්මිනි ඒ වගේම උදේ කුමාර, වසන්ත, සමන් අතුල ඒ වගේම සමිතව එකතු කරගන්න කියන මේ හැමෝමත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. ඒක් වගේම තමයි මේ වෙලාවේ මට කෝල් කරා සම්රා කුමාරිය ආවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් ගහන්න. එයා ඉල්ලපුම සින්දුවක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් මම ලෑස්ති කරන් ඉන්නවා. එයා ඉල්ලපු සින්දුවත් කැමතිම සින්දුවක් මගෙන් ඉල්ලන්න පුළුවන් මේ වෙලාවේ. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ලස්සන මැසේජ් එකක් දානවා කැමතිම සින්දුව ඉල්ලලා. එහෙම නැත්තම් ඔයා කැමතිම කෙනාගේ සින්දුව වෙන්නත් පුළුවන්. මේ ඕන දෙයක් ඉල්ලන්න පුළුවන් හවස 6:30 වෙනකන්. ඉක්මනට මේ පැත්තට එන්න. හවස 4:32.

0: රටට වග කියන රේඩියෝ.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

95 FM 93.7 Lakhana Radio ITN. Satyagraha.

0: හවස 4 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සත්‍යයක ලක්හඬ

0: හවස 4යි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සතියක ලකඳ.

වෙලාව බලලා අපි ආවනි මේ පැත්තට නේද? ඔයා කී පණ කෙන්ද අරගෙන යන්නේ කවුද යන්නේ ආවේ? ඔන්න මම නම් නෙමෙයි ඔයාගේ පණ කෙන්ද අරගෙන යන්නේ ආවේ. මම දන්නේ නැහැ ඉතින් කවුද ඔයාගේ පණ කෙන්ද අරන් ගියේ කියලා. කියන්න බලන්න කවුද අරගෙන ගියේ කියලා. සින්දු අහලා අපි ඉක්මනට ආවනි.

වන්නේ. හැබැයි ඔයා දන්නවද, දවස පටන් ගන්නකොට පුංචි හිනාවකින් ඔයාට දවස පටන් ගන්න පුළුවන් නම්, ඒ වගේම තමයි ඔයාගේ වටේ ඉන්න හැමෝගෙටම ඔයාට සතුට බෙදන්න පුළුවන් පුංචි මැජික් එකක් ඔයාගාව තියෙනවා. ඉතින් ඔයාට අද දවස පුරාම සතුටින් වැඩ ටික කරලා ඉවර කරගෙන දවස ඉවර වෙනකොටත් ඒ හිනාවේ විදිහටම තියාගන්න පුළුවන් නම්, ඔයා දන්නවද දැන් හෙටින් පටන් ගන්න අලුත් දවසත් ඒ විදිහටම ලස්සන කරගන්න පුළුවන්. පුංචි හිනාවක් කියන්නේ හරියට මැජික් එකක් නේ, පුංචි බෙහෙතක් වගේ. ඔයාගේ ළඟ ඉන්න දුකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, මේ ඕන කෙනෙක්ට ඔයාට සතුට බෙදෙන මැජික් එකක් වෙන්න පුළුවන්. චුටකිර හිතලා බලන්න, සතුට බෙදෙන ගමන් අපි අමුද බලන්න කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. අක්කේ ඉතින් ඔයාගේ ලස්සන කටහඬින් මගේ නම කියන්නකෝ. ඇයි ඉතින් බැරි? ගයා මැසේජ් එකක් දාලා තින යාගේ යාළුව හැමෝමත් එක්ක මේ වෙලාවේ යා හොස්ටල් එකේ ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. දවස්වල ඉතින් ඩෙංගු ප්‍රශ්න තියෙනවා නේද? යාළුවෝ ටික පරිස්සම් කරගන්න ඕනේ නම් වතුර එකතු වෙන තැන් ටික හැම අයින් කරලා තියාගන්න හරිද? ඔයා ගැන විතරක් නෙමෙයි, ඔයාගේ ආදරේ කෙනා, ඔයාගේ යාළුවෝ, මේ හැමෝගෙනම ඔයාට හිතන්න පුළුවන්. ඉතින් වතුර එකතු වෙන තැන් මදුරුවන් බෝ වෙන්න පුළුවන්. දැන් මේ හැමදේම බැහැර කරන්න හරිම විදියට ඉතින් ඔයාට ආදරේ කෙනා පරිස්සම් කරගන්න පුළුවන් මේකෙන්. දැන් ඉරිද වුණාම ගෙදරට නෑයෝ යාළුවෝ එහෙම එනවද ඔයාගේ? ඔන්න කාලා බීලා එහෙම තන තන මිසි කරන්නේ හරි විදියට බැහැර කරන්න ඕනේ හරිද? මේ වෙලාවේ නූර පැත්තට යාළුවෙක් ගිහිල්ලා ඉන්නවා, ප්‍රියංකා. ප්‍රියංකාගේ ගෙදරට යාළුවෙක් ඇවිල්ලානේ. ඒක නිසා චුට්ටක් ඉදින් මැසේජ් එක දාන්න පරක් වෙලා තියෙන. එහෙම තමයිනේ, යාළුවෙක් ආවා කියලා කියන්නේ. ඉතින් අර පහෝගිය දේවල් ගොඩාක් තියෙනවනේ අපිට කතා කරන්න. ඔබ ඉතින් යාව එකතු කරගන්න හරිම කියලා තියෙනවා. ඕහෝ, සුබ්‍රත සෙනෙහසින් ආවාහගෙන ඉන්නේ. යාගේ ෆැමිලි එක හැමෝම මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙන ලස්සන සින්දුවක් ඕනි. ඔයා ඉතින් ඉල්ලුවම නොදී බෑනේ. යාළුවවත් එකතු කරගන්න නේද මං ගැන ඔයා ගැන කියලා නෑ. අක්කේ, ආව ලස්සන කටහඬින් මාව එකතු කරගන්න. යටියන්තොට සීපොත් ජනපදයේ දිදුලංගන තමයි මැසේජ් එකක් දාලා තියෙන දිදුලංගන. ලස්සන නම කාට තියෙන්නේ? හයි හයි, අපි ආව සද්දට හගෙන ඉන්න. එහෙම තමයි ඉන්නවනිය. මගේ අම්මවයි තාත්තවයි අක්කව එකතු කරගන්න ලස්සන සින්දුවකට වේවල් දෙනියෙන් සඳුව තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. වේවල් දෙනිය කියලා තින්දින් වේවල් වැඩ තියෙන පැත්තක් නේද? ඔයාගේ ආගේ ගෙදර අය හරි එහෙම කරනවද? ඉතින් ලස්සන අත්කම් නිර්මාණ තියෙන පැත්තක් තමයි ඉතින් වේවල් දෙනිය කියන්නේ නේද? ආවත් එකතු කරගන්න හරි මාදරින් හවස 4:49.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිත් 5
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

දවස් 5 විනාඩි 3යි. ඒ කියන්නේ ආගේ මගේ අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ආඩ පුළුවන් මේ පැයේදී තෝ කැමැතිම සින්දු අහන්න. කැමැතිම සින්දු අහනකොට කැමැතිම කෙනාවත් එකතු කරගන්න පුළුවන් නේද? ඔයා කැමැතිද ඔයාගේ කැමැතිම අය, ඔයා ආදරය කරන අය, ඔයාගේ පවුලේ අය ලෙඩ වෙනවට? නෑ නේද? කවුරුත් කැමති නෑනේ කැමැතිම අය ලෙඩ වෙනවට. එහෙනම් ඉතින් අද නිවාඩු දවසනේ. නිවාඩු දවස කියලා පොඩක් නිදාගෙන එහෙම ඉඳලා හරියන්නේ. දැන් රැවෙන්න තචුටි වෙලාවයි තියෙන්නේ. මේ වෙලාවට ඉතින් ඩෙංගු මදුරු ආන්නේ පියබලා. පියබලා ආකාශේ එනවා. හරි සින්දුවේ වගේ පියඹා යනවා මා ආකාශේ නෙමෙයි. දැන් ඩෙංගු මදුරු එන්න කලින් ඔය ඉක්මනට ඩෙංගු මදුරුවන් බෝ වෙන්න තියෙන තැන් ටික ඉක්මනට අයින් කරන්න. පුංචි වැස්සක් එන්න පුළුවන්. වැස්සක් ආවොත් එහෙම වතුර එකතු වෙලා ඩෙංගු මදුරුවන් ඔය හොඳ නිදහසේ කීටියන් බෝ කරන්න අවස්ථාව හදලා දෙනවා. එකෙහිම ආට කරන්න තියෙන ඉක්මනට ඩෙංගු මදුරුවන් බෝ වෙන්න තියෙන තැන් ටික අද නිවාඩු දවසේ එකතු වෙලා අස් කරන්න. එහෙම නැති වුණත් ඉතින් ඔයාගේ ආදරණීය ඩොක් කැමැතිම අයට ඩෙංගු රෝගිය වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒක හැදෙන්න කලින් ඔයාට කරන්න තියෙන පුංචිම වගකීමක් හරි කරන්න. ඒ ගැනත් මතක් කරන්න ඕනේ ඔයාට. මොකද ඒ තරම්ම වැඩි වෙලා තියෙන ඩෙංගු ව්‍යාප්තිය. බලන්න චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද හරි මාදරේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ජය මාම ඉන්නවා. ආව එකතු කරගන්න ඕනේ. නැත්නම් මට කෝල් එකක් අරගෙන බණින්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. නෑ නෑ නෑ නෑ අබණින්නේ නෑ මට. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔයාවට කොහොමද? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයත් ගොඩක් හොඳින් නේද ඉන්නේ? බේකරි එකේ වැඩ කරන ගමන් රසට කෑම කන ගමන් එහෙම. සතියගේ ලක්කනේ ලස්සන සින්ද ටිකක් අපි අහගෙන ඉන්නේ. කොටව වීරකරි බේකරි කියන තමයි සද්දෙල ලක්කන අහගෙන ඉන්න ගමන් මට මැසේජ් එකක් දාන්නේ. වැනිකෝ අපි එකතු කරගන්න. මාත් අහනවා ඔයව. මද්දු එක්ක රංජි අයව එකතු කරගන්න කියන පොල්ගහවල තුෂාරි. අපි මුළු වත්තම සුද්ධ කරලා ගෙන තිබ්බා. ඒක තමයි නේද ඉතින් කියන්නේ. එහෙම තමයි. ඉතින් මදුරුවන්ට බොහෝ වෙන දෙන්න එපා චුට්ටක්වත්. ඒක නම් හොඳ වැඩක්. ආයි අක්කි මාත් ලස්සන සින්දුවක් දෙමඩ ලස්සන සින්දුවක් දෙන්න. හැමදාම අහන ඔයා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන්. ගිය දවස්සක අපි පොඩක් බිසි වුණා. එක නිසා මැසේජ් එකක් දාන්න බැරි වෙන්නේ. කමක් නෑ. අදාහරි ඉතින් මැසේජ් එකක් දැම්මනේ. ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. මගේ අම්මයි 2009 සීලනන්ද ඕලෙවල් බැජ් එකයි අලුව හැමෝමයි මගේ පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා මේ ලස්සන සින්දුවට ඔයාගේ සුදු නංගි සොංග් එක දෙන්න පුළුවන්. සුදු නංගි අපි බලමු. බුලත් කෝපෙටින් අහිංසා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයා ඉතින් අහිංසකම සින්දුවක් කිල්ලුවම ඉතින් නොදී කොහමද නේද අහිංසා? කමක් නේ. අපි මේ වෙලාවේ ලැස්ති කරගෙන සින්දුව අහලා ඇවිල්ලා අපි වාගේ සින්දුව දෙන්න බලන්නම්. හවස 5 විනාඩි 6යි.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: අදසියම සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සම්බරය.
1: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
2: අනේ මේ මට නම් ඔව තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ.
1: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නෙපැ.
2: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
4: නංගේ! මදු නංගේ!
1: මොකෝ?
4: නන්දන ගෙදර නැහැ නේද?
1: නැහැයි.
4: මේ මුළු ගමම පොලිසිය මට කරලා. දන්නේ නැද්ද ඉතින්? මම යන්නම්. හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
0: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න. සම්මරය.
1: සවස් 5 විනාඩි 30යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

වෙලාව කියන දේ නම් අපි මේ බලලා මේ බලද්දි ගිහිල්ලා ඉවරයි නේද? කාලේ නම් අපිට නවත්තන්න බෑ, ඒ තරම්ම වේගින් ගෙවිලා යනවනේ. ඉන්නේ 5 විනාඩි 31කුත් වෙලා වැඩකමාරක් විතර ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන නේද? දැන් වයසට යනවා කියන එකත් එහෙම නේද? අපිට කාලේ නවත්තන්න බෑ, මේ ඉන්නවා මේ බලද්දි වයසට ගිහිල්ලා. වයසට ගිහම තෝ කැමතිද නිරෝගීව ඉන්න, ලෙඩක් දුකක් නැතුව සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න? නැත්නම් ඉතින් වයසට ගිහම රැඳකට වෙලානේ ගොඩක් වෙලාවට ඉන්න වෙන්නේ, අනගේ ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට හිතට ටිකක් දුකයි නේද? වයසට ගිහිලා ටිකක් ඇඳට වෙලාම ඉන්නවනම්, ඉතින් වයසට ගිහිලා තෝර නිරෝගීව ඉන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? ඔයාට මම මේ කියන්න හදන්නේ මොකද දන්නවද? වයසට ගිහිලා තෝ නිරෝගීව ඉන්න කැමති නම් පුංචිම පුංචි දේවල් කරන්න තියෙනවා. දැන් ඔයා ඉන්නේ අවුරුදු 30ක් කියන වයසක නම්, 30 ඔය ආසන්න වයසක නම් ඔයාට පුළුවන් අවුරුදු 70 90 දී නිරෝගීව ඉන්න. ඒක ඔයාට අවුරුදු 30 දී තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට ඒකට කරන්න දෙන්නේ පුංචිම පුංචි දෙයක්. ඒ තමයි දවසට විනාඩි 15ක් වගේ වේගෙන් ඇවිදින්න. එතකොට ඔයාට අවුරුදු 90ක් 70ක් වගේ යනකොට හොඳ නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ සුව නිින්දකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ඉතින් ඔයාටත් පුළුවන් අවුරුදු 30න් ඌ තීරණය කරනවා. අවුරුදු 70 80 90 වෙනකොට නිරෝගීව ඉන්නවද නැත්නම් මතක ශක්තිය අඩු වෙලා අර ඇඳකට වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඔයාට පුළුවන් වයස අවුරුදු 30දී නිරෝගීව ඉන්නවද නැති කියලා තීරණයක් අරගෙන බලන්න නේද? එනවා තීරණය කරන්නකෝ. එතකම් මම එකතු කරගන්නද මේ වෙලාවේ ලක්කඳ අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. FM 93.5 93.7 මේ වෙලාවේ කවුද ඉන්නේ? සුබ සන්ධ්‍යාවක් වේවා යෂාට. සුබම සුබ සන්ධ්‍යාවක්. අපි ත්‍රිකුණාමලයේ තිල් තුල්සිපුර ඉඳන් ආවාගෙන ඉන්නේ. වසන්තී තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. එයාගේ මහත්තයා රාන්ජි, දූෂහානි, පුතා නිෂාන් එක්ක චුටි දෝනි යනාරවත් එකතු කරගන්න කියලා. අක්කා ගෞතමීව ලස්සන සින්දුවකට එකතු කරගන්න. ආවත් හරිම ආදරෙන් එකතු කරගත්තා. මමත් සින්දුවකට එකතු කරගන්න. මිහිදු ආලිය රත්නගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අපි බලමු මේ වෙලාවේ දෙන්න පුළුවන් වෙයිද කියලා. කවුද කියලා නම් නමක් නෑ නේද? නම කියවන්න තමයි බොහොම හොඳ වෙන්නේ. මම ඉතින් නමක් නැති කෙනෙක් කියලා කියන්නම්. 844 නම්බර් එක. එහෙම කියන්න නේද? කවුද දන්නේ? මට මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7 කියන ෆෝන් නම්බර් එකට. හවස 6:30 වෙනකම් මම ඉන්නවා. තව පැයක් වගේ මේ පැත්තේ. ඔයාලට කැමතිම කෙනෙක් එකතු කරගන්න පුළුවන්. මම යන්න හදන්නේ normal message පැත්තට. මේ වෙලාවේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා. කවුද මේ? අලවෙන් කොහුල්ලෙන් කොහුල්ලනේ ජයකල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න මම එකතු කරගන්න ඔයාගේ උපාලිය වගේම චිත්‍රණී වගේම මාධව කසුන් ඇතුළු ලක්කනහන හැමෝමත් මේ වෙලාවෙ එකතු කර ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඔයාටම තමයි මේ වෙලාවේ ලක්කනහගෙන ඉන්න මේ සින්දුව ලෑස්ති කරගත්තේ. ඉතින් අහලා බලන්නකෝ. සවස 5:34.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලාව පසර පහයි විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු රෝගීන් 68000 ඉක්මවතේ වර්ධන බෙහෙවුම් රට පුරාම ව්‍යවස්ථාවට අනුව බුද්ධහම රකින්න ආණ්ඩුව කැප වී සිටිනවා ඇමති විජිත කියයි. ඉවුර යාකර ජීවිතයේ ගොඩගෙන පාලම් 800 ව්‍යාපෘතිය අනිද්දා ඇරඹෙයි. බාවි චීනයට
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate.

0: சத்யாக லக்கண்ட.
1: සතියගේ ලක්කට අගෙන ඉන්න වෙලාව 05 විනාඩි 56යි. ඉතින් ඔයාට ලස්සන සින්දුවක් ගහන්න පුළුවන්. තව චූටි වෙලාවෙ මං ඉන්නේ. ආ ඉක්මනට මේ පැත්තට එන්න. මේ වෙලාවේ ලක්කට අගෙන ඉඳවා මහත්තයා සුජිත් දුවසිත සියාරා පුතා දිල් ඒ වගේම සමන්ත මල්ලි කරකර ගන්න කියන ලස්සන සින්දුවක් අහන්න. මේ කවුද මට මැසේජ් එක දාලා තියෙන්නේ? මඩහ පොලින් දිලානි තමයි මට මැසේජ් එක දාලා තියෙන ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා. ඉතින් මේ පැයේ අන්තිම වෙලාව තමයි මේ යන්නේ. මේ සින්දුව මගින් ඔයාට.

අලුත් පෑකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයාගේ තින්නවද අර පුංචි මතකයක් එහෙම ඉතුරු කරලා මැකිලා ගියපු කෙනෙක්? එහෙම කෙනෙක් ඉන්න පුළුවන් නේද අපේ ජීවිතවල? ඔයාට තින්නවද කියන්න බලන්න. මේ වෙලාවේ FM 93.5 93.6 මේ හැන්දෑව අහගෙන ඉන්නේ කවුද? මැසේජ් ගොඩක් කියලා තිනා. ඉතින් ස්තුතියි මේ තරම් ආදරෙන් මාව මතක් වෙනට පුංචි වෙලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරගෙන මං වෙනුවෙන් මැසේජ් කියවෙනවට. මේ වෙලාවේ කවුද මේ? සුබම සුබ සන්ධ්‍යාවක් කියනවා අපි තහගෙන ඉන්නේ ලස්සරට ප්‍රෝග්‍රෑම් එක කරන්න ඔයා. බොහොම ස්තුතියි. බුලසිංහල ධාරා තමයි මට මේ විදිහට කියන්නේ. ධාරාවන් ලහපු ලස්සන නමක්. බුලසිංහලින් අම්මයි වගේම තාත්තා, ලොකු මල්ලි, චූටි මල්ලි, ධෝනිවත් එක්කම ඉන්දුනිල්, ප්‍රනීත්, කෞෂි, මදු, තොහින බබා, ආදි බබායි මේ හැමෝමත් එකතු කරගන්න. මදුගම පැලවත්තෙන් හබීත් එකතු කරගන්න කියන එයාගේ හස්බන්ඩ් රංග ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්නම්. එයාගේ චූටි මැණික ඉනොකිවත් එකතු කරගෙන මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ වැඩසටහන කරන වැඩසටහන අහන හැමෝමත් එක්කම. ඒ වගේම නුවරින් සංජීව කතා කරා මේ වෙලාවේ සද්දට මෙලක් හදාගෙන ඉන්නවා කියලා. එයාගේ නංගිගේ චූටි පුතාගේ උපන්දිනය කියලා තමයි කිව්වේ අද. එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. කවීෂ මතුෂාන් චූටි පුතා, ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ආගෙන නේද ඉන්නේ මේ වෙලාවේ? හයි අක්කි, ඔයා හරිම කියුට් යනේ, හරි ලස්සනට ඔයා ප්‍රෝග්‍රෑම් එක කරනවා. මම පළවෙනි වතාවට තමයි ඔයාට මැසේජ් එකක් දැම්මේ. ඒ කියන්නේ ඇයි අනෝ පරක්කොනේ, මොන දේ කරන්න කලින් කලින් මැසේජ් එකක් දාන්න ඕනේ හාද? ඉතින් කියන තියෙනවා ලස්සනම ලස්සන සංගීත මාව එකතු කරගෙන පවුල හැමෝමත් එක්කම ආකර්ෂා, කවිෂා, ඒ වගේම කවින්දේ වගේම තීක්ෂණ රාජ, රසංජලි, සමුදු, සහන්සා, ජනනී, නිමේෂා, තවකඩාකයි නම් මේ හැමෝම එකතු කරගන්න අනුව තමයි තමට ඒ විදිහට මුලින්ම වතාවට මැසේජ් එකක් වෙලා තිනේ. හරි මාද්දරේ, ඔය විදිහටම දිගටම අපිත් එකතු වෙලා ඉන්න නේද? ලස්සනම සින්දු අහන්න පුළුවන් ඔයාට. හවස 6 දිහා වෙනකන් ඉන්නවා. ඔයා තාමත් මේ පැත්තට අකුණ නැති කෙනෙක් නම් ඉක්මනට එන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහක් හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
8: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: சத்தியாக லக்கன.
1: සමසහය විනාඩි 24 කියන්නේ මට යන්න වෙලාව වැවිලා තියෙනවා එයා ගාවින් ළඟින්ම. හැබැයි ආයෙ එනවා මම නේද? යන්න කලින් මම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ යා මහන ගමන් ගින්. හැබැයි මැෂින් එක නවත්තලා චුට්ටක් මා වහගෙන හිටියා නේද? ඔයාවත් එකතු කරගන්න හරිම ආදරෙන් සොරංගි. ඔය වැඩ කරන හැමදේම මේ විදිහටම සාර්ථක වෙන්න ඕනේ වාගේ. ඔයා මට කියලා දෙනවා ලස්සන ප්‍රෝග්‍රෑම් එක හැද කරනවා තෙරුවන් සරණයි කියලා. ඉතින් ආයෙත් තෙරුවන් සරණයි. ඒ වගේම රුමේනියා වලින් මේ වෙලාවේ අහගෙන ඉඳනවා. කවුද මේ නම හොයාගෙන මාරියාගේ වයිෆ් එකතු කරගන්න ඕනේ පුතා. ඒ වගේ මුදුව මේ හැමෝම එකතු කරගෙන මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මං අතට ගිහින් එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: настала.
1: ඩෙංගු රෝගීන් 68000ක්ම වතේ මර්ධන බෙහෙවුම් රට පුරාම. නීති විරෝධී කිරියාවියක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සජීව විපක්ෂ නායක රිමාන්ඩ්. මීරිගම රෝහලටත් වක්ගඩු ගලිවක් කිරිබේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක්. ව්‍යවස්ථාවට අනුවම බුද්ධහම රකින්න ආණ්ඩුව කැප්වී සිටිනවා ඇමති විජිත කියයි. ඉවුරු යාකරන ජීවිතයේ ගොඩනගෙන පාලම් 800 ව්‍යාපෘතිය අනිත්‍යා ඇරඹේ. බාවි චීනයට
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ වර්තාවෝ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 68000ක්ම වා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 47ක්. ගත වූ දින 12 තුළ පමණක් ඩෙංගු රෝගීන් 12690 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු වර්ධනයකගේ සඳහන් කළේ. ඒ සමග වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 68071ක් දක්වා ඉහළ ගියා. දෛනිකව වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව 16 සීමාවකින් වා තිබෙනවා. ඒ අනුව පසුගිය 8 වනදා රෝගීන් 1300ක්, 9 වනදා රෝගීන් 1030ක් සහ 10 වනදා රෝගීන් 1079 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ පෙන්වා දෙන්නේ. දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාපද 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සිසුන් රසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය දාතාවකාලික වසා දැමුණු කොළඹ සෞද අර විශ්වවිද්‍යාලයේ පිරිසිදු කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. ඒ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන් විශ්වවිද්‍යාලයේ ලේකාධිකාරී ආචාර්ය චානි බුල්ගොඩ මහත්මිය සඳහන් කළේ හෙට දිනේදී යළි විශ්වවිද්‍යාලය විවෘත කිරීමට කටයුතු කරන බවයි.
2: 13 වනදා සිට තමයි නැවත වතාවක් විශ්වවිද්‍යාලය අධ්‍යන කටයුතු ආරම්භ කරන්න තීරණය කරලා තිබුණේ. ඒ වගේම අපි දැන් ශිෂ්‍යාවන් නේවාසිකාගාරවලට කැඳවලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ජනාධිපති ලේකම් කාර්යාලයත්, ත්‍රින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, කොළඹ මහනගර සභාවත් එක් වෙලා අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ලොකු ශක්තියක් වෙමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්.
1: බොරෙල්ල සෞඛ්‍ය වදිල්ධාරේ වෛද්‍ය දම්භික අධිකාරි වත්තගේ මහතාද අදහස් දැක්වුවා.
3: මේ විශ්වවිද්‍යාල ඊට පස්සේ තමන්ගේ බස් නැවතුම්පල, දුම්රිය ස්ථානය වගේ පොදු ස්ථාන සියල්ල අයිතිකාරයෝ අපි අපිම තමයි. ඒ නිසා ප්‍රජාව විදිහට අපි හැමදෙනාම විශේෂයෙන් මේ පිළිබඳව දරුවන්ටත් විශාල වගකීමක් තියෙනවා. තමන් අධ්‍යාපනය කරන ස්ථානය අවට සහ පරිසරය පිරිසිදුව තියාගන්න, ඒ වගේම ඒ ස්ථානවල මදුරු කීටයන් බොහෝ වී සිටින ස්ථාන හඳුනාගත්තොත් ඒ පරිපාලනය දැනුවත් කරලා ඒ වෙලෙම ඒ සඳහා ක්‍රියාමාර්ග ගත්තොත් ඉදිරියේදී මේ වගේ අධ්‍යාපන ආයතන පිට තාවකාලිකව හරි වසා දැමීමේ අවශ්‍යතාවයක් නැති වෙයි.
1: මේ අතර ඩෙංගු අධිවසංගතය පාලනය කිරීම සඳහා රට පුරා විශේෂ බෙහෙවුම් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේද ඩෙංගු ව්‍යාප්තිය ඉහළ අධි අවදානමක පවතිනවා. නූරලිය දිස්ත්‍රික්කයේ රෝහල් රසකත් ඩෙංගු රෝගී වැළඳුන පිරිසක් ප්‍රතිකාර ලබා සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවල රැකියාවල නිරත වූවන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මෙරටේ සෞඛ්‍ය පද්ධතිය තිබෙන්නා වූ ගොඩනැගිලි උපකරණ මෙන්ම මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නගා සිටුවීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතා පවසනවා. ඒ මීරිගම වක්ගඩුගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර සඳහා පුරොත්තු ලේඛනයේ සිට රෝගීන් සංඛ්‍යාව අවම මට්ටමකට ගෙනීමේ අරමුණෙන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කළා. විවෘත කිරීමේ උත්සවයේ අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සම්පක ජනපල වේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අභි චතුරංග සබණ්ඩායක ගිරියවියක් සමග ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල අපරාධ කොට්ටාසිලධාරින් පිරිසක් සිදු කළ මෙහෙයුමකදී සජීව මන්ත්‍රීවරයාට ගිරියවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි. මද්‍රව්‍ය ජාවාරම වැඩලීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම් යටතේ ඊයේදිනේ සැකකරුවන් 808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැටලීම 807ක් සිදු කරමින් අත්අඩංගුවට සැකකරුවන් ගිරිද දෙනෙකු වෙනුවෙන් රැඳුම් නියෝග ලබා ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 704ක්, අයිස් කිලෝ 1යි ග්‍රෑම් 534ක් සහ කුෂ්, හෂීෂ්, මත්පෙති ඇතුළු මද්‍රව්‍ය සොයා කැනුණා. පසුගිය ආණ්ඩුවල ක්‍රියා හේතුවෙන් බන්දනාගාරයේ පිරුණු සංස්කෘතිය වත්මන් රාජ්‍ය වෙනස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යරජ්ජි මහතා පවසනවා. රටේ තරුණ ප්‍රජාව මෙන්ම දරුවන් මත් උදුරින් බේරා ගැනීමේ සක්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
4: සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක කප්පම් ගත්තේ සාමාන්‍ය කෙනෙක්ගේ මේ රටේ නමගිය අපරාධකරුවෙක්ට නීතියේ සහන සලසන්න කප්පම් ගත්තා. කවුද? සජබ හොරණ සංවිධායක. ඊට පස්සේ අනිත් පාර්ශවයේ කවුද? මේ රටේ හිටපු අධිකරණ ඇමති, ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ඇමති, විවිධ වගකීම් දරපු ඇමතිවරයෙක්ගේ පුතෙක්. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණ විවිධ පක්ෂවලට සම්බන්ධයි. එතකොට ඇත්තටම මේ රටේ අපරාධ, මේ රටේ විසමද්‍රව්‍ය, මේ රටේ සංවිධානාත්මක අපරාධ මේ තරමට සමාජයේ ඔඩුදුවන්න බලපෑවේ එදා මේ රට පාලනය කරපු ආණ්ඩු කරපු කණ්ඩායම් වල පැටිකිරිය තමයි අද මේ මූණ දීලා තියෙන්නේ. විපක්ෂය පාර රාජ්‍යයක් ගැඹුරු වෙනම අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගියපු එක තමයි මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ මේ වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝගේ අපරාධ රාජ්‍ය දැන් හෙල්ලෙන්න පටන් අරන් තියෙන නිසා විපක්ෂය කලබල වෙලා තියෙනවා, විපක්ෂයට ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා විපක්ෂය පුළුවන් තරම් ආණ්ඩුව වටන්න උත්සාහ කරනවා, කුමන්ත්‍රණ කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා අපි විපක්ෂයට කියන්නේ ඕගොල්ලෝ මොන කුමන්ත්‍රණ කරත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ තබල තියෙන පියවර දශමකින්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉදිරියට යනවා. ඒ නිසා ඕගොල්ලෝගේ සහසම්බන්ධතාවයන් පැටිකිරි තව තවත් එළියට එවි, ඒවා නීති හමුවේ විභාග වේවි. එතකොට මේ නීතිය තීරණය කරයි මේවට වග කිව්ත්තේ කවුද කියලා. ඒ නිසා බරපතල අපරාධ රාජ්‍යයක් දක්වා ගෙන ඒම පිළිබඳව විපක්ෂයේ අදාළය ඉල්ලාස් වෙන්න නම් ඕන.
1: ඉවුරු යාකරන ජීවිත ගොඩගෙන යන තේමාවෙන් ග්‍රාමීය පාලම් බටසියක් ඉදිකිරීමේ දෙවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ලබන අගහරුවාදා ආරම්භ කෙරෙනවා. ඒ පළමු අදියරට තේ රුපියල් මිලියන 1050ක් වැය කරමින් පාලම් 100ක් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ව්‍යාපෘතිය ලබන අගහරුවාදා ආරම්භ වන්නේ අභාත්‍ය බහචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කුණෑගල රිදිය ගම ප්‍රදේශයේදී. ඊට සමගාමීව දිවිනිපුරා ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතයි. පුනරුදී පුරවර ජාතික වැඩසටහන යටතේ ඒ ක්‍රියාත්මක වනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය මෙහෙයවන්නේ. ජනතාව වැඩි පිරිසක් දෛනිකව ගමන් පහසුකම් සලසා ගන්නා පාලම් සංවර්ධනය කිරීම හිදී සිදුවනවා. වත්මන් රජය බලයට පත්වීමත් සමග මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සංවර්ධනය කළ යුතු පාලම් පිළිබඳව වාර්තාවක් සීලුව පළත්පල් නායතන මට්ටමින් සකස් කෙරුණා. ඒ අනුව සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පාලම් 881ක් තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා 2026 වසර සඳහා වූ අයවැයද ප්‍රතිපාදන වෙන් කිරීමටයි පියවර ගත්තේ. ඒ පළබෝධීරේදී රුපියල් බිලියන 1050ක් වැය කරමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට නියමිතයි. ව්‍යාපෘතියේ ප්‍රධාන සමාරම්භක උත්සවය ලබන අගහරුවාදා අභාත්‍ය චන්ද්‍රාභිරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුණෑගල රුධිකම දීපවත් වෙන අතර එදින හම්බන්තොට සූර්යවැව ප්‍රදේශයේ ව්‍යාපෘති ආරම්භ වන්නේ නියෝජ්‍ය අභාත්‍ය රුවන් විසින්රත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශ රැසක් භාවනාවේ වෙන පරිදි ව්‍යාපෘති ආරම්භ වෙන බවයි රුවන් සෙන්රත් මහතා සඳහන් කළේ.
5: ඉතිහාසයේ මුණ තත්වයක් නිර්මාණවත් අපිට ඉතිහාසය පිළිබඳව වමාරවමාරින් ඉන්න එක තේරුමක් නේ අපිට දැන් තිබෙනවා. අපිට වගකීම් පැවරලා තුණා ඔබට අපට මේ ජනතාව බලය පැවරුවේ මහා දේවල් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන කාරණා කීපයයි. එකක් ග්‍රාමීය පාරවල් ටික, නගරයට ජනනය වෙන කසල ටික කළමනාකරණය කරගන්න, වීදි මම්මාතුළු විදුලිය ආලෝකය ලබා දෙන වගේ කාරණා ටිකක් තමයි බලාපොරොත්තු. අපි අමාත්‍යාංශ ලෙස මේ අවුරුද්දේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. එකක් අපි 14 වෙනිදා ජාතික වශයෙන්ම පාලම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍යාංශයේ පාලම් 881ක් සිව් අවුරුදු සැලැස්මක් යටතේ ග්‍රාමීය පාලම් ක්‍රියාත්මක කරන සැලැස්ම මිලියන 1050ක් අපිට ලැබිලා තිබෙනවා අයවැයෙන්. පාලම් 100ක වැඩ ආරම්භ කරනවා මේ 14 වෙනිදා. ඒ වගේම තමයි පළාත් පාලනයතුන ආදායම් උත්පාදනය කිරීමේ සඳහා වූ ව්‍යාපෘති වලට අපි ප්‍රතිපාදනය වෙන් කළ තිබෙනවා මිලියන 2500ක්. පළාත් පාලනයතුන 100ක ආදායම් උත්පාදන ව්‍යාපෘති ආරම්භ කරන සැලැස්ම ක්‍රියාත්මක බලාපොරොත්තු වෙන ලබන මාසේ අගෝස්තු අපි පටන් ගන්න ජාතික වශයෙන්.
1: වර්තමානයේදී අපේ රටේ ආගමික සහජීවනය ඉතා බැලවින් ශක්තිමත්ව ඉදිරියට යන බව අබාති විජිත හේරත් මහතා පවසනවා. ඒ හේතුවෙන් සියලු ජනතාවට නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
6: මේ වර්තමාන කාලය තුළ අපේ රටේ ආගමික සහජීවනය ඉතාම බැලවින් ශක්තිමත්ව ඉස්සරහට යන. අපි අතීතයේ විවිධ අත්දැකීම් වලට මුහුණ දුන්නා. අද ජාතික සමගිය ආගමික සහජීවනයේ තුලින් අපි එක රටක පුරවැසියෝ විදිහට ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ ආගමික කටයුතු වල නිදහසේ නිරෙන්නේ. ඒ ආගමික කටයුතු වල නිරෙන්න ඕනෑම කෙනෙකුට ඒ නිදහස ඒ අයිතිය අද ලබා දීලා තියෙනවා. තමන් අදහන ආගම, තමන් විශ්වාස කරන ආගම, ඒ ආගම ඇදහිීමේ අයිතිය ඒ නිදහස අද සියලු පුරවැසියන්ට තියෙනවා. ඒක අපි සියලු දෙනාගේම සුද්ධ වූ අයිතියක්. ඒ වගේම රජයක් විදිහට ආලෝක ව්‍යවස්ථාවේ නමයෙන් වදන්ති ඉතා පැහැදිලිව අපි දැනිලා ඉන්න අපේ වගකීමක් විදිහට මේ බෞද්ධ ආගම ආරක්ෂා කරලා පෝෂණය කරලා ඉදිරියට ගෙනියන ඒ වගකීම අපි ආකාරයෙන් ඉටු කරනවා.
1: අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල උඩුගව ශ්‍රී මහ බෝධිරාජ පෙරහැර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. පෙරහැර මෙවර පැවැත්ුණේ 50 වරට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. ජනතාව සමග එකබද්ධ වෙමින් පුර විද්‍යාත්මක ස්ථාන ගොඩනැගීම් මෙන්ම ප්‍රගැණීම රජයේ අරමුණ බව නියෝජ අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. එයම්පාර බඩකලපුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පැවති උරුමයට ජීවයක් දහසක් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ වැඩසටහනේ සමාරභ උත්සවයට එක් වෙමින්
7: බුද්ධාසන ආගමික හා සංස්කෘතික කටයුතු මාත්‍යාංශයේ විදිහට අපි සැලසුම් කරලා තිබෙනවා. අපේ රටේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. උරුමයට ජීවයක් කියන තේමාවෙන් රට පුරා හඳුනාගත්ත එවැනි ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන දහසක් සංරක්ෂණය කරන්න අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි අපේ රටේ ඓතිහාසික ස්ථාන, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි කල්පනා කරා ජනතාවත් එක්ක සමීප වෙච්ච, ජනතාවත් එක්ක බද්ධ වෙච්ච පුරාවිද්‍යාත්මක ස්ථාන ගොඩනගන්න, ඒ වගේම ඒ ස්ථාන සංරක්ෂණය කරන්න, යම් යම් ස්ථානවල කැණීම් කටයුතු සිද්ධ කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ රජගල ඇතුළු මේ ආශ්‍රිතව තියෙන ප්‍රදේශවල සංරක්ෂණ කටයුතු ආරම්භ කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙදිහත් වීමෙන් ඉදිරි කාලය තුළ ඒ කාර්යයන් සිදුවීමට නියමිතව තිබෙනවා. අද දවසේදී අපි රජගල මේ පුරාවිද්‍යාත්මක ස්ථානයට පැමිණෙන විවිධ පිරිස්වලට ඕනට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම ඉදිරි දින කීපය ඇතුළත මේ ස්ථානයට අදාළව තවත් මෙවැනි ආකාරයේ සංරක්ෂණ කටයුතු ගණනාවක්ම සිදුවීමට නියමිතව තිබෙනවා.
1: ජපාන් ශ්‍රී ලංකා සහයෝගීතා මිත්‍රත්වයේ සයිටුවහන් කරමින් සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් පැවැත්තුණා. ඒ බහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ජපාන දරුවන් සහ එරට තරුණ තරුණියන් ඉදිරිපත් කළ ජපාන සංස්කෘතික අංග රැසකින් එය විචිත්‍රවත් වුණා. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ද ඊට එක්ව සිටියා. මෙම උත්සවයට සමගාමීව පැවති ජපාන් ගීත ගායනා තරගයේ ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීම දෙහිදී සිදු කෙරුණා. එඩියෝ චබාතය දිනිඳු සබන් හෙඩ්නායක මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් ගොවි ජනතාවගේ වී අසුරු බිරිඳී ගැනීමේ වැඩපිළිවෙල සමුපාකාරය හරහා සිදු කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පවසනවා. ඒ තුළින් වී බිරිඳී ගැනීමේ ඒකාධිකාරිය වැළැක්විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
8: ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට සමුපාකාරයේ ගොඩනැගීම සඳහා අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ටික අරගෙන ඉන්නේ. මං හිතන්නේ ගොවියගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ දවස්වල බිමේ යම් සටනක් තියෙනවා. ඒ සටනට එකම උත්තරය තියෙන්නේ සමුපකාරයේ සතුව. මම දන්නේ මේ සැරේ මා දන්නා තරමින් කොළොන්නර දිස්ත්‍රික්කයට බී වේලීමේ උපකරණ නැත්නම් යන්ත්‍ර පහක් හෝ හතරක් අපි දෙන්න සූදානමක් තියෙනවා. මේ වෙනකොට අපේ උඩ සාකච්ඡාවක් තියෙනවා. ප්‍රධාන සම්පකාර සමිති 4-5 තෝරගෙන ඒ ඇයට වී මිලදී ගැනීමට සහ වී වේලන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්න. මොකද මේක කළු කඩේට ගියපු යුගයක තමයි අපි මේක ගන්නෙ. ඒ නිසා අපි මේ අවුරුදු 4-5 ඇතුළතදී ඉදිරි කාලය තුල, මොකද අපේ ආණ්ඩුවේ වයස අවුරුදු 5ක් නෙමෙයි, මේක අවුරුදු 25ක් 30ක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වැඩක් අරන් යනවා අනිවාර්යයෙන්. ඒ නිසා අපි හැමෝම එකට අත්දැල් බැඳගෙන මේ සමූපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය අපේ පැත්තෙන් අපි දෙන්නම්. ඔබේ පැත්තෙන් අපිට පේනවා ඒ ධෛර්යය ශක්තිය තියෙනවා. විශාල තරුණ පිරිසක් සමූපකාරය වෙනුවෙන් එකතු වෙමින් තියෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ සමූපකාරය ගොඩනගමු.
1: 104 වන ජාත්‍යන්තර සමූපකාර දින ක්‍රීඩාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ පුලඬරුව ජාති ක්‍රීඩාකරණයේදී පැතුණා. ඒ ප්‍රධාන ආරාධ්‍ය ලෙස එක්වෙමිනොයි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා වී මිලදී ගැනීමේ දවසැලසුම් පිළිබඳව විමදහස් පල කළේ. ඉහළ අධිකරණවල සිට පහළ අධිකරණය දක්වා සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටලුවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළින් ඔවුන් තුළ ඇතිවන පරිණත භාවයෙන් ප්‍රයෝජන ලබාගත හැකි බවයි.
9: අධිකරණවල දැන් විශාල වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ ඉන්න විනිශ්චකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම පිළිබඳ. දැන් වෙනත් රටවල ගත්තොත් අපි දන්නවා ඊස්ට් කැරිබියානු රටවල මේ රාජ්‍ය නායකයෝ කතා වෙනවා ඒගොල්ලන්ගේ ඉහළ අධිකරණවල විනිශ්චයවරුන්ගේ වයස අවුරුදු 65 සිට 70 දක්වා වැඩි කරන්න, බංග්ලාදේශෙත් එහෙම කරා, ඉන්දියාවෙත් විශාල සාකච්ඡාවක් තියෙනවා ඒගොල්ලන්ගේ නීති සංගමය බා කවුන්සිල් එක 2022 සම්මත කර යෝජනාවක් තියෙනවා වයස වැඩි කරන්න. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගන්න, මේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල බහුතරයකම තියෙන්නේ සමස්ත වශයෙන්ම ඉහළ විනිශ්චකාරවරුන් විශ්‍රාම ගන්නා වයස.

0: පහලාදි කරනවල දක්වා ඒ සියලු විනිශ්චකාරවරුන්ගේ වයස අනිවාර්යයෙන්ම එහෙම වෙනස් කරනවා නම් ඒ අවස්ථාවට ඉඩ දෙන්න ඕනේ. දැන් අපි දන්නවා දූෂණ විරෝධී ඒ දර්ශකය ලංකාව හොඳ තැනකට දීලා තියෙනවා. සාම දර්ශකෙත් ලංකාව හොඳ තැනකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම යමින් පවතින අවස්ථාවක වැදගත්ම කාර්යය තමයි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්න ඕනේ. මෙතනදි වැදගත් වන්නේ එහෙම සංශෝධනයක් එනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ සංශෝධනය කළ යුතු ආකාරය. ඒ ආකාරයට යමින් කිරීම තුළ තමයි වැදගත් වෙන්නේ ලෝකේ ගොඩාක් රටවල් අපිට පෙන්වන්න පුළුවන් අද මෙවැනි ආකාරයට වයස දීර්ඝ කිරීම තුළ විනිශ්චකාරවරුන් පහළ අධිකරණවල ඉහළ අධිකරණවල සියලු දිනාගේම දක්ෂතාවය පරිණතභාවය ඒගොල්ලෝ ඇත්ත වශයෙන් මේ උකහාගත් දැනුම මේ සියලු දේවල් එක යාන්ත්‍රණයක් එකට කැටි කළා ඉදිරියට යෑමත් තමයි බලාපොරොත්තු වෙන. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේවට අලුත් අධිකරණෙන්න ඕනේ. විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ කියන ඒවා වැළැක්වීම සඳහා විශාල වශයෙන් පාතාලයේ ඒ සිදුවන කටයුතු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මූලිකත්වයේ දීලා ඒ නඩු ඉක්මන් කළ යුතුයි.
1: වියට්නාමයේදී සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළියාවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචාරකයන් රැගෙන යමින් සිටි අධිවේගී බෝට්ටුවකුයි අනතුරු ටිලක් වැත්තේ. ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 15 දෙනා අතරට ඉන්දීය ජාතිකයන්ද අයත්. දකුණු වියට්නාමයේ හොන්බේරුට් නොගිවි දූපතසලදී මෙම අනතුරු සිදුව ඇති බවටයි බලධාරීන් සඳහන් කරන්නේ. බෝට්ටු අනතුරට ලක්වන අවස්ථාවේ ඉන්දීය සංචාරකයන් 30 දෙනෙක් හා කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එහි ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය ස්ථාන කළා. කැනඩාවේ ටොරොන්ටෝෙහි සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටොරොන්ටෝ නගරයේ වීදියේ පැවති උත්සවයකටයි වෙඩිතැබීම සිදු කර ඇත්තේ. ප්‍රහාරයෙන් 6 දෙනෙකුද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩිතැබීම සිදු කළ ස්ථානයේ තිබේ ගිනිය විදකක්ද සොයා ගැනීමට හැකි වූ බවයි එරට පොලිසිය පවසන්නේ. දෙදහස් 26 පාපන්දු ලෝක කුසලාදී අවසන් පූර්ව වටේ සඳහා සුසුකම් ලබා ගැනීමට අර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම ගොල් තුනට එකක් ලෙස පරාජයට පත් කරමින් එම තරගයේ දීපිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගොලේ බැගින් ලබාගෙන තිබීම හේතුවෙන් තවත් අමතර කාලයක් ලබා දීමට විරුසුරුවරුන් තීරණය කළා. ඒ අනුව අමතර කාලයේදී ජයග්‍රහණය තම සතු කර ගැනීමට අර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමගයි ඔවුන් ලබන 16 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව වටේ සඳහා ක්‍රීඩා කිරීමට සුසුකම් ලබා ගත්තේ. ඩෙංගු රෝගීන් 68,000ක්ම වද්දී මර්ධන බෙහෙවුම් රට පුරාම. නීති විරෝධී ක්‍රියාවක් සමග අත්තරුට ගත් අබලගුඩ ප්‍රදේශ සභාවේ සජීව විපක්ෂ නායක රිමාන්ඩ්. මීරිකම රෝහලටත් වක්ගඩුගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර බද්ධස්ථානය. ව්‍යවස්ථාවට අඩුව බුද්ධහම රකින්න ආණ්ඩුව කැප වී සිටිනවා ඇමති විජිත කියයි. ඉවුර යකඩ ජීවිතය ගොඩනගෙන පාලම් 800 ව්‍යාපෘතිය අනිද්දා ඇරඹෙයි. බාවි චීනේට ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය වී නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0765 2252525 අමතන්න

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන් ආදරේ හිතෙන වෙලාවේ
2: කයි මහල්ලක් තනවන්නේ මම
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

ඉතින් කොහොමද? විනාඩි 9 වුණාට 9 නපුරු කියලා කිව්වට ඒ ඔක්කොම දින අපේ හිතේනේ නේද? ඉතින් ඔන්න හරියටම දින 7කින් හරියටම සතියකින් ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි අරන් ගෙල තිනවා රාත්‍රී 9 වෙනකන් 93.5 93.7 ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුම විඳ ගන්න කියලා අද ආදරින් කියන වෙලාවේ මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න පුළුවන් 0112 775 766 0112 775 285 අපේ සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකන්. යෝගේව තමයි දැන් ක්‍රියේටිව් විදිහට හිතලා කවියක් එහෙම ආදරණීය ජෝති වෙනුවෙන් නෙවන්න පුළුවන්. WhatsApp මා අංකෙ මතකයි නේද? 0703 93.5 93.7. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් කියලා හිමාලය රත්නරෙන් කියනවා. ආදරණීය ජෝතිගේ ආදරෙත් ඒ වගේම තමයි. පුදුමාකාර ආදරයක් කියලා නිම කරන්න බැරි වචන වලට සීමා කරන්න බැරි ආදරයක් තමයි ආදරණීය ජෝතිර තියෙන්නේ. ඒ හින්දම තමයි ආදරණීය ජෝතිගේ ආදරේ මේ තරම් දුරට ආදරණීය ජෝති අපිව දාලා ගිලා වසර 39ක් සැපිරලත් ඉවරයි. දැන් ඔන්න අවුරුදු 40 ටික ටික ලඟ වෙනවා. කාලය ගෙවි යනවා හරියට ගලන ගඟක් වගේ නේද? ඒ වුණාට ඉතින් අපේ මතකයන් නම් අපිට කිසිදාක මතක කරන්න බෑ. ආදරණීය ජෝතිගේ විශේෂත්වය තමයි ඉතින් මේ මතකයන් හිමි අය වගේම මේ මතකයන් තුල අද ජීවත් වෙන අය සමහර විට ආදරණීය ජෝතිය දැකලවත් නැති වෙයි. ඒ කියන්නේ අලුත් පරපුර, නව පරපුර, තරුණ පරපුර, අපේ ළමා පරපුර ආදරණීය ජෝති වෙනුවෙන් කොයිතරම් වෙහෙසෙනවද අපිට ඒක දැකගන්නම හොඳම අත්දැකීම තමයි පහුගිය 7 වෙනිදා ආදරණීය ජෝති අපිව දාලා ගිය දවස. ආදරණීය ජෝති වෙනුවෙන් දුක්කුණු, කම්පා වුණු හදවත් නම් මේ ලංකාවේ කීයක් නම් එකට එකතු වෙන්නේ නැද්ද? එහෙම කියද්දි මතක් වෙන්නේ විජේ කුමාරතුංග නම් කලාශිල්පියා. ඔහු විටකදි කියනවා ආදරණීය ජෝති, ජෝතිට වැඩිවරම මිනිස්සු ආදරය කළේ ජීවත්වුණු ජෝතිර නෙමෙයි මියදුණු ජෝතිර කියලා. ඒ කතාව ඇත්ත. අන්න ඒකයි ආදරණීය ජෝති අපි දාලා ගිලා දශක 4ක් වෙන්න ඔන්න මෙන්න උනාට ඒ ආදරේ තාම ජීවමානව අපිට දැනෙන්නේ. ඉතින් ජීවමාන ආදරේ උණුහුම විඳින්න රැඳෙන්න. මේ ආදරේ ජීවමානයි ආදරණීය ජෝතියේ.

Lakhanda Radio ITN Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
4: රත්්‍රේ හතයි විනාඩී විසි හයයි වෙලාවාදරණී ජෝතිකය උුහුම ඉන්න වෙලාවිතින් ඔන්න අපි අද වැඩ සටහනේ මුලින්ම යන්න හදන්නේ කුරුණෑගල පැත්තට. අයිබෝවන් කුරුණෑගලින් කවුද මේ?
5: කුරුණෑල සාර්ගමින් දුශාන්තරණීර.
4: ඉතින් දුශාන්ත කොහොමද ජීවිතේ?
5: හොඳින් ඉන්න.
4: මේ වෙලාවේ මොකද කරන්නේ?
5: මේ වෙලාවේ තාත්තා මේ ජෝතිරාත්‍රි අහන ගමන් ඉන්නේ. හැම ඉරිදාම අහන අපි දෙන්න ජෝතිරාත්‍රි.
4: තාත්තා එවෙත් එක දෙන්නත් එක්ක ආදරෙන් ඉතින් මේ ආදරේ බෙදා ගන්න වෙලාවේ අපි කවදා ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට?
5: දැන් තමයි ඉන්නේ තාත්තාමයි විතරයි මේ ජෝතිරාත්‍රි අහන සියලුම දෙනා මේ වෙලාව එකතු කරගන්න.
4: එකතු කරගමු. ඉතින්
5: අපතුමාවත් විශේෂයෙන් එකතු කරගන්න. ඉතින් ලක්කන සියලුම කාර්යමණ්ඩලය
4: ඉතින් යාද මේ ආදරේ බෙදා ගන්න ආයෙත් දවසක අපිට කතා කරන්න ඕන දුශාන්ත. හොඳේ.
5: හා හොඳේ මම.
4: එහෙනම් ජෝතිමත් රාත්‍රියක් වේවා.
5: ඒසේ මේ ජෝතිමත් රාත්‍රියක් වේවා.
4: තාත්තයි පුතයි ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාව නේද? දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වූවත් කැලැන්ඩරේ වසරින් වසරට භවයෙන් භවයට ජෝති අපේමයි නිරන්තරේ. මෙම කියන්නේ පස්සයාලෙන් ජගත් චන්දසිරි ආදරෙන් එකතු කරගන්නලු පූජා ජගත් චන්දසිරි, ඒ වගේම චමිලා, මාජි කල්දේරා, සුජානි හෙට්ටිආරච්චි, අනුර කුමාර, ඥානා කුමාරි, ඒ වගේම ලීලා විධානගේ වාරිය පොලින් නිලුව. පෝස්ට්කාඩ් එකක් කියවලා තමයි අපිට මේ විදිහට කවියක් කියවන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් පෝස්ට්කාඩ් එකුණත් කියවන්න එපා නේද? ඒ මතකය, ඒ හැඟීම මතක් කරන ආදරේ ආදරණීය ජෝතිගේ. ඉතින් චැටක පැතර තමයි යන්න හදන්නේ. අයි ඒ ලස්සන ප්‍රෝග්‍රෑම් එක ලස්සනට අහන් ඉන්න වෙලාවේ අපිවත් එකතු කරගන්න අපි සද්දර්ම ජෝති රාත්‍රිය අහනවදත් ප්‍රමුඛරෙන් තමයි මැසේජ් එක එවන්නේ. තාත ජයවර්ධන, අම්මා මැණිකේ බාලසූරිය, එක ලස්සන සින්දුවක් දෙන්න. මధుවන්තිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කරනවා. මధుවන්ති අද වැඩසටහනේ මුලින්ම කිව්වාගේ මැසේජ් එක. ගීවල් වලින් හදවත් සුවපත් කෙරෙනු ජෝති ගී පොකුර සැමගේ හිත රැඳුනෝ ඉරිදා රෑ 7ට ලක් හඬෙහි ඇසුණු හිමාල් සොයර නුඹ හට තුති මල් පොද කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා හිමාල්. අපි අදත් ලක්හඬ සද්දර මහගෙන ඉන්නේ. මේව කියන්නේ අක්කර 40න් පත්මා. ඔන්න පත්මා කියනවා මහත්ය වසන්තය, වගේම පුතාලා දෙන්න පඬබෝල් ව්‍යාස්, මාකොලෙන් ගිහන් සදුවත්, ලසන්තියක්වත් යටන්තර ගාමන්ටගේ වයිසි, ජයදිස අයියවත්, ගරාගොඩින් කුමාරී කුමාරිකා අක්කවත් නේද, කවිනි, ඒ වගේම කවිනි දුවත්, සන් පුතාවත්, ශානික අක්කවත්, ප්‍රසන්න අයියා සමාධි දුව, දිල් පුතාවත්, මාර්ලකන්ද වත්තේ නිල්මිණි අක්කා, ඒ වගේම තිසර පුතාවත්. මේ වෙලාවේ ජෝතිරාත්‍රි හංගින හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ආදරණීය ජෝතිගේ. එහෙම තමයි අක්කර 40න් පත්මා කියන්නේ. ඉතින් ලස්සන පදවැල් හතරක් අපිට එවකට බොහොම ස්තුතියි මේ ආදරයට නේද? එහෙම කියලා අපි යන්න හදන්නේ සුමිත්ගේ මැසේජ් එක කියන්න. දිලානිගේ මැසේජ් එක කියන්න. සුමිත්වයි, සමන්තවයි, චතුරංග, සුසා, ඒ වගේම රාජු අයියා, විජේ අයියා, දුව සියාර වාදනයෙන් එකතු කරගන්න කියලා තමයි දිලානි අපිට කියලා ඉවර තියන්නේ. අවිත ජෝති ගීයකට මේ රාත්‍රියේ එකතු කරගන්න. අනිවාර්යෙන්ම ඊළඟ ගීත රාදනයෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ජෝති රාත්‍රිය හැම දවසකම අහන මාතලේ රම්මුතුගම HB කොටුවේ ගෙදරින් තමයි මැසේජ් එක. ලස්සන දවසක් ජෝතිමත් රාත්‍රියක්. ජෝතිමත් ගීතයකට මාවත් කොටුවේ ගෙදර පවුලේ හැමෝමත් රම්මුදුගම මිතුරු කැලත් සම්බන්ධ කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න අපි ඊළඟ ගීතට ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්ම. ඒ වගේම තමයි මේ පහුගිය දවසක අපිට දැනගන්න ලැබුණා ලක්ෂපාන වැත්තෙන් අපි ආදරෙන් අහන් ඉන්නවා කියලා. ඒ වුණාට ඉතින් කවදාවත් ඉතින් අපේ නම කියන්නේ නැහැ නේ කියලා තමයි කියන්නේ. එහෙම කියලා දුක් වෙනව නෙමෙයි ඉතින්. පුචි පසුදැවීමක් ඇති කොමුණත් ඔන්න අද අපි තීරණය කළ අනිවාර්යම මේ වැඩසටහනේ නම කියන්න. HM සෝමවතී මැණිකේ, ඒ වගේම HM හේවා මාපදි කුමාරි හාමි, 6 90 ලක්ෂපාණෙන් ආදරණීය ජෝතිව නොවරදවාම හැම ඉරිදම අනිවාර්යෙන්ම අහනවා කොමුණ වෙලේ තිබුණත්. ඉතින් අපි ඒක දන්න ඔබ ඉරිදා රාත්‍රී 7 ඉඳලා 9 වෙනක මේ වෙලාව මේ පැය දෙක අනිවාර්යෙන්ම ඔබේ ජීවිතේ කොයි වෙලේ තිබුණත් ආදරණීය ජෝති වෙනුවෙන් වෙන් කරගන්නවග අපි ආදරෙන් දන්නවා. ඒ ආදරේ දැනෙනවා අපිට. ඒ හින්දම ඉතින් අපිට චැට් එක දැක්කාම ඒක තේරෙනවා. પરંપરા ગાનક મેસેજ આદરણીય જ્યોતિ વિનુને વેલા દેનવા એ મે આદરે જીવમાન હિંદાઈ મે જીવમાન આદરે આદરણીય જ્યોતિ ગે

0: ரேடியோ ITN அடக்குமுறை ரலுமாவதி நில் குருல்லா சோனாலிகா அஸ்வபல பனஹக என்ஜின் தாரிதாவ அவம இந்தன தஹனே பஹசுவின் ஹெசிரவீம நடத்து சஹ அமதர் கோடஸ் கனிமே பஹசும 2 வீல் 4 வீல் சோனாலிகா டிராக்டரிய தென் திவைனி புரா அதி டிவிஎஸ் அலவி நியோஜிதான் வெதின் ராட்சணிய யாபதின்ச்சிய அவுர்து ஹதர்க்க சேவாவசா வகக்கிம சமக வடினா தொரத்துக்கி அல்மாரியாக நோமிலி டிவிஎஸ் அக்ரி பிசினஸ் வெதின் சோனாலிகா டிராக்டரி மகப்புலவட்ட மகபலையா
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි සීමා ඉක්මවා නොයන්න
3: දෙකියා සුරකින් මගතොට
4: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: හැමෝම එකම රේසක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් රස්
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ලඛන මොමලින් ඒසල්
9: සම අනුග්‍රහය
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: උත්කර්ෂය
11: ආදරණීය ජෝති
12: රාත්‍රී 7:40 වෙනකොට වෙලාව ආදරණීය ජෝති කියන උහු මේ තමයි අපි ඉන්නේ ඉතින් chat එකේ පැත්තට තමයි යන්නේ අවුල ගොඩක් message දාලා තියෙනවා ඉතින් කියන්නේ බෑ නේද නිදහස කියන හරි වටින දෙයක් නේද ජීවිතේට අපි ගොඩක් වෙලාවට නිදහස හොයනවා නිදහසේ ගීතයක් අහනවා කියන්නේ ඉතින් ඒක වෙනම එකක් එහෙම නිදහසේ ගීතයක් අහන කෙනෙක් කියන තමයි මේ කියන දන ජ්‍යොති රාත්‍රියෙන් නිදහසේ ජ්‍යොති රාත්‍රිය අහන ගමන් වත්තිගමින් ශාමදා මැසේජ් එකේ වෙලදී නොන්න නිදහසේ ආදරණීය ජ්‍යොති වාදරෙන් අහන් ඉන්නවා කියන එකත් වටිනව නේද බොහෝ වෙලාවට රාජකාරී කරන ගමන් ගමනක් යන ගමන් නේද ගෙදර වැඩ කරන ගමන් ආදරණීය ජ්‍යොති වාදරෙන් අහන් ඉන්න වෙලාවත් ඕනෑතරම් ගොඩාක් අය අපි එහෙම ඉන්න එකේ නිදහසේ ජ්‍යොති රාත්‍රිය අහන කෙනෙක් ඔන්න අපිට හම්බ වුණා හරි ඉතින් ආදරණීය ජෝති ගැන කියද්දි එහෙම නිදහසේ තනිකමින් ඉන්න අයත් ආදරණීය ජෝති වහනවා ආදරෙන්. ඒ ගැන ලියවුණු ලිපි කිහිපයකුත් ඔන්න හිමාලට පහුගිය සතිය හමු වුණා. දැන් ඉතින් එහෙම කියද්දි ගොඩක් අය දන්නවා කව කා ගැනද මම මේ කියන්න හදන කියලා. නමුත් නෑ මම නම් කියන්නේ නෑ. ඉතින් කොහොම වුණත් විශ්‍රාමිකයන් ඒ වගේම ආරක්ෂකාංශයේ හිටපු සෙබලන් වීරව දාරස්ස රණවීරවන් ආදරණීය ජෝති වහදරෙන් අහන් ඉන්නවා. සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිතයේ අමහිරි මතකයන් ඔවුන් නිවා ගන්න ඒවා අවදි කර ගන්නවා ඒ සියලු දේවල් ආදරණීය ජෝතිගේ හටහන හරහා වෙනවා කියලා තමයි මැසේජ් එක අපිට ලිපිය තුළ ලියලා තිබ්බ ඉතින් දැවැන්තව හැඟීම් බර ගොඩාක් වචන තිබුණා ඒ අතරේ ආදරණීය ජෝති ඔවුන්ගේ හදවතට හිතට ලොකු සැනසීමක් කියලා තමයි හිමාලට කියලා ඉවර තිබුණේ ඉතින් ඒ ආදරේ බෙදා ගන්න ඒ හැඟීම් බෙදා ගන්න අපි ආදරෙන් බලන් ඉන්න ඕන වෙලාවක අපිට ලියන්න හරි ෂට් එක පැත්තට තමයි අපි ආයන්නේ පස්සයලොන්න මෙඩිකල්ව දැන් අපිට සුමුදු මැසේජ් එකක් කියලා දෙනවා දත්ත සුබුරුදු විදියටම ගෙදරත් එක්ක නේද බවුලයාත් එක්ක ආදරෙන් ආදරණීය ජෝතිවා සද්දර මහන් ඉන්නවා කියලා තමයි කියන්නේ බිරිඳ දරුවන් තුන්දෙනා වගේම කමල් පිටින් සුරංජියක්ක නිහල්ලාය තුෂාරක්ක ඒ වගේම සේනයිය නේද සුනිල්ලායත් එක්ක රතහක්කවත් ජයතිලකවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සුමුදු කියනවා සුමුදුගේ මැසේජ් එක තමයි අපි ඒ විදියට කිව්වේ අපිට ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න කතරගම අවටෙන් හෙන් වල තමයි අපි ඉන්නේ නේද ධර්මපාල තමයි මේ ජෝතිගේ රසිකයා එහෙම කියලා ඒවල් තියෙන අපිට ඉතින් ඔන්න ධර්මපාල මහත්මයා අපි ආදරෙන් මතක් කරනවා ඉතින් ඔබ වගේ හේනේ පැලේ ඉඳගෙනත් බැටරි කෑල්ල රේඩියෝ එකට දාලා ආදරණීය ජෝති වහදරෙන් අහන් ඉන්න ගොඩාක් අය අපිට කතා කරනවා අපි දන්නවා ඒක එහෙම තමයි ඔබ මේ දුක් විඳින්නේ ආදරණීය ජෝති ආදරෙන් අහගෙන අපේ රටේ අනාගතය වෙනුවෙන් නේද ඇත්තටම කිව්වොත් අපිට බත සපයන්න ඒ වගේම අපේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න හෙට දවසේ අපේ බඩ පුරවන්න වෙහෙස වෙන ගොවි මහතුන් මේ වෙලාවේ ආදරණීය ජෝති ආදරෙන් අහන් ඇති අපි ආදරෙන් හැම ගොවි මහතෙක්ම ඊළඟ ආදරණීය ගීතේ ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති වෙනුවෙන් ආදරණීය ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න අයියා. එහෙමයි කියන්නේ ප්‍රියන්ත කැකිරාවෙන් ඒ වගේම නිමාලි ඔන්න අලව්වේ රාජා ඒ වගේම ගැටඹුවානේ බැට්ටිගඩේ මල්ලි අතුළු වැඩ කරන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා කුරුණෑගල ගැටඹුවානේ ලොතරැයි අලවි කරන රුවන් තමයි මේ මැසේජ් එක ගවන්නේ ලොතරැයි රුවන් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. එහෙම කියලා යනදන්නේ මඩම් පැලල්ල පැත්තට සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල්. ජෝතිපාල මහත්මයාගේ සින්දුවට අපිවත් එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ති වගේම තාත්තා සරත් ශාමික ඇතුළු ලක්කඩහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි ආශි කියලා එවලා තියෙනවා නාශි. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්න ආදරණීය ජෝති ආදරෙන් අහන් ඉන්න වෙලාවේ පොන්චි දෙයක් කියන දන්නේ අපි දෙවිනි පැය පටන් ගත්තාම සුවිශේෂී කෙනෙක් එකතු කරගන්න හිතන් ඉන්නේ ආදරණීය ජෝතියේ. තවත් වර්ණවත් කරන්න රැනෙන්න ඕන ආදරෙන්. මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Lakhanda Radio ITN Rajya Bankwak Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankwin
1: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಂದಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಸಿ 5000 ದಕ್ಕ ಮಿಲತಿ ಗಿನಿಂ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಂದಿಯೈ
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට

0: ಕುಲಮ ವಿದ್ಯಾನುಕೂಲ ವಿಸದಮ ಓತುಶೀಲ್ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್
1: ලාංකික විශ්වාසයෙන්ම මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
6: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ಉತ್ಕರ್ಷೆಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ.
2: රාත්‍රි 8යි විනාඩි 13යි වෙලා වුණ අපි දෙවෙනි පැය ඉතින් ආදරෙන් ඉන්න වෙලාවේ නේද? මැසේජ් දෙකක් කියන්න ආවෙරක් ගාලා කියලා යන්නයි හිතන්නේ. කොහේ යන්නද? තව පැයක් තියෙනවනේ. හරි. ඔන්න අපිට දිනුෂාන් මැසේජ් එකක් කියවලා තිනවා බඩපල ඉඳලා අද ආදරණීය බිරිඳගේ උපන්දිනය කියලා. ඉතින් ඔන්න අයියේ අද නම් කොහොම හරි මැසේජ් එක කියවන්න ඕන කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න දිනුෂාන් අද වගේ මැසේජ් එක නම් අපි කොහොම හරි කිව්වා. නදීෂට ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරලා මේ කියන්න හදන්නේ ජූලි මාසේ 10 වෙනිදා උපන්දිනයක් ගැන. අපිට මැසේජ් එක එවන්නේ ජෝතිපාල සංගමෙන් ලේකම්තුමිය මල්ලිකා යුලිනගේ මහත්මිය, කොළුපිටියේ ශාමාව, ඒ වගේම ගුණරත්න ශාමා ගුණරත්න, ඒ වගේම පනාකොඩේ රුවන්ව එකතු කරගෙන ජ්‍යොතිරාත්‍රය හන හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ඇයට සුවපතුම කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඇගේ නම ක්‍රිෂ්ණි ජෝතිපාල. ආදරණීය ජ්‍යොතිගේ චූටිම මල. ඉතින් අපි එහෙම තමයි ඇයට කතා කරන්නේ. ඇයව හඳුන්වන්නේ ආදරණීය ජ්‍යොති ඒ විදිහට. ඉතින් අපි ඇයට ඇගේ නිහතමානීකමට ඒ මතක් කිරීමට ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ජ්‍යොතිරාත්‍රියෙන් ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම ඉරිදම ජ්‍යොතිරාත්‍රිය අහනවා කිව්වා. අදත් අපිට කතා කරපු වෙලාවේ කිව්වේ ඇගේ ආසම ගීතයක් තමයි අද මුලින්ම ගායනා කරේ කියලා, මේ ජීවනීය ගීතය. ඇය එදා මේ මැදිරියට ආව වෙලාවෙත් එහෙම කිව්වා. ඉතින් කොහොමුණත් ඇයගේ උපන්දිනයට සුබපතන් අපි තෝරගත්ත විශේෂ ගීතයක්. ඇගේ තාත්තගේ හඬින් ගායනා කරපු ඒ ගීතයෙන් අපි ඇයට මේ විදිහට සුබපතන්නයි මේ සූදානම. මේ ආදරණීය ජෝතියේ

95 FM 93.7 Lakhana Radio ITN Rajya Bankuk Surakshita Bhavaya ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රාත්‍රී 8යි විනාඩි 24 වෙලා වාදනයේ ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවේ අපි අන්න දැන ගන්නේ මුල්ල බැතර ආයිබෝවන් කොහොමද
1: ජෝතිමත්
0: රාත්‍රිය එසේම වේවා ඉතින් කොහොමද ජීවිතේ මේ වෙලාව මොකද කරන්නේ අද
1: ඉතින් රත්තරන් හදවතක් තියුණු රත්තරන් කතාවක් තියුණු රත්තරන් ජෝතිගේ දවසේ නම් තමයි කල්පනා කරන්නේ
0: ඉතින් ඒ රත්තරන් වචන වලින් රත්තරන් හණින් ගැවුණු රත්තරන් ගීත ටිකක් අහගෙන ඉන්න වෙලාව නේද
1: සිමාල් මාත් මට පුළුවන් නම් කෝහතුරු කෝහතුරු කියන හින්ද වුණාන්ද
0: හරි අපි මේ සතිය බැරිුණොත් අපි ලබන සතිය අනිවාර්යෙන්ම ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න උපරිම උත්සාහ කරනවා. ඉතින් විශේෂයෙන් මොකද කියන්න තියෙන ආදරණීය ජෝති ගැන අද දවසේ?
1: අද දවසේ විශේෂයෙන් කියන්න තියෙන ඒ වාගේ කතානක් ඇති ඒ වාගේ මේ පස්සකින් පස්ස ගන්න එකතු කරන්න පුළුවන් ගායක කීයක ඉන්නවා.
0: ඒ කතාව නම් ඇත්ත නේද? අපි කවදා ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට ආදරණීය ජෝති වෙනුවෙන්?
1: අද එකතු කරගන්නවා මේ යන්නේ මුලින් පුතා සුදාලත් කරන දේහත්ත්ව නාගදිතා නදීසානි නාගදිතා එතකොට මේ ඉඹුල් ගොඩින් නිමල් සිල්වා දලුම් මාරෙන් වියතිලක රාජපක්ෂ ජයතිලක රාජපක්ෂ න්‍යාය රාජපක්ෂ වේයන්ගොඩ රජවත්තෙන් මංගලිකා රාජපක්ෂ රත්නායක එතකොට පිටිගල කපුවේනින් ජයසේන කුදුකරගෙන අපි ඉතින් ලස්සන ගීතයක්
0: අහමු. ලස්සන ගීතයක් අහමු. ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන අපිට කතා කරන්න ඕන ජෝතිමත් රාත්‍රියක්
1: වේවා. අනිවාර්යෙන්ම උතේ.
0: එහෙම තමයි දෙන්නේ ආදරේ කියන්නේ ඉතින් රත්තරන් තමයි. හරි ඡටක මෙතර අපි යන්න හදන්නේ. සුන්දර රැයේ ජෝතිගී හැම විටම ඇසෙනා විටදී දෙපැයම එක ලෙසටම දෙසවන් තුල රැව් දින ලක් හඬ මිහිරිතම කදිමට දැනෙනවා ජෝතිගි හැම තුලම ගිරියෝලෙන් ශසිකලා තමයි මේ මැසේජ් එක වල තියෙන ඉතින් හිමාලය ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා ඔන්න ශසිකලාගේ ඒ පදවැල් තමයි අපි ආදරෙන් කිව්වේ ඉතින් ඈ අපේ හදවත් තුල රැඳෙන නාමය තමයි ශසිකලා ඔයා කිව්ව හරි සුබ රාත්‍රියක් වේවා වෙනද වගේම අපත් අපිත් අදත් ජෝති රාත්‍රි අහන ගමන් මැසේජ් එක එවන්නේ නයන කොවේගනින් මහතයා සරත් ඒ වගේම පුතා චානක ලොකු පුතා චින්තක දුව ජයනි අම්මා සීලවති තාත කරුණරත්න අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න ජ්‍යොතිරාත්‍රිය යන හැමෝමත් එකතු කරන ලස්සන ගීතයක් ආමු ලක්කන දිනෙන් දින දියුණු වේවා කියලා තමයි ඔන්න ආදරෙන් ඉවර දින ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් කොබීගෙන ඉඳලා අපි යන දන්නේ කඹුරු පිටිය පැත්තට කඹුරු පිටිය ඊරියතොට අමුහෙනින් ඩෙංගි මාමගේ කුරුඳු වාඩිය අබේනායකගේ ධර්මදාස තමයි මැසේජ් එක ගන්නේ. ඒ වගේම අමල් සුමුදු ප්‍රදීප් රුවන් රංජි ජයතිස්ස ජයතිස්ස අයවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක කියවලා තියෙන්නේ. ඔන්නතින් ධර්මදාස අයගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙ. ඉතින් කුරුඳු වාඩිය මේ වෙලාවේ කුරුඳු තරණ ගමන් ඇතේ නේද? රාජකාරී වැඩ කටයුතු කරන ගමන් වුණත් අපිට ඉතින් ආදරණීය ජෝතිව අමතක කරන්න බැහැනේ නේද? ඔන්න අපි යන්න හදන්නේ ගම්පහ බුත් පිටිය පැත්තට. අද මහත්තයා වසන්තගේ 49 වෙනි උපන්දිනේ. එයාට ආදරෙන් සුවපතන සජීවනී තමයි මැසේජ් එක එවන්නේ. දුව තිසලිය වගේ පුතා මෙතුජ ආදරෙන් එකතු කරගන්න කියලා දිනුන අපි ඉතින් වසන්තට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජෝති රාත්‍රිය. අද සුපුරුදු විදිහටම ජෝති රාත්‍රිය ආදරෙන් අහන් ඉන්නේ කළුතර උතුරෙන් කැයිඩෝ පාරෙන් අංකගේ කාපකඩේ කුමාරයිය වගේම සුරංග නිශානි නිලුකා ලලිතා රණිදු රමිදු යටදොලෙන් විද්‍යාදුව ඒ වගේම රාණි අම්මා කළුතර දකුණෙන් සෙනාලිදි නදීෂා හසදි ඒ වගේම පාදුක්කෙන් මේරි අම්මා සංජුලා මංජුලා අපේ ආදරණීය ගමේ වැසියන් ඒ වගේම ජ්‍යොතිරාත්‍රිය අහන මොම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේදී නම් ගොඩක් තියෙනවා අපි ගොඩක් අයගේ නම් ගොඩක් අය කෝඩ හැමෝගේම නම් කිව්වා හිතවත් හිමාල් මැසේජ් එක කියවන්න කොහොම හරි. ඉතින් ඔන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සතුට විනෝදය වෙනුවෙන්ම ගීත ගායනා කරපු සාමාන්‍ය මිනිසුන්ව පමණක් පිළිගත්ත විදක්ජන සමාජය විසින් අසාධාරණ විදිහට විවේචන ලක් කරපු අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල. ජෝතිපාලයන් මිය ගිහිල්ලා නොදැනීම වසර 39ක් වෙනකොට 2026 අවුරුද්දට ඉදිරිය තියෙන තුමගේ අකාලේ ජීවිතයෙන් සදහටම සමුගෙන ගිය මීට අවුරුදු 39කට කලින් 1987 අවුරුද්දේ තිර දර්ශනයමයි අපි මේ කතාව මුලින් කිව්වා සුසන්ත සම්පත් නේද? මේ මැසේජ් එකවන්නේ පිටිකල බොරුළු හෙනේ සුසන්ත සම්පත් හරිත යරිත් වතාවක් මම දන්නේ. ඒක මතක් කරලා තියෙන ඉතින් අපිට ඒක වටිනවා. කොහොම වුණත් අලුත් අර්ථකථනයක් දීලා තියෙනවා නේද? කොහොම වුණත් කොයි සමාජයේ වුණත් සුසන්ත සම්පත් ආදරණීය ජෝතිව මුළු සමාජයක් මුළු ලෝකයක් දැන් පිළිගෙන හමාරයි. එවකට පුංචි පුංචි හැලහැප්පීම් තිබුණාට ආදරණීය ජෝති ඔබට මට කොයි පන්තියටත් ගීත ගයපු කලාකරුවෙක්. සමාජ අසාධාරණයට, සමාජ යථාර්ථයට, ආදරයට, ප්‍රේමයට, විරහවට ඒ විතරක් නෙමෙයි මේ සමාජයේ අපේ අපිට අවශ්‍ය වෙන ඇතම් ජාතික උත්සව, ආගමික උත්සව මේ හැම දෙයකම ආදරණීය ජෝති ගීත ගායනා කරා. තේමාවන් නම් ඕන තේමාවකට ආදරණීය ජෝතිගේ හඬින් ගෙයුණු ගීතයක් අපිට හොයා ගන්න පුළුවන්. අන්න ඒකයි මේ විශේෂත්වය. ඉතින් ආදරණීය ජෝතිගේ ඒ අලුත් හඳුන්වා දීමරත් අපි අගේ කරන්න ඕන සුසන්ද සම්පත් ඔයා. ඕන ඉතින් අපි ටික කාලයක් ගත්තනේ මේ වචන ටික අහන් ඉන්න. කාලයක් ගැන කියවෙන ගීතයක් අහන්න දන්නේ. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Lakhanda Radio ITN.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: අත්‍යටයි විනාඩි 38යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉන්නේ ඉතින් ඔන්න දැන් ටික ටික වෙලාව යනවා නේද තා මැසේජ් එක කියලා දියාලොන්ට මේ කියන්නේ 0703935937ට ක්‍රියේටිව් විදිහට මැසේජ් එක කියවන ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම කියලා අපි යන්න හදන්නේ පොළොන්නරුව පැත්තට අයිබෝවන් කොහොමද ඉතින් ජීවිතේ මාස ගානක් බලන් ඉඳලා ඔන්න දවස්තාව වරන් තියෙනවා ඉතින් රටරම හෙන්න කියන්න බලන නම රටරම හෙන්න නම කියන්නේ ඉතින් ඔන්න අවස්ථාව දරන්න තියෙන්නේ
3: ඒදි කුසුමාවති
2: කොහොමද ඉතින් කුසුමාවතේ මහත්මිය ඉතින් ඔන්න අද රටරම හෙන්න කතා කරන්න අවස්ථාව හම් වෙච්ච එකේ මොකද කියන්න තියෙන ආදරණීය ජෝති කියන
3: ජෝතිද ගොඩක් ආදරෙයි මේ ඊයේ අපි ජෝතිව සතාන මේ ලකන ගෙව්වා සද්දෙම දාගෙන මමයි මගේ වාර්තය කරුණාරත්න මේ අපි දෙන්න තමයි මේ වෙලාවේ අහන්නේ කවදාවත් අමතක වෙන්නේ නැහැ අපේ ජෝතිමාද මහත්මයා
2: ඊයේ තැව අදත් තැව හෙට තිබුණොත් හෙටත් අහනවද
3: අහනවා එනවා නියඳ හරිනවා ඊයේ මට මේ ගොඩක් මේ දුකක් හිටනවා ජී කුමාරතුමා මහත්මයා කතා කරුවානේ මට ඇඳුලා ගියා වගේ
2: එහෙම තමයි වුණාට ආදරණීය ජෝති අපිට ඉතුරු කරලා ගිහිලා තියෙන දේවල් එක්ක බැලුවාම අපි ගොඩක් සතුටු වෙන්න ඕන සහ අපි ආඩම්බර වෙන්න ඕන නේද
3: ඔව් මහත්තයෝ
2: ඉතින් අපි ආයෙත් දවසක ඉතින් මේ විදිහට කතා කරමු අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ගීතේට
3: මේ ගීතේ එකතු කරගන්නේ මමයි මේ මගේ මහත්තයා මේ කරුණාරත්නයි
2: එච්චරයි
3: ලක්කඩ ආන තියු දෙනයි
2: හා ලක්කඩ ආන ජෝති රාත්‍රිය හන සිරු දෙනවා අපි ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක්
3: ගන්න මහත්මයයි
2: එහෙනම් ජෝතිමත් රාත්‍රියක් වේවා ඊයේ තාලදත්තාල අපිට හෙට වුණත් ආය යන්න පුළුවන් ආදරණීය ජෝතිව නේද සුබ ජෝති රාත්‍රියක් වේවා කියලා ඔන්න WhatsApp එකට මැසේජ් එකක් කියලා දෙනවා දත් අපි ජෝති රාත්‍රිය අහනවා කඹුරාපුල ගමේ ඉඳන් අපේ දෝනි ඉරිදර 9 වෙනකන් නිදාගන්නේ නැහැ ජෝතිකල මහත්මයාගේ සින්දු අහනවා චමල්චා දෝනි දෙන ලස්සන සින්දුවක් එකතු කරගෙන ලක්කඳ අහන සියලු දෙනාම බුදු සරණයි නදී තමයි මැසේජ් එක නදී මොන නදීගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිවිදී ඔන්න පුංචි දෝනිට ලස්සන ගීතයක් දෙනවා ඊළඟට අහන් ඉන්න සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජෝති රාත්‍රියට ජය වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ හදවතේ තරුව අසහාය ගායකයා ජෝතිපාල මහත්මයා අපේ ගෙදරත් දවසට ගීත 10ක්වත් අඩුම ගහනවා ජෝතිගේ හස්බන්ඩ් තමයිලු එහෙම ගීත ගායනා කරන්නේ ඔන්න මේ විදිහට ඔන්න කවුද මේ කියන්නේ කියලා බලමුකෝ ඉතින් ලක්නද බොහොම ස්තුතියි ඒ වගේම දැනුත් අපි ආසාවෙන් ළඟට වෙලාම තමයි වැඩසටහන රස විඳින්නේ ලක්නද ජය වේවා ජෝති රාත්‍රියේ ජය වේවා ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා තමයි මැසේජ් එක දෙන්නේ බටුවන් හේනේ සුරංගි තමයි මැසේජ් එක එවන්නේ අජිත් කිස්සිරි තමයි මේ විදිහට දවසට ගීත 10ක්වත් ගායනා කරන්නේ දවසට ගීත 10ක් ගායනා කළා මදි අජිත් ඈ හරි ඔන්න අපි අජිත් ඒ විදිහට ආදරෙන් අජිත්ව මතක් කරලා යන්න හදන්නේ මාතලේ පැත්තට ලසන්ත තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ සුබ ජෝති රාත්‍රියක් වේවා අපි තහගෙන ඉන්නේ ලසන්ත මදුසාන් තමයි මැසේජ් එක ලසන්ත ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට සුබ ජෝති රාත්‍රියක් වේවා රත්නයය තමයි මැසේජ් එක දෙන්නේ නොරගල්ලෙන් රත්නයයගේ මැසේජ් එක තමයි මේ විදිහට අපි කියන්නේ අපිට ජෝතිපල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ ඒ සින්දුවට බිරිඳ දුවලා දෙන්නා ඒ වගේම කවිඳ පුතා අනෝෂ නංගී තිල්නිදුව සිසිර මල්ලිවත නුවරින් පත්මසිරි කොඩිකාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාමත් මාතරෙන් නන්දසේ නන්ද තිලක මල්ලි ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දෙන හැට අපේ කවිඳ පුතාගේ උපන්දිනය. ඉතින් එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන්න ඕන කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි ලක්කන ජෝති රාත්‍රියෙන් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා පුතාලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේ තමයි දිවුල පිටියෙන් අකිල මදුසංක සද්දරම ජෝති රාත්‍රිය අහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අපි හැම ඉරදම ජෝති රාත්‍රිය අහනවා මාමේ. මම බැලුවා අකිල මොකද මැසේජ් එක කෙටියෙන් එවලා තියෙන්නේ කියලා. අම්මා සවරණලතා යගේ තාත්තා රංජිත් අයියා ඉෂාන් නිරංග අපේ අයගේ උපන්දිනේ ලොන්ටි ගන්න අපේ අයරත් ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අකිල ඉතින් ඔන්න හැම ඉරදම අහන්නවනේ මේ වගේ ආදරෙන් නේද? ආදරණීය ජ්‍යොතිව ආදරෙන් අහන් ඉන්නවනා. නොමෙකේ සදා ඒ සුමීහිරි කටහඬ ජ්‍යොති කියා ඇමතුවේ අපි හැම දින තරුණ සිතත් පෙම් බැන්දේ ඔහුටම හිමාල් මාමේ තුති පුදනිමි ඔබ හට රාත්‍රී හතෙන් හිමාල් මාමා සමගින් ඉරදා රාත්‍රිය ගෙවන්නේ ගී මිහිරෙන් නොමැකෙන මතකයයි ඔබ ජ්‍යොති සුභවතන්නේ සැමදින ලක් හඬට. මැසේජ් ගෙවන්නේ සහේලි මහියංගනේ හිමාල් මාමේ අම්මගේ ඊයේ බර්ත්ඩේ එක. ඉතින් ඔන්න අපි අම්මට එහෙනම් ජ්‍යොතිමත් සුභ උපන්දිනයක් වේවා කියලා සහේලි ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් ඔන්න සහේලිගේ අම්මට මේ වෙලාව ජ්‍යොති රාත්‍රියේ හංගෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සහේලි කියලා ඉවර තියෙන. සහේලි ඔයාගේ කවියටත් බොහොම ස්තුතියි සහේලි. එහෙම තමයි අපේ රටේ අනාගතය. තව මැසේජ් එකක් කියවෙ නැත්නම් 0703935 94 4 දැන්ම මැසේජ් එකක් කියවන් තව පුංචි වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න. මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: Lakhanda Radio ITN
1: Lotharaye Peralikarana NLB Mega Power Tavanta Mega Super Tag Gata Amatarava Rupiyal Koti Eka Power Super Tag Saha Grand Super Tag Gata Super Remote Ratayak Dinana Lokuma Super Tag Idana Ekama Lotharaye NLB Mega Power Obat Adama Miladi Ganna
2: Rajya Bankuwaka Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuwen
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
4: ඒකියා සුරකින් මගතොට.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

සිලිසිලි නාදදී මදනල ඔහේ හමයි සුදු මුදු පෙන කැටිති දිය මත පහල කලයි ගුවන සිසාරා සුමියුරු නාද නගයි නිම්නැති කොවුල් කූජනාද මිහිර මවයි. එමා මල්ලි කොහොමද ඉතින් ඔන්න අපි ලක්කන ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්න ගමන් කියත අපිට මයන්තියක් අපොලොන්නරුවෙන් මැසේජ් එකක් දාලා මේ කවි සිතුවිල්ල වල තියෙන ඉතින් ඒ මැසේජ් එක තමයි අද දවසේ WhatsApp අවසන් මැසේජ් එක විදිහට හිමාල් තෝරගත්තේ. ඉතින් මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපිට ලිපි ගණනාවක් එවලා තියෙනවා. ඒ අතරින් නම් කිහිපයක් සඳහන් කරන්න කියලා තමයි මට හිතුනේ. නිසල් චින්තක, ඒ වගේම තැලිගම AV ගාමිණි, ඒ වගේම සුනිල් ආනන්ද ඇඹිලිපිටිය නේද, ඇඹිලිපිටියෙන්. ඒ වගේම තමයි විශ්‍රාමික රණවිරුවෙක් අපිට එවලා තියෙන නමක් නැති වුණත් මහනුවරින්. ඉතින් මේ හැම ආදරයකටම බොහොම ස්තුතියි කියලා කියන්න ඕන ආදරෙන්. ඒ වගේම WhatsApp එකේ මැසේජස් ගොඩාක් කියවලා තියෙනවා, කියවන්න බැරි වෙලක් තියෙනවා ඉතින් නේද. එහෙම ඒවා තියෙනවා, කෝල්ස් ගොඩාක් ගතට කිහිපයක් විතරයි අපි කතා කරන්න වෙන්නේ. ඒ හැමදේම අපිට මේ පුංචි කාලයේ ඇතුලේ බෙදා හදා ගන්නට වෙනවා, ඉවසා දරා ගන්නට වෙනවා. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් අපි හරියටම දින 7කින් තව සතියකින් ආදරණීය ජ්‍යොතිගේ ආදරේ යොනෝම අරන්ගෙන පොරොන්දු වෙන තමයි සමුගෙන යන්නට හදන්නේ. 93.5 93.7 ආදරණීය ජ්‍යොතිගේ ආදරෙත් එක්ක ඉතින් ඉන්නවා. සමුගෙන යන වෙලාවේ ආදරෙන් ප්‍රාර්ථනා කරන ඔබේ සතුට, ඔබේ සුවය තමයි අපි එකම පැතව. පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්. මම හිමාල්. මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සරමක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහන
0: සිහිනක තනි වෙලා
2: මේ කවුද?
3: මං අම්මේ සෙන්රත් පුතා.
2: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන?
3: නෑ අම්මේ, එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වහගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
2: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්නම්.
3: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
2: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
3: ඇත්තට?
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: අයිබෝවත්, සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක ඔබේ අසීමිත විශ්වාසය කැපවීම නිසාම ඔබට ලැබෙන දෙයක්. අන්නේ කැපවීමට තවත් වටිනාකමක් එකතු කරන්න අදත් අපි සූදානම්. වාසනාවේ සුබ අඩහෝරාවෙන් NLB ජාතික ජයවරණය ඔබව දිනවන්න. ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් ඔබ වාසනාවන්තෙක් බවට පත් කරනවා. ඊයේ දිනයේදී මෙගා පවර් ලොතරැයෙන් පස්වන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න අපි සමත් වුණා. එයනු මේ වන විට 2026 වසර තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි ත්‍යාගලාභීන් 25 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද ඔබේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා. මේ හඳුනා ගන්න අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අහල්‍යා ලක්ෂ්මණ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී HMKK හේරත් මහත්මිය. එහෙනම් අදත් මුලින්ම දිනුම් අදිනවා NLB ජය. ඉරිදා දිනේදී ඔබට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ හිමිවන බව ඔබ දන්නවා. සන්නේ බෝනස් සංඛ්‍යාව ගලපගෙන මුදලින් රුපියල් 10000ක් ඔබට NLB ජය ලොතරැයියෙන් දිනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 514 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. NLB ජය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 4ක් දැන් අපි තෝරනවා. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය O ජය අංක 7645. මුදලින් රුපියල් 10000ක් දිනා ගන්න පුළුවන් සන්ඩේ බෝනස් සංඛ්‍යයි දැන් අපි තෝරන්නේ. සන්ඩේ බෝනස් සංඛ්‍ය 2661. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ඔබේ මලොතරයි NLB ජය මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාගලාභීන් 247 දෙනෙක් බිහි කරලා තියෙනවා. NLB ජය ලොතරැයෙන් රුපියල් 105ක ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයි පත ඔබ ජාලවි කළා සම්පත් ලංකා පැල් මඩුල්ල අලෙවි නියෝජිත. ඒ වගේම 50,000කින් දිනා ගන්න ජයග්‍රාහකයන් 33 දෙනෙකු තද බිහි වෙනවා. ඒ වගේම සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපගෙන මුදලින් රුපියල් 10,000ක් බැගින් දිනා ගන්න ජයග්‍රාහකයන් 52 දෙනෙකු තද බිහි වෙනවා. ඔන් දැතුරු අද සමස්ත ජයග්‍රාහකයන් 66,009 දෙනෙකු අතරේ රුපියල් 63,01,960ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1555 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. ලග්න සංකේත 12/4 වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. මේ තෝරන්නේ ජයග්‍රහී අංක 4. අපි බලමු පළමු වාසනාවන්ත අංකය. අංක 39. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකයයි. පන්දහන දෙවන ජයග්‍රහී අංකය අංක 52. කන්‍යා ලග්නයේ අංක 39 අංක 52 දැන් අපි තෝරන්නේ 3 වෙනි ජයග්‍රහී අංකය. අංක 1 තීරණාත්මක සිවුවන ජය අංකයයි දැන් අපි තෝරන්නේ. සිවුවන අංකය අංක 48. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරි තෑගි 7ක් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 130 දෙනෙකුත් අපි ඔබට ලබා දෙලා තියෙනවා. හඳහන ලොතරැයියෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභී කද බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා දයා රංජිත් යාගොඩමුල්ල අලෙවි නියෝජිත. ඔහුද ඇතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 114,442 දෙනෙකු අතරේ රුපියල් 79,80,620ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 47,60,688,140ක මුදලක්. සත් දිනකම ඔබ ජයග්‍රාහකෙක්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ සත් දිනම ජය නියත ගොවිසෙත 4,488 වෙනි දිනුම් වාරය. එහෙනම් දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයිය. ගොවිසෙත ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරන්නේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය P. මේ යන්ත්‍රයෙන් ජයග්‍රාහී අංක 4ක් දැන් අපි තෝරනවා. පළමු ජයග්‍රාහී අංකය අංක 72. දැන් බලමු දෙවන ජයග්‍රාහී අංකය කුමක් වේද කියලා. දෙවන අංකය අංක 58. පී අක්ෂරය අංක 72 අංක 58 දැන් තෝරන්නේ 3 වෙනි ජයග්‍රහී අංකය. 3 වෙනි අංකය අංක 52. සිවන ජය අංකයයි දැන් අපි තෝරන්නේ. සිවන අංකය අංක 34. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් මේ වර්ෂයට සුබ්‍රිතයාගේ දෙකක් අපි ඔබට ලබා දීලා තියෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 56 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සමග ඡායංක තුනක් ගලපාගෙන 250,000 තෑග දිනා ගන්න පුළුවන් ගොවිසත ලොතරැයෙන් විතරයි. ඒ විදිහට ඡායග්‍රාහකින් 4 දිනක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයන්. තුෂාර සංජීව මහනුවර, ත්‍රිසලා ප්‍රනාන්දු පාලවිය, ඒ තනෝෂා මුරකොට්ටන් චේනේ, කේගාමිනි බොරැල්ල. ඔවුන්ගෙතුළු අද සමස්ත ඡායග්‍රාහකින් 103,611 දෙනෙකු අතරේ රුපියල් 72,33,80 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ ගොවිසත ලොතරැයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරිතයාගේ වටිනාකම. රුපියල් 7,23,46,933,96 මුදලක්. දවස සමයි සිහින දිනයි. ඔබ ගන්න ඕන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දෙන්න අලුත් උනා, පහසු උනා, තෑගි වැඩි උනා. මේ තෑගි වැඩි උන නවතම තෑගි රටාව තුළින් සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අංක 3ට රුපියල් 50,000ක් ඒ වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ඔබ ගලප ගත්තොත් මුදලින් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 362 දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයේ සුබ ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. සුබ ලග්න සංකේතය කටක. මේ යන්ත්‍රයෙන් සුබ අංක 3ක් දැන් අපි තෝරනවා. පළමු සුබ අංකය අංක 8. මේ තෝරන්නේ දෙවන සුබ අංකය. දෙවන සුබ අංකය 2. අපි බලමු තුන්වෙනි සුබ අංකය. අංක 54. මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්තන ත්‍යාගාංකයයි මේ අපි තෝරන්නේ. ප්‍රවර්තන ත්‍යාගාංකය 1886. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වර්ෂයට රුපියල් ලක්ෂ 5ක ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 243 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. දැන් බලමු සුබ දවසක් ලොතරැයි ඔබේ වාසනාව ගැන. සුබ දවසක් ලොතරැයෙන් මුදලින් රුපියල් ලක්ෂ 5ක ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබ ජාලවි කළා එස් මුරගනාදන චාව කච්චේරි අලවි නියෝජිත. ඒ වගේම රුපියල් 50,000කින් දිනා ගන්න ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපගෙන මුදලින් රුපියල් 25,000කින් දිනා ගන්න ජයග්‍රහකින් 36 දෙනෙකුත් අද බිහි වෙනවා. හොඳ ඇතුළු අද සමස්ත ජයග්‍රහකින් 92,515 දෙනෙකු අතරේ රුපියල් 896,940 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි වුණ, තෑගි වැඩි වුණ තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න ජානක සමග රුෂාන්ත ප්‍රියා සූදානම් වී.
1: මීළඟට මෙගා පව. සුපිරි තෑගි නම් NLB, NLB නම් සුපිරි තෑගි. රුපියල් කෝටි 23, රුපියල් කෝටි 47 විදියට අති දැවැන්තම සුපිරි තෑග ඔබට හිමි කර දුන් ලංකාවේ එකම ලොතරැයිය මෙගා පව ලොතරැයියයි. සූදානම් වෙන්න අදත් රුපියල් කෝටි 29කට වැඩි දැවැන්තම සුපිරි තෑගයක් ඔබේම කරගන්නට. ඔව්, ඔබේ හිතේ තිබෙන මෝටර රථ සිහිනය සැබෑ කර දෙන්නට අපි සූදානම්. ඒ මෙන්න මේ විදියට පව සුපිරි තෑගිට අති නවීනතම සුපිරි මෝටර රථයක් ඔබට ලබා දෙමින් ඔබ හින සැබෑ කරන මෙගා පව 2594 වන වාසනාවන්ත දිනු මැදීමයි මේ. මෙගා පව අද දින බාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය S දැන් තෝරගන්නේ අද දවසේ සුපිරි අංකය. අද ජයග්‍රාහි සුපිරි අංකය බවට පත්වන්නේ අංක 7. ඊයේ පව සුපිරි ත්‍යාගය දිනාගත්තා කටුගස් තොටින්. අද මෙගා සුපිරි ත්‍යාගය කාට හිමි වෙයිද? ඒ වාසනාව ඔබට ලබා දෙන ජයග්‍රාහි ජය අංක දැන් අපි තෝරගන්න. අද පළමු ජය අංකය අංක 27. එන්න දෙවන ජය අංකය අංක 22. මේ ලබා දුන්නේ තුන්වන ජය අංකය විදිහට අංක 35. අද තීරණාත්මක අවසන් ජය අංකය යන්ත්‍රය අපට ලබා දෙනවා. ඒ අංක 67. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයින් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් සමගින් 2,52,000 52 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන් අද දවසේ ඔබට ලැබෙන වාසනාව කොයි විදිහටද ලැබුණේ බලමු අපි නිල ප්‍රතිඵලය අසුරේ අද දින වරෙන් 2,00,000 වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට ජයග්‍රහී ලොතරැයි පතාල විකරන්නේ කිරිනිවැල අලෙවි නියෝජිත SPA දසනායක අද දින වරෙන් සමස්ත ජයග්‍රහකීන් 1,04,391 දෙනෙක් අතර රුපියල් 62,30,280 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් නිසක වශයෙන්ම දිනන්නට හැකි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අකණ්ඩව තහවුරු කළ හෙට මෙගා පවතුලින් ඔබ දිනන දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,78,27,558යි පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ලොතරැයියේ දැන් සෑම ඉරිදා දිනයකදීම සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 තෑගි ඔබට වැඩි වැඩියෙන් දිනා ගන්නට පුළුවන්. දැන් අපි ආරම්භ කරන්න සූදානම් ධන නිධානය 2276 වන ජයග්‍රහී දිනුම් වාරය. ධන නිධානයේ අද දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ මේ විදිහට. මෙන්න අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R. කෝටි 9කට වැඩි මේ දෙවන්ත සුපිරි ත්‍යාගය ඔබට දිනා ගැනීමට හැකියාව ලැබේවා. දැන් අපි තෝරගන්නවා අද ඔබේ සිහින සැබෑ කරන ජය අංක. මෙන්න පළමු ජය අංකය අංක 47. මෙලබුනේ දෙවන ජය අංකය අංක 80. තුන්වන ජය අංකය අංක 76. මෙන්න තීරණාත්මක අවසන් ජය අංකය අංක 36. ඔබ දැන් සූදානම් වෙන්න රුපියල් 10,000 ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්න. අද ධන නිධානයේ සන්ධි බෝනස් සංඛ්‍ය 1686. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 2,00,000 වාසනාවන්තයින් 32 දෙනෙක් මේ වෙනකොටත් බිහි වෙලා අවසන්. අද දවසේදී නිධානයේ වාසනාව ඔබට කොයි විදිහටද ලැබුණේ? අද නුවන් රුපියල් 102 ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙනේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් සුදත් ධර්මසිරි රත්නපුර සුනිල් රොද්‍රිගෝ හැඳල ඒ වගේම සන්ඩේ බෝනස් සංකේතවලින් රුපියල් 10,000 ත්‍යාග 64ක් ඔබ දිනාගෙන තිබෙනවා අද දින බාරින් සමස්ත ජයග්‍රහකින් 78,839 දෙනෙක් අතර රුපියල් 53,92,720 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා කෝටි 13 කෝටි 12 කෝටි 9 කෝටි 8 දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට හිමි කර දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 9,541,167.92 මුදලක් රටේම කෝටිපති සිහින සැබෑ කළ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,246 වන දින මැදීමයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. කෝටිපතියෙක් වෙන්න මහජන සම්පත ලොතරැයිපත් ගන්න දැන් ඔබේ අතට. ඔබේ කෝටිපති සිහිනය සැබෑ කරගන්නවා නම් අද තමයි හොඳම දවස. දැන් අපි තෝරගන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංකත්. අද මහජන සම්පත ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ J ජයාංක 6,7,4,8,9,2 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් සමගින් 25,00,000 212 දෙනෙක් මේ වෙනකොටත් රටට බිහි වෙලා අවසන් අද දවසේදී ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නට සූදානම් මුළු රටටම බොහොම ස්තුතියි. අද දිනම් වාරයෙන් 25,00,000 වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට ජයග්‍රහී ලොතරැයි පතාල විකරන්නේ ගලේබිල අලෙවි නියෝජිත නිශාන්ත ජයලත්. ඒ වගේම රුපියල් 100,000 බැගින් ත්‍යාග 21ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයි පතාල විකර තිබෙන්නේ. ලක්මාලි අමරතුංග බංගලා හන්දියේ JRIH ඊළඟ පෙරම මහර්ගම ලාල් ප්‍රේමදාස ඇතිලිවැව බුද්ධික රත්නායක බුත්තල RMC රත්නායක මාලිගාවිල නිමල් කරුණාතිලක වරකාපල TA නිශාන්ත ගෝනවල කීර්ති රත්නායක කැකිරාව වී ගෞශල්ලා යාපනය AD ජයලත් උඩගම සැම්සන් මුණතුංග ගම්පොල KAT ප්‍රනාන්දු වෙන්නප්පුව සුනේත්‍රා ජයලත් ගලේවල KAR කුමාර රාගම KGS ජයතිලක යටියන්තර වාසනාවන්තින් දෙදෙනෙක් එක්කම පද්මසිරි පීරිස් මාරවිල M රත්නායක බොරලැස්කම ශ්‍රියානි රත්නායක නිවිතිගල WGL සජීවන් කුමාර දොඩම් ගස්ලන්ද ශක්තියේ දිසානායක වලස්මුල්ල අද දින බාරේදී සමස්ත ජයග්‍රහකින් 228,002 අතරේ රුපියල් 1,93,63,520 දෙවන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත හෙට ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,21,54,568 මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහයේ නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනපාරෙන් තෝරා ගන්න ලද ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන ජය අංක 4. අද සම්පත 821 වන වාසනාවන්ත දිනපාරය ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරය J ජය අංක 4892. අද දිනපාරයේදී රුපියල් 250,000 ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහයි ලොතරැයි පත්තල් වික්‍ර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ඇඹිලිපිටිය අලෙවි නියෝජිත එජී ප්‍රියන්ත, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. රුපියල් 50,000 ත්‍යාග 43කුත් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දින වාරයේදී රුපියල් 1,299,000 දෙවන්ත ත්‍යාග මුදලක් අපි ඔබට ලබා දුන්නා. අද ජයග්‍රහයි ලොතරැයි දිනුම් බාර 8ක් තුලදී දිවෙන පුරාම සමස්ත ජයග්‍රහකින් 810,402 අතරේ රුපියල් 7,598,120 දෙවන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය. NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ

තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කාලයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සුභා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश नाव देश ज्ञान वहसे गंपुल मीथलाव कुहुमन रुअन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත

වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථ

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

ගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති.

0: FM 93.5 එන් ලක්කඩ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.